0: 暮らし出かかってる君や今も暮らし出かかってる君や今も暮らし出かかってる
1: 93.5 FM 93.7 La Khanda Radio ITN
2: ලකඩ ආගෙන ඉන්න වෙලාවදී 5 විනාඩි 46යි.

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
1: එක්තරා කැලෑවක ඉතාමත් බලසම්පන්න තේජවන්ත සිංහයෙක් ජීවත් වුණා. වනාන්තරයේ රජ වුණත් මේ සිංහ ජීවත් වුණේ මහා පීඩනයකින් වගේම කලකිරීමකින්. එයා හැමතිස්සම තමන්ගේ ජීවිතය ගැන දෙවියන්ට මැසිවිලි නැගුවා. දවසක් සිංහට මේක තවදුරටත් ඉවසන්න බැරි වුණා. ඌ තීරණය කළා කෙලින්ම දෙවියන්ව මුණගැහිලා තමන්ගේ ප්‍රශ්නය ගැන කතා කරන්න ඕනේ කියලා. දෙවියන්ව මුණගැහුණට පස්සේ සිංහයා මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දෙවියන් වහන්ස, ඔබ මාව වනාන්තරයේ රජු කළා. මට ශක්තිමත් ශරීරයක්, මාරාන්තික නියපොතු සහ ලොකු බලයක් දුන්නා. නමුත් ඇයි ඔබ මාව මේ තරම්ම දුර්වල කළේ? අර කුඩා කුකුලෙක් උදේට හඳලනකොට ඒ සද්දෙට මගේ මුළු ඇඟම වෙවුලනවා. මම පය වෙනවා. රජෙක් වෙලත් මේ වගේ එක පොඩි දුර්වලකමක්ින්ද මම හැමදාම දුක් විඳින්න ඕනේද? සිංහයා කනගාටුවෙන් මැසිවිලි නැගුවා. දෙවියන් හිනාවෙලා මෙහෙම කියනවා. ඇත්ත, මං ඔයාට අවශ්‍ය හැම බලයක්ම දුන්නා. ඔයාට එකම එක පොඩි දුර්වලකමකට තියෙන්නේ ඕක විතරයි. ඒක ගැනම හිත හිත මැසිවිලි නගන්නේ නැතිව ලෝකයේ වටේ පොඩ්ඩක් ඇවිදලා බලන්න කියලා. දෙවියන්ගෙන් මේ උපදෙසත් අරගෙන සිංහයා වනාන්තරය හරහා යනකොට දැවැන්ත ඇතෙක් මුණ ගැහෙනවා. ඇතාගේ ශරීරයේ මහා පර්වතයක් වගේ හරිම ශක්තිමත්. නමුත් සිංහයා දකිනවා මේ ඇතත් නිතරම තමන්ගේ විශාල කන් දෙක ගසමින් බය විරාන්ත වෙලා වටපිට බලනවා. සිංහයා ඇතා ළඟට ගිහිල්ලා ඇහුවා, යාළුවේ, ඔයා මේ තරම් විශාලයි, ශක්තිමත්. හැබැයි ඇයි ඔයා මේ තරම් බයෙන් ගැහෙන්නේ කියලා. එතකොට ඇතා ඉතාම රහසින් මෙහෙම කිව්වා. රජතුමනි, ඔබට පේනවද අර අහසේ පාවෙන කුඩා මදුරුවා? එයා මගේ කන්නසට රිංගුවතින් මාව මරණයට පවාපත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ මුළු ජීවිත කාලෙම ගෙවන්නේ අර පොඩි මදුරුවට බයෙන් කියලා. ඇතාගේ කතාව අහපු සැනින් සිංහයාට ජීවිතය පිළිබඳව අවබෝධය ලැබෙන්න පටන් ගත්තා. මම කොච්චර මෝඩද, ඇතා මට වඩා කොච්චර විශාලද, ශක්තිමත්ද, ඒ වුණත් එයත් මට වඩා සිය ගුණයකින් කුඩා මදුරුවෙක්ින්ද හැමදාමත් බයෙන් ජීවත් වෙනවා. මට තියෙන කුකුලෙක් අඬලනකොට දැනෙන පොඩි බයක් විතරයි. කුකුලගෙන් මගේ ජීවිතයට අනතුරක් ඇති වෙන්නේ නැහැ. මම මට ලැබුණු හැමදේම අමතක කරලා ඒ එක පොඩි අඩුපාඩුව ගැන විතරක් මැසිවිලි නග නග මගේ සම්පූර්ණ සතුටම නැති කරගෙන නේද තියෙන්නේ? එහෙම කියලා සිංහයා කල්පනා කරනවා. හිතන්නකෝ, අපි හැමෝටම ජීවිතයේ අඩුපාඩු, ප්‍රශ්න, එහෙම නැත්නම් දුර්වලකම් එකක් හෝ දෙකක් තියෙන පුළුවන්. සාමාන්‍ය මිනිස්සු තමන්ට නැති දේවල් ගැන හරි තමන්ගේ තියෙන දුර්වලකම් ගැන විතරක් නිතරම මැසිවිලි නගමින් කාලය නාස්ති කරනවා. නමුත් සැබෑ ශූරීන් කරන්නේ තමට ලැබිලා තියෙන දේවල් සහ තමන්ගේ ශක්තිය

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වෙලා උදේ 6යි.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව
3: ලකාණ්ඩ මොනින් ඒසයි
0: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: අයිබෝන් සුබ දසලක් ජයග්‍රහේ වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සිරෝ දෙනාටම. අද ජූලි මාසේ 17 වෙනිදා සිකුරාදා දවස තවත් සතියක් මේ විදිහට ගෙවිල යනවා. අයිබෝන් සුබ දසනක් මේ කළා.
1: අයිබෝන් යහන් සුබ දසනක්.
0: අදත් ජාතික ධාරාවේ පුවත්පත් වල වාර්තා කරලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනෙකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරනවා. ලක්ෂණ ප්‍රවෘත්ති අංශින දවස දී වාර්තා කරලා තියෙන ප්‍රවෘත්ති මොනවද කියලා හොයනවා. ඒ වගේම තමයි ක්‍රීඩා පිටිය උණුසුම් කරන තොරතුරු. ඒ වගේම දැන් මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙලා තිබෙන විදේශ තොරතුරු පිළිබඳව අපි අවධානය යොමු කරන සූදානම්. ඉතින් ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්ෂණ මෝර්නින් නිවුස් සරට එකතු වෙන්න. අද අපි අවධානය යොමු කරනවා ප්‍රධාන පුවත්පතක් විදිහට දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයටයි මේ අවධානය. ලක්ෂ 596ක මුදල් විශුද්ධීකරණ නඩුව යෝෂිත ඇල්ලෙන් වතු යායකුත් මිලට අරන් රත්මලානෙන් ගේකුත් අරන් තවත් සල්ලි කොටස් වෙළඳ පොලේ දාලා චෝදනා පත්‍රය සංශෝධනය කළ බව අධිකරණය දන්වයි කියලා අද දවසේදී වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලයක් විදිහට දිනමින පුවත්පතේ චන්දන ජයවීරගෙන වාර්තාවක. අපි දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ තවත් තොරතුරු වලට යන කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට. අද මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු වාර්තා කරන තිබුණා මේක.
1: Yes, let's move to the Daily News newspaper. Yoshita's case pre-trial conference on 31st of August. For the more detail, a case filed against former President Mahinda Rajapaksha's son, Yoshita Rajapaksha, and his grand-aunt, Daisy Forrest, under the Prevention of Money Laundering Act, was yesterday fixed for pre-trial conference on 31st of August by the Colombo High Court. It's Otiyogihan.
0: රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයාගත් ආකාරයේ හෙලිකල නොහැකි වීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මධ්‍යම පුත්‍රයා වන නාවික හමුදාවේ හිටපු ලොතිනන් යෝෂිත කනිෂ්ක රාජපක්ෂ සහ ඔහුගේ මිත්‍රණිය වන 98 හැවිරිදි ඩේසි ෆොරස්ට එරෙහිව මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ පවර ඇති තවත් නඩුවක චෝදනා පත්‍රය සංශෝධනය කර පවත්වාගෙන යන බව පැමිණිල්ල ඊ අධිකරණයට දුන් බව සඳහන් කර තිබෙනවා. කොළඹ මහාධිකරණ මිනිසුරු රශ්මික සිංගප්පුලි මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අපමත මුදාහර සිටින වෙතිකරුවන් අධිකරණයේ ඉදිරියේ පෙනී සිටියා. එහිදී රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා මහතා අධිකරණයේ අමතමින් වෙතිකරුවන් විසින් අභියාචනාධිකරණයේ ඉදිරියේ පවරන ලද නඩුවක් තීන්දුව දෙනුම් දුන්නා කියලත් වැඩිදුරටත් අද දිනමින පුවත්පත තොරතුරු සඳහන් කරලා තිබෙනවා.
1: ඔය දෙකම අපි අවධානය යොමු කරමු අද ලක්කන ප්‍රවෘත්තිංශගෙන එන තොරතුරු වලට. සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කර පෞද්ගලිකංශයට ලබා දීමට ක්‍රියා කරන බව, පැතිර යන ප්‍රචාරය අසත්‍ය බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. අපි අහලා බලමු මෙතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: සේවක භාරකාර අරමුදලත් එහි පරිපාලනමේ කටයුතු සහ සේවකයන්ට වඩාත් ඵලදායි සේවයක් සපයන්නේ කොහොමද කියන කාරණය පාදනම් කරගෙන මෑතකදී කැබිනට් පත්‍රිකාවක් එළි දැක්වුවා. ඒ අනුව නවීන ක්‍රමවේද ඔස්සේ මේ පරිපාලනය කරලා සේවකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කරන්නේ මෙන්න මේ කාරණා ටික. එක තමයි සමාජිකයන්ට සම්පූර්ණම නීතිමය ආවරණය ලැබෙන විදිහට, ඒ වගේම මූල්‍ය සුරක්ෂිතතාවය ඔබේ අරමුදල් වල දැම්මේ මම සඳහන් කරපු බිලියන 4943 බිලියන 668 සම්පූර්ණ මූල්‍ය සුරක්ෂිතතාවය ආරක්ෂා වෙන විදිහේ නව විධිමත් පරිපාලන ක්‍රමවේදයක් වගවීමට යටත් වෙන පාරදෘශ්‍ය පරිපාලන ව්‍යුහයක් හඳුන්වා දීම තමයි යෝජනා කරන්නේ. දෙක, ETF එකේ සේවක භාරකාර අරමුදලේ ඒ සුබ සාධන කටයුතු ඒ පරිපාලනමේ වැඩි දියුණු කිරීම කාර්යක්ෂම කිරීම එක අරමුණක් වෙනවා. EPF එකේ පරිපාලනමේ කටයුතු ආයතන දෙකකින් මහා බැංකුවත් කම්කරු දෙපාර්තමේන්තුවත් සිදුවන නිසා යෝජනා කරනවා දෙවෙනි එකෙන් ඒ පරිපාලනමේ කටයුතු ඒකාබද්ධ කර ගැනීමක්. මම හිතනවා සමාජයට වැරදි අදහසක් ගියා මේක නිසා. සේවක භාරකාර අරමුදලයි සේවක අර්ථසාධක අරමුදලයි දෙකම එක අරමුදලකට දාලා ඒකාබද්ධ කරලා පුද්ගලික අංශයට දෙන්න යනවා කියලා. දන්නේ නැහැ එවැනි තොරතුරු කොහින්ද මේ ආවේ කියලා. ඉතාමත්ම වැරදි තොරතුරු. කම්කරු දෙපාර්තමේන්තුවේ තියෙන පරිපාලන කටයුතුත් මහ බැංකුවේ තියෙන කටයුතුත් වඩාත් විධිමත් යාන්ත්‍රණයකට ඒකාබද්ධ කිරීම තමයි යෝජනා කරන්නේ. ඊට පස්සේ සේවක භාරකාර අරමුදලේ කටයුතුත් පරිපාලනමේ සඳහා මේ ඒකාබද්ධ කිරීමක සක්්‍යතාවය අධ්‍යයනය කරන්නයි. විසියලු පාර්ශ්ව විමසලා මාස 4ක් ඇතුළතදී වාර්තාවක් ලබා දෙන්න කියලා. ඒ කමිටුවට පත් කරන්නේ පිදන්න අපේ හිතවත් කවුරුත් නෙමෙයි. ඒ වගකීම් දරන අමාත්‍යාංශ ලේකම් සහ අදාළ නිලධාරීන්. අපි කවුරු හරි දැන් කියන්න හදනවා නම් දැන් වාර්තාවේ ඇවිල්ලත් නැහැ. වාර්තාවේ මොනවද කියන්නේ අපි දන්නේ නැහැ. කමිටුව පත් කළා විතරයි. හැබැයි සමාජ මාධ්‍යත් වගේම විශේෂයෙන් විපක්ෂනි දේශපාලනෙත් කියන්න හදනවා මේ කමිටුවේ වාර්තාවේ මෙන්න මේ දේවල් තියෙන්නේ. මේ කමිටුවේ මෙන්න මේවයි කරන්න යන්නේ කියලා පුරෝකථන කරලා මනක් කල්පිත දේවල් කියන්නේ නේද? ඒක ඉතාමත් වැරදි. ඔබට පුළුවන් මේ කමිටු වාර්තාව ආවට පස්සේ මේ වාර්තාවේ තියෙන අන්තර්ගතයත් එක්ක හොඳ සමාජ සාකච්ඡාවකට අපි ඇවිල්ලා බලමු. මෙතනත් යම් යම් අඩුපාඩු තියෙනවනේ. මේන් අදහස් කරන්නේ ඒ ක්‍රියාත්මක කරනවා කියලා. ඒ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ අනුව තමයි අපි නිසි තීන්දුව తీරන ගන්නේ.
3: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ.

0: පෙළවදසන 6යි විනාඩි 19 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනද දිනමින පුවත්පතේ මේ ළඟ ප්‍රවෘත්ති දවසේදී වාර්තා කළ තිබෙනවා කොළඹ මහනගර සභාවේ දූෂණ වංචා රෝසි අද කොමිසම හමුවට කියලා ගෑන් කුමාර වීරසිංහයි අද දවසේදී වාර්තාව ගෙනවිත් තිබුණේ මේ සම්බන්ධයෙන් වන දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිබුණා. අපි මේ සම්බන්ධයෙන් අතුල් පිටුවල තොරතුරු හොයලා බලන්න සූදානම්. මේ දෙකම අවධානය යොමු කරන සූදානම් රටම එකට මෙහෙයුමට මාස 8යි. කුරුත් එක්ක ගැහැණු ළමයි 161ක් අල්ලලා බිලියන 1.5ක නීති විරෝධීවත්කම් තහනමක් කියලා තත් දවසේදී සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් අද ලක්කඩ ප්‍රවෘත්ති අංශයත් මේකලා තොරතුරු වාර්තා කළා තිබුණා.
1: රටම එකට ජාතික මෙහෙයුම යටතේ පසුගිය මාස 8 තුල පුද්ගලයන් 230,248 දෙනෙක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් දීර්ඝ විස්තරයක් සටහන් කරමින් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒත් එක්කම අද දිනමින පුවත්පතත් මම දැක්කා ගහන් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ අදහස් වලට.
2: ගත්තාම 230,248 දෙනෙක් සැක්කරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන තියෙනවා. හෙරොයින් සම්බන්ධයෙන් සැක්කරුවන් 74,619 දෙනෙක් මේ වෙනිට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒදී හෙරොයින් කිලෝ 2,248ක් අත්අඩංගුවට ගෙන තියෙනවා. වැඩිම අත්අඩංගුවට අරගෙන තියෙන්නේ අයිස් මත්ද්‍රව්‍ය වලට නැත්නම් මෙතෙන් පිටමින් වලට බැහි වෙච්ච සැක්කරුවන්. ඒදී 89,056 දෙනෙක් අපි අත්අඩංගුවට අරගෙන තිබෙනවා. කිලෝ වශයෙන් ගත්තාම 2,608ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒත් එක්කම ගංජා සම්බන්ධයෙන් පාසල්වල විශ්වවිද්‍යාල ආශ්‍රිතව උපකාරක පන්ති ආශ්‍රිතව අත්අඩංගුවට ගැනීම ගත්තාම 51,495 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එහිදී ගංජා කිලෝ 7,481ක් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒත් එක්කම කොකේන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුජ්‍යල 201 දෙනෙක් අත්අඩංගුවට අරගෙන කිලෝ 289ක් කොකේන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා මෙරටට පැමිණෙන කුෂ් නැත්නම් හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1,636ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මුළු අත්අඩංගුවට ගැනීම 15,917 කිලෝ මේ වන විට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ ජාවාරංකරුවන් අපි 989 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ දෙවන තෙවනපෙළේ ජාවාරංකරුවන්. ඒත් එක්කම ජාවාරංකරුවන්ට ආධාර අනුබල දෙන 4,802ක් වගේ පුච්චලයන් ප්‍රමාණයක් අපි අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වත්කම් වලින් උපයපු ආදායම බිලියන 1.5කට වැඩි.
0: එතකම අපි අවධානය යොමු කරා මේ කළ දැන් අර කොළඹ මහනගර සභාවේ දූෂණ වංචා සම්බන්ධයෙන් දවසේදී දිනමින පුවත්පතේ ගයන් කුමාර වීරසිංහ ගෙනන වාර්තාවට අපි බලමු. දිනමින පුවත්පතේ ඇතුළු පිටුවලට අවධානය යොමු කරලා
1: කොළඹ මහනගර සභාවේ සිදුවී ඇතැයි සැලකින දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශනාංශය හමුවට කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද කැඳවා තිබෙනවා. ඊට අදාළ දැනුම් දීම කොමිසමේ ලේකම්වරයාගේ අත්සනින් ඇය වෙත යොමු කර තිබී ඇති අතර ඊට ඇයද ප්‍රතිචාර දක්වමින් කොමිසම හමුවේ පෙනී සිටින බව දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ. ආර්ථික අර්බුදය පැවති 2022 වසරේ කොළඹ අඩු ආදායම් ලාභීන්ට සතුසින් බඩු ලබා ගැනීමට ලබා දුන් වවුචර් වංචාවක් සහ නාගරික මන්ත්‍රීවරුන්ට වාහන පාකින් වෙන් කිරීමේදී සිදු වූ වංචාවක් ඇතුළු වංචා රැසක් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරු සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිනියගෙන් ප්‍රශ්න කෙරෙනු ඇති කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට දිනවෙන පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ තොරතුරු.
0: මේ අවධානය ලංකාදීප පුවත්පතරද ලංකාදීප පුවත්පත සටහන් කරලා තිබෙනවා. කිලිනොච්චිය සම්බන්ධීකරණයේදී අර්චුනා බාල්දියක් පෙරළයි කියලා අද සටහන් කළ තිබෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේත් ඒ වගේම ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්න තිබුණා.
1: Yes, again, it's more the Daily News newspaper. MP Archana disrupts Kilinochi DDC meeting, heated argument with Minister Chandrasekaran. For the Mundi detail, a heated argument broke out between Jaffna District Independent Group 17, MP Dr. Ramanathan Archana, and Fisheries, Aquatic and Ocean Resources Minister Ramalingam Chandrasekaran during the Kilinochi District Coordination Committee meeting held yesterday. Let's see more details about it in Sinhala.
0: මේ සම්බන්ධනද සිංහල වාර්තාව ලංකාදීප පුවත්පත් වගේම අනෙකුත් පුවත්පත්වලත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා. අපි බලමු ලංකාදීප පුවත්පතේ සුජිත් හේරාජුලිගේ ගෙනන සටහනට අවධානය යොමු කරලා හැසිරීම අන්තිමයි. ඇමති රාමලිංගම් කියලා තිබෙනවා දූෂණ හෙළි කරද්දී පිරිසක් බාධා කළා මන්ත්‍රී අර්ජුනයි එහෙම කියලා තියෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් සඳහන් කළ තියෙන තොරතුරු මොනවද කියලා. දේවර මාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුන යන තුරුනතර ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ ගැටුම්කාරී තත්වයක් ඊයේ පෙරවරුවේ ඇති වී තිබෙනවා. මෙම ගැටුම්කාරී තත්වය පාලනය කිරීමට පොලිසිය පවා එහි කැඳවීමට සිදු වූ අතර සිද්ධියේදී ඇති වූ ධීවර අමාත්‍යවරයා අර්චන මන්ත්‍රීවරයා සහ රාජ්‍ය නිලධාරීන් අතර ඇති වූ බහින් බස් වීමක් පාලනය කිරීමට යෑමේදී ඒ අවස්ථාවේදී රාජ්‍ය සේවකයෝ අර්චන මහතාගේ එම හැසිරීමට විරෝධය පා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් පිටත් ගොස් තිබෙනවා. නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා විවිධ උත්සාහ ගත්තද එය සාර්ථක වී නැහැ. ආණ්ඩුවේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දී නැතයි පවසමින් රාමනාදන් මහතා මෙහිදී රාජ්‍යයට දිගින් දිගටම චෝදනා කරන්නට වුණා. රාජ්‍ය නිලධාරීන් රැස්වීමෙන් ඉවත් වීමෙන් පසුව ධීවර අමාත්‍යවරයා සහ මන්ත්‍රී රාමනාදන් අර්චන අතර ඇති වූ බහින් බස් වීමක් ගැටුමක් දක්වා වර්ධනය වූ නමුත් පොලිසිය මැදිහත් වීමෙන් එම තත්වය පසුව පාලනය කරනු ලැබුවා. කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ කිලිනොච්චිය දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශ්‍රවණාගාරයේදී ඊයේ පෙරවරු 9ට පැවැත්ුණා කියලත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත සටහන් කළ තිබෙනවා.
1: එතකම අද දිනමින පුවත්පතේ සටහන් ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මේ අවධානය මේ සම්බන්ධයෙන් අද ලකන් ප්‍රවෘත්ති අංශයත් තොරතුරු සටහන් කළ තිබුණා. රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධවයි මේ ප්‍රවෘත්තිය. මේ අර්ථයේ වී මෙට්‍රික් ටොන් 203ක් මිලදීගෙන ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළා. ගබඩා 45ක මේ වන විට වී මිලදී ගැනීම සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.
3: මේ වෙනකොට ලංකාව පුරාම අපි ගබඩා 45ක් විවෘත කරලා තියෙනවා. මෙට්‍රික් ටොන් 203ක් අපි මිලදී ආරම්භ තියෙනවා මේ වගේ. වැඩිපුර ආරම්භ තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ. අම්පාර දිස්ත්‍රික්කයේ අපි ගබඩා 9ක් දැනට විවෘත කරලා තියෙනවා. ඉදිරියේ බලාපොරොත්තු වෙනවා අස්සෙන්න නෙලන ආකාරයට අනිකවත් විවෘත කරගෙන යන්න. මේ අනුව දකුණ අපි 11ක් විවෘත කරලා තියෙනවා. මුලතිව් සහ කිලිනොච්චි ගබඩා 5ක් විවෘත කරලා මිලදී ගැනීම කරනවා. පොළොන්නරුව කලාපයට අයත් මඩකලපු දිස්ත්‍රික්කයේත් අපි 1 ගබඩාවක් විවෘත කරලා දැන් මිලදී ගැනීම කරනවා.
4: අපිට
3: ආරක්ෂක තොගයක් හැටියට පවත්වා ගෙන යන්න අවශ්‍ය තොගය අපි රජයට මිලදී ගැනීමට කටයුතු කරනවා.
0: ලකර මෝර්නින් න්ියස් වලට හංගන වෙලාව මතක් කරනනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 27යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරිය දෙහනියද
3: අසත කුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලේ

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක රින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 176 අංකයට

ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වලෞදසන 6යි විනාඩි 30යි අපි සූදානම් දවසේදී මේ දවසේ ජාතික ලොතරැයි මණ්ඩලය දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න ඒ ජූලි මාසයේ 16 වෙනිදා බ්‍රහස්පතින්දා දවස ඒ දවසේදී මහජන සම්පත ක්‍රියාත්මකුණේ ජයග්‍රාහී 6251 දිනුම් වාරයේ විදිහට ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයේ බාට පත්වලා තියෙන ජී ඉංග්‍රීසි අක්ෂරය එකම ජයග්‍රාහී අංක විදිහට සටහන් වෙනවා අංක 0 අංක 6 අංක 3 නැවතත් අංක 3 අංක 5 සහ අවසාන
1: ගොවිසත 4492 වන ජයග්‍රහ දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මකුනේ ජේ ඉංග්‍රීසි අක්ෂරයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයි ජයග්‍රහය අංක සටහන් වෙනවා අංක 33 අංක 52 අංක 70 සහ අවසානයේ අංක 75
0: මෙගාපව ජයග්‍රහී 2598 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට එල් ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී සුපිරි අංකය අංක 5 එතකම ජයග්‍රහී අංක විදිහට සටහන් වනවා අංක 8 අංක 9 අංක 51 සහ අවසානයේ අංක 64
1: දරණි දහනේ 2280 වන ජයග්‍රහ දිනුම් වාරයේ ටී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ. ඒත් එක්කම ජයග්‍රහ අංක සටහන් වෙලා තියෙනවා අංක 11 අංක 20 අංක 24 සහ අවසානයේ අංක 78.
0: එතකම හඳහන ලොතරැයියේ දවසේදී ජයග්‍රහී 1559 වන දිනුම් වාරයයි ක්‍රියාත්මක වුණේ. බලමු ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත්තු හඳහන ලොතරැයියේ කටක ලග්න සංකේතය සටහන් වෙලා තිබෙනවද කියලා. එතකම ජයග්‍රහී අංක විදිහට අංක 31 අංක 34 අංක 37 සහ අවසානයේ අංක 38යි දවසේදී හඳහන ලොතරැයියේ ජයග්‍රහී අංක බවට පත් වුණේ.
1: අද සම්පත 825 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 3 නැවතත් අංක 3 අංක 5 සහ අවසානයේට අංක 1
0: NLB ජය ජයග්‍රහී 518 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය විදිහට V ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක සටහන් වනවා අංක 6 අංක 3 අංක 0 සහ අවසානයේට අංක 8
1: සබ දවසක් 366 වන ජයග්‍රහ දිනුම් වාරයේ වෘශ්චික ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙන්නේ ජයග්‍රහයි අංක අංක 2 අංක 16 අංක 40 විදිහට සටහන් වෙනකොට සබ දවසක් 366 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහයි ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 8323 විදිහට
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පාත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකර මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 33යි.

0: ලකඩ මොනින් නිවුස්ලට හැඟෙන වෙලාව දක්වනන් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 37යි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න.

0: කරන්න ඕනෙමනම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: ප්‍රෞදසන 6යි විනාඩි 40යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. අද වාර්තා කළ තිබෙනවා දෙනමින පුවත්පත බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරි දෙදෙනාගේ දේහයන් බැලි කරඩ කියලාද සඳහන් කළ තිබුණ මන්දක මේගමු බන්ධනාගාර සම්බන්ධයෙන් දිවයින පුවත්පත තදවස්දී තොරතුරු වාර්තා කළ තිබුණා.
1: ඔගේ නන්ද ප්‍රධාන සිරස්තලයේ විදිහට සඳහන් කරනවා දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු. මේගමු හිරගෙදර ඝාතන බන්ධනාගාර අධිකරණයේ නඩු එපා. CID උසාවියෙන් වළක්මන නියෝගයක් ඉල්ලයි. පනතින් බන්ධනාගාරයට බලය තියෙනවා. සොයා බලා ඉදිරියේදී අවශ්‍ය නියෝගයක් දෙන්න මහේස්ත්‍රාත් පවසයි කියලා දේජේ අබේනායක දිවෙන්ටගෙන් වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
0: දිනමින පුවත්පත වාර්තා කළ තියෙන බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන් දෙදෙනාගේ දේහයන් බැලි කරට කියලා අද රන්වලේ සෝමසිරි ගිනන වාර්තාවේ සටහන් වෙලා තියෙන්නේ. මෙගම බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලැබ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන්ද අවසන් ගෞරවය සඳහා වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේ පිහිටි පර්යේෂණ හා විශෝධන පුහුණු ආයතනය වෙත ගෙනාවා කියලා සඳහන්. එහිදී බන්ධනාගාර නිලධාරීන් ඇතුළු හිතවතුන්ට දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට එක් වූ අතර පසුව දේහයන් නිවෙස් වලට බහාර දීම සිදු වුණා. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුමින් සිටි මොවුන් දෙදෙනා පසුගිය සඳුදා රාත්‍රියේ හා ඊට පසු දින අලුයම මියගොස් තිබුණා. මෙලෙස මියගොස් තිබුණේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදී පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ සේවය කළ සන්දික ලක්ෂාන් ගුණවර්ධන හා ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදී බන්ධනාගාර නියාමක පසිද්දු මදුසර දෙදෙනායි කියලයි අද වැඩිදුරටත් සටහන් වෙලා තියෙන්නේ.
1: එතකම අද දිවයින පුවත්පත සඳහන් කරන පුවතකටයි මේ අවධානය මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත්වල තුරු සටහන් කළ තිනු. උසස් පෙළ කල් දානවාද නැද්ද? නියෝගය ලබන 23 වෙනිදා මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටවල තොරතුරු සටහන් කරලා තිනු. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. එජේ අබේනායක අයත් දිවයින්ට වාර්තාව අරගෙන ඉන්නේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගයේ කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නේයි ඉල්ලා ඊට පෙනේ සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න නියෝගය මේ මාස 23 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභ්‍යාචනාධිකරණයේ ඊයේ දැනුම් දුන්නා. එම පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේ පෙත්සම් කාර පාර්ශවය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩොල්ල මෙම නියෝගය නිකුත් කළා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: එතකම දිනමින පුවත්පතේ සටහන් කළ තිබෙන අතරමඟ නතරවුණු බලශක්ති ව්‍යාපෘති සියල්ල යලි ආරම්භන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. කොළොන්නාඹට අලුතෙන් තෙල් ටැංකි 6ක්, ඒ වගේම මුතුරාජ් වෙලට 2ක්, ඩෙල්ෆ් අන්නතිව් 9තිව් බලශක්ති දූපත් කරයි කියලා අද දවසේදී දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තිබුණා. අපි වරමු දිනමින පුවත්පතේ අතුල් පිටවලට අවධානය යොමු කළා. අද උපාලි කරුණාරත්නයි වාර්තාව ගෙනවිත් තිබුණේ දිනමින පුවත්පත වෙනුවෙන්. ඩෙල්ෆ් අන්නතිව් සහ 9තිව් දූපත් හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දෙනු ලැබුවේ බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමින් එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. බලශක්ති අමාත්‍යාංශ විසින් 2026 ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය, මේ වසරේ අවසන් කළ හැකි ව්‍යාපෘති සහ ඉදිරි වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳවද එහිදී පුළුල් ලෙස විමසා බැලුණා කියලත් වැඩිදුරටත් අද දිනමින පුවත්පත සටහන් කරලා තිබෙනවා.
1: දෙවෙනි පුවත්පත සටහන් කරනවා අද ජනතාවගේ විනෝදයට ඉඩදී කොළඹ විනෝද බද්ද 5%කින් බස්සයි. අද සුජීව චත්සර සහ චමින්ද සිල්වායි වාර්තාව අරගෙන ඉන්නේ. කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය සංස්කෘතික කටයුතු සහ ක්‍රීඩා සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමේ අරමුණින් කොළඹ මහනගර සභාව අය කරන විනෝද බද්ද එන්ටර්ටේන්මන්ට් ටැක්සියට 5%කින් අඩු කිරීමට පියවරගත් බව කොළඹ නගරාධිපතිනි රායි කැලී බල්තසාර මහත්මිය සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ. කොළඹ නගරයේ ජනතාවගේ විනෝදාස්වාදය සඳහා වැඩි ඉඩක් ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා කර තිබූ ඉල්ලීමකට අනුව 2026 අයවැය මගින් මෙම බදු සහනය ලබා දීමේ යෝජනා සම්මත වූ බව නගරාධිපතිනිය සියනිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කරලා තියෙනවා කියලා තද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරනවා.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ඩෙංගු මදින්නට OVI උගුල භාවිතයට නව වැඩපිළිවෙලක් කියලා සඳහන් කළ තිබුණා. සඳය කරුණාරත්නයි වාර්තාව ගෙන තිබුණේ ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීම සඳහා නව විද්‍යාත්මක ක්‍රමයක් ලෙස OVI උගුල ක්‍රියාවට නැන්වීමට නව වැඩපිළිවෙලක් සැලසුම් කිරීමට සෞඛ්‍ය කීට විද්‍යානිලධාරීන් පියවරගෙන ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යානිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා දිනමින පුවත්පතට සඳහන් කළ තිබෙනේ වෛරස ව්‍යාපෘතිය කරන මදුරුවාට බිත්තර දැමීම සඳහා සුදුසු පරිසරයක් සකස් කර මෙම ක්‍රමවේද යටතේ සිදු කරන බවත් මදුරන් බහුලවම සිටින ප්‍රදේශයක් වන බියගම් ප්‍රදේශය මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නන්වන බවත් ඒ මහතා වැඩිදුරටත් එහිදී සඳහන් කරලා තිබුණා.
1: එතකම ගියහන අද දිවයින පුවත්පතත් සඳහන් කළ දෙනවා අධි අවදානම් කොට්ටාස 63ක විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම් රෝගීන් 72430ක් පැය 24ට 1195ක් කියලා අද සඳහන් කළ තියෙන ප්‍රදීප්‍රසන්න සමරකොන්සා සුජීව සත්සරයි වාර්තාව අරගෙන ඉන්නේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 63ක් ආවරණය වන පරිදි යළි විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුමක් ඊයේ සිට ආරම්භ කළ බව තමයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ කියලා අද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරනවා.
0: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. ඒක ලක්කන මෝනින් නිවුස් වලට හංගින් වෙලාව මතක් කරනවා. වෙලාව දවස් 9:00යි.
1: විනාඩි 46යි.

0: ලකන මෝඩින් නිියස් සලට හගෙන වෙලාව දෙහය විනාඩි පනස්තුනයි.
1: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේදින හතේම මහජන සම්පත රටටම සම්පත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: බලව දසන හය විනාඩි 54 එපිසෝඩනම දවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරන දවසේදී වාර්තා කළ තියෙනවා දෙනමිනි පුවත්පතේ තොරතුරු වාර්තා කළ තිබුණා මැද පෙරදිග කලාපයේ සියලු ඉලක්ක වෙත ප්‍රබල ප්‍රහාරයකට සූදානම් ට්‍රම්ප්ට ඉරාන හමුදාවෙන් අනතුරු ඇඟවීමක් ගල්ෆ් රටවල් සීරුවෙන් කියලාද දෙනමිනි පුවත්පත වාර්තා කළ තිබුණා අපි මේ සම්බන්ධව තොරතුරු වැඩිදුර තොරතුරු දැනගන්න සූදානම් දවසේදීත් අපිත් එක්ක ඉන්න ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක ඒ වගේම ලකන ප්‍රවෘත්ති අංශයේ සහකාර කල්පනාකරු චන්දන මාර්සිංහ අයිබන් සුබදසනක්
1: ගියන්
2: අයිබුවන්
0: දැන් මේ සම්බන්ධයෙන් මොන වගේ තොරතුරු දද්දවසේ වාර්තා වෙනද මේ දිනමින පුවත්පත මම දැක්ක තොරතුරු වාර්තා කළ තිබුණා අනෙකුත් පුවත්පත්වලත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙලා තිබුණා
1: ඔය ඇතරම මේ දවස් කීපයම දවස් ගණනාවක ඉඳලා යුද්ධය තාමත්ම බරපතල විදිහට වර්ධනය වෙමින් පවතිනවා ඉගෙනෙ මැද පෙරදිග කලාපයේම යුද උණුසුමක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මොකද ඇමරිකාව සහ ඉරානයේ එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගැනීම නිසා ඇමරිකාව ඊයේ දවසේ ඉරානයේ ප්‍රදේශ ගණනාවකට දෙවන්ත ප්‍රහාරයක් එල්ල කළා තියෙනවා මොකද මීට කලින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා සාකච්ඡාවලට ආවෙ නැත්නම් සිවිල් මධ්‍යස්ථානවල පවා ප්‍රහාර එල්ල කරන්න සිද්ධ වෙනවා කියලා නිසා විදුලි බල මධ්‍යස්ථාන දුම්රිය ස්ථාන පාලම් වගේ දේවල් පවා ඉලක්කේ වෙලා තියෙනවා ඊයේ ප්‍රහාරවලට දැන් බුෂර් ගුවන් තොටුපළට ප්‍රහාරයක් එල්ල කළා තියෙනවා ඒ වගේම ඒ කලාපෙ තිබෙන නාවික හමුදා කඳවුරටත් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා ඉරානයේ දැන් හොමස් ආශ්‍රිත තීරණාත්මක ප්‍රදේශ ගණනාවක් තියෙනවා එතනින් ඉතා වැදගත් වෙනවා සිරික්කින කලාපය ඉරානයට අයත් මේ කලාපයටත් බරපතල සහ දැඩි ප්‍රහාරයක් ඇමරිකාව එල්ල කරලා තියෙනවා මේ හිඳම ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීම් වාර්තා වුණා ඉරානයේ කියන්නේ මෑත කාලීනව එල්ලබු ඇමරිකා ප්‍රහාරවලින් 40 දෙනෙක් මිය ගිහිල්ලා 300කට තුවාල සිද්ධ වුණා කියලා. දැන් ඒත් එකම ඉරානයට යන්න ගිය නෞකා 3ක් ආපසු හරවා යවන්නත් ඇමරිකා ආරක්ෂක අංශ පියවර ගත්තා. දැන් ඇමරිකා මේ විදිහට ප්‍රහාර එල්ල කරද්දී ඉරානය කරන්නේ මැද පෙරදිග කලාපයේ පිහිටි බහරේනිය, කුවේටය වගේ ඇමරිකා ඉලක්කවලට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන එක. දැන් ඉරානය කියනවා හෝම සමුද්‍ර සන්ධිය දවස් 40කට කලින් තිබූ තත්වයට ආයෙ කවදාවත් එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මීට පෙර තිබූ තත්වයට ආපහුපත් වෙන එක නැහැ කියලා. ඒ ප්‍රකාශය තුළම යම් ආකාරයක බරපතල තර්ජනයක් පවතිනවා. මොකද ඒ මොනොත් එම යම් විදිහක මේ කලාපයේ තමයි ඉන්ධන සහ ගෑස් ප්‍රවාහණය කිරීම 20%කින් පවතින්නේ. ඔවුන් යම් ආකාරයක අවහිර කිරීම හෝ වෙනත් ආකාරයක ක්‍රියාමාර්ග ගත හොත් එහෙම එතන යම් ගැටලුවක් මතු වෙනවා. ඒත් එක්කම ඇමරිකාව කියනවා ඇමරිකාව කියලා තියෙනවා ඉරානයට හොමුස් පාලනය කරන්න බෑ කියලා. මේ රටවල් දෙකේ මේ කාරණා අතරතුර තමයි දැන් දැඩි තත්ත්වයක් මතුවලා තියෙන අතර උප ජනාධිපති අපි ඊයේත් කිව්වා ජෙඩි වෙන්ස් කියලා තියෙනවා ඇමරිකා සහ ඉරානය අතර සාකච්ඡා දුර්වල කිරීමේ වැඩසටහන් වලට ඊශ්‍රායලයේ සහය දක්වනවා කියලා. ඔව් කොමරත් යුද්ධය සම්බන්ධයෙන් තරම් ප්‍රියමනාප පුද්ගලෙක් නෙවෙයි. යුද්ධය සම්බන්ධයෙන් ඔහුගේ තියෙන්නේ යහපත් අදහසක් නෙවෙයි. ඔහු කියලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ තීරණයට අනුව කටයුතු කරනවා කියලා. ඔහු ඊශ්‍රායලට යෝජනා කරලා තියෙන මේ සාකච්ඡා කඩාකප්පල් කරන්න ඊශ්‍රායලය මෙදිහත් වෙලා තියෙනවා කියලා. කොහොමද 1949 ජිනීවා සම්මුතියට අනුව සිවිල් වැසියන්ගේ පරිහරණයට යොදා ගන්නා ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම නීතියෙන් තහනම්. හැබැයි ඉරානය වෙන්න පුළුවන් ඇමරිකාව වෙන්න පුළුවන් මේ එල්ල කරන ප්‍රහාරවලින් සිවිල් වැසියන්ට බරපතල හානි සිද්ධ වෙන නිසා මේ සම්මුතියේ පවා උල්ලංඝනය වෙමින් තමයි දැන් යුද්ධය ක්‍රියාත්මක වෙන්නේ.
0: හොඳයි මේ වගේ තත්ත්වයක් තමයි මැද පෙරදිග පැත්තෙන් අපිට වාර්තා වන්නේ. මෙහෙන් ස්තුතියි බුදුමන් දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා මේ විදේශ පත් විශ්ලේෂණය කරාට අපි යන හදන්නේ ක්‍රීඩා පිටුවට වාර්තා වන ක්‍රීඩා තුරුතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්
2: බංගලාදේශයේ ක්‍රිකට් තහනම් වූ ෂකිබ් අල් හසන් අද SSC පිටියට ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙනේ. ශ්‍රී ලංකේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැනකෙළිය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරගාවලිය අද පස්වරු 7:30ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර පසුගිය කාලයේදී දේශපාලන හේතු මත බංගලාදේශයේ ක්‍රිකට් තහනම් වී සිටින ෂකිබ් අල් හසන් ජැෆ්නා කිංස් පිල සමග පිටියට පෙවිසීම කාගේ තවදහනයට ලක්වී ඇති කරුණක් කියලායි සඳහන් වෙන්නේ. එතෙක මේ LPL තරඟ කාලසටහන අතද දෙනමින පුවත්පතේ සටහන් කරලා තියෙනවා ජැෆ්නා සහ ගෝල් අද රාත්‍රී 7:30ට SSC පිටියේදී තරඟ ආරම්භ වීමට නියමිතයි. එතෙකම හෙට දවසේදී කැන්ඩි සහ දඹුල්ල කියන කණ්ඩායම් දෙක පසුරු තුනට SSC පිටියේදී සහ ගෝල් සහ කලම්බු කණ්ඩායම් දෙක හෙට රාත්‍රී 7:30ට SSC පිටියේදී ක්‍රීඩා කිරීමට නියමිතයි කියලා සඳහන් වෙලා තියෙනවා. ඒක මෙරිදා දවසේදී දමුල සහ ජෙෆ්නා සහ කලම්බු සහ කැන්ඩි කණ්ඩායම් හතර හතරත් තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි කියලා තද තරඟ කාලසටහනේ සටහන් කරලා තිනවා දිනමින පුවත්පතේ.
3: කාටූන්ස්
2: දිනමින පුවත්පතේ අංජනගේ කාටුන්ටයි අපි මේ අවධානය යොමු කරන්නේ. අද සඳහන් කළ තිනෝ විනිසුරු විශ්‍රාම යන වයස ඉහළ දානවා කියලා GL විරුද්ධයිලු. GLට දේශපාලනය කරන්න හොඳයි කියලා තමයි අද සඳහන් කරන්නේ දිනමින පුවත්පත.
0: මෙජයරත් වික්‍රමසිංහගේ Facebook කාටුනේ වීමිල තවත් ඉහළ දැම්මොත් හාල්මිල ඉහළ යනවා කියලා ගොවි ඇමතිවරු දැන් දුක් වෙනවා. අම්මපා විපක්ෂේ ඉන්නකොට තමයි ඔය හදවත නැති කියලායි අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ කියලා තියෙන්නේ.
2: ලංකාදීප පුවත්පතේ පංකජ රවින්දගේ සරදම් කාටුනේ සඳහන් වෙනවා මෙහෙම. මත්තල දිනක පාඩුව 170,000ක්ලු. බලන් යනකොට නටලත් නැහැ, බෙරේ පළුත් නැහැ කියලායි සඳහන් කරලා තියෙන්නේ අද ලංකාදීප පුවත්පතේ.
0: අපි දිවෙනු පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ ලඛන මෝනින් නිවුස් වලට නිමාවටපත් කරනවා වෙනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නයි කල්පනාව. හැරමිටියනුත් ඇවිත් දේශපාලනය කරන ආතලා සියලාටත් විශ්‍රාම වයසක් ගේන්නකෝ කියලා සඳහන් කළ තිබුණද ශ්‍රී සමයන් කාටුනේ පවුනේ කියලාත් වැඩිදුරටත් සඳහන් කළ තියෙනවා. අපි නම් අද ලක්කන මෝනින් නිවුස් වලට මේ විදිහට නිමාවටපත් කරනවා. අපි නැවත හමුවන්නේ ලබන සතියේදී. එතෙක් ඔබට සුවදායි සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජයග්‍රහී වාසනාවන්ත
2: දවසක් ප්‍රාර්ථනා කරනවා.
4: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙක.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 0117 679 574.

0: සත් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
4: මම නම් දැන් මාරම රිලැක්ස්
5: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුරම

0: මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 එක.
1: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
2: Good morning සුබදාසන කොටේ 7 විනාඩි 7 වෙලාව. හද මම පරක්කුයි. මට මං මේ ඔෆිස් එක ඇතුළට එනකොට මට කෙනෙක් කිව්වා ආද පරක්කු වෙන මොකද? ජොස් මං කෝ මට පොඩ්ඩක් නිින්ද ගියා කියලා. ඒක තමයිනේ. පේනව මූණේ. මොකද එනන් ඉන්න හැටි. එහෙම කියලා තව මං ඇහි මොකද්ද දිනවල නෑ හදිස්සි හින්දා මේ හොඳ මදි නේද එනන් ඇවිල්ලා තියෙන්නේ. මං කිව්වා නෑ මේක තමයි මං සාමාන්‍ය අඳින විදිය. ටී-ෂර්ට් එකයි මේ කලිසමයි දාගෙන ඉනවා ඉතින් උදේ පාන්දරනේ කියලා. ඊට පස්සේ ඉතින් යා එතනින් එහාට මේ කතාව නැවැත්තුවා. හැබැයි මං මේ එන ගමනුත් මේ පඩිවැල නගිනකොට මම කල්පනා කරා මේ අපි ගැන කොච්චර මිනිස්සු හිතනවද කියලා. දැන් දවස් 30න් මට මේක හිතෙනවා. ඉතින් මොකද කරන්නේ? උදේ හවස හම්බෙන අය අපිට කේකේව කියනවා. ඉතින් අපිට ඒවා හිතේ අර අපිට දෝංකාරදී ආයි ඇහෙන්න ගන්නවා. ඉතින් අපි දිහා මිනිස්සු බලාගෙන ඉන්නේ නේ. අපිට ඕන විදියට ජීවත් වෙනවට වැඩිය දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා අනිත් අයට ඕන විදියට ජීවත් වෙන්න. මම මේ කියන කතාව සමහර විට අර ගේට්ටුවේ අය අහගෙන ඉන්නවත් ඇති. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය මනෝවිද්‍යාත්මකව ගත්තම ලෝකේ තියෙනවා මනෝවිද්‍යාත්මක සංකල්පයක් ස්පොට්ලයිට් ඉෆෙක්ට් කියලා එකක්. ඒ කියන්නේ ඔබට හැම වෙලෙම හිතෙන ඔබ දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා. ඔබ අඳින්නේ අයට පේන්න, ඔබ කන්නේ බොන්නේ අයට පේන්න, ඔබ වාහනයක් ගන්න අනිත් අයට පේන්න. ප්ලීස් එක්ස්කියුස් මී පොඩ්ඩක් ඉන්න. අපි දිහා හැම බලාගෙන ඉන්න ඒ අයට වෙලාවක් නෑ ඇත්තටම. ඉඳලා හිටලා ඔබ දෙන්නේ තුන්දෙනෙක් අපි දිහා බලලා හරියට මෙහෙම කිව්වට ඔබ හැම හිතමින් ඔබ ගැන වද වෙන්න එපා. මොකද මේ කාර්යබහුල ලෝකය ඇතුලේ ඔබ ගැන හිතනවට වැඩිය ගොඩාක් දේවල් ඒ අයට තියෙනවා ඒ අයගේ ජීවිතය ගැන හිතන්න. එනිසා ඔය ස්පොට්ලයිට් ඉෆෙක්ට් කියන කන්සෙප්ට් එකෙන් එහෙම නැත්නම් ඔය ආකල්පේ ඔයා එළියට එන්න. ඔයා අඳින්න, ඔයා හොඳට ඉන්න ඒ ඔක්කොම හරි. හැබැයි තව කෙනෙක් හින්දා, තව කවුරු හරි මේ බලන් ඉන්න හින්දා මට මෙහෙම වෙලා ඉන්න වෙනවා කියලා වගේ එකක් ඔළුවේ තියෙනවා නම් මනෝවිද්‍යාඥයෝ කියනවා ඒක අයින් කරගන්න කියලා. මොකද එතකොට ඔයාට ඔයා වෙලා ජීවත් වෙන්න පුළුවන්. සුබ දවසක් පාටට.

0: උදේ 7යි විනාඩි 18යි.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ෙම මහජන සම්පත රටටම සම්පත.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව්

අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්

මේ දවස්වල ඔෆිස්වල ගොඩාක් අය එක පාරට හදිස්සියේ නිවාඩු ගන්නවා වැඩ කරන තැන්වල ෆැක්ටරිවල එහෙමනේ. මේ එකපාරට උදේ කියලා සෙක්ෂන් එකේ බැලුවම කියනවා අද නෑනේ සයා දැවිල්ලා නෑ යටුන්න කියලා කිව්වා. ඉතින් අදාළ නේද එන්නේ ක්‍රමවේද අනුව එහෙම නිවාඩු ගන්නවා වෙන්න පුළුවන්. නමුත් එකපාරට එහෙම අසනීපයක් වෙන්න පුළුවන් නේ. දැන් මේ දවස්වල වැඩිපුරම තියෙන එකක් තමයි වෛරස් උන සහ ඩෙන්ගු උන. සමහර වෙලාවට ඩෙන්ගු හැදුනත් ඔබ විශ්වාස කරනවා ඔබ අර බ්ලඩ් එකක් චෙක් කරගත්තේ නැත්නම් අර ඩෙන්ගු පරීක්ෂණයකට ලක් නොවුනොත් ඔබට ඒක ඒක ඒකට යන්න ඔබ හිතන්නේ ඔබ හිතනවා උණ ගන්නකොට නිතර මේ දවස්වල වෛරස් එකක් තියෙනවනේ කියලා. වෛද්‍යවරු එහෙම ළඟට ගියා මේ දවස්වල ඔය කියන නිතර කියන දෙකක් තමයි. ආ මේ දවස්වල වෛරස් එකක් තියෙනවා. ඒ වගේම ඩෙන්ගු තියෙනවා. එහෙනම් දවස් දෙක තුනක් උණ තියෙනවා නම් බ්ලඩ් එකක් චෙක් කරගන්න කියලා. හරි කොහොම හරි වෛරස් උණ කියලා කියන එකෙන් අපිට මිදෙන්න ඩෙන්ගු වලින් මිදෙන්න නම් අපේ පරිසරය අපි තාම මේ සෝදායක විදියට තියාගන්න ඕනේ, පිරිසිදුව තියාගන්න ඕනේ. වෛරස් උණ කියන එක ඉතින් මිදෙන්න බෑ. දැන් කාට හරි උණ ගැනිලා නම් ඔෆිස් එකේ ආ ඔෆිස් එකට නැවිත් ඉන්න ඕනේ වගේම එහෙම කෙනෙක් ඔෆිස් එකේ ඇවිල්ලා හරි ඉන්නවා නම් සමහරු ඉන්නවානේ හරිම කියන්නේ වගකීම් විරහිතයි. ඒගොල්ලෝ ඕනම ලෙඩක් හැදුනම සමහර විට හිතනවා නෑ රාජකාරියට යන්න ඕන නිසා මේ මෙතනින් අපිට මේ නිකන් ඔෆිස් එකෙන් අපිට කිසිම ගැළවිලමක් නෑ. ඒ නිසා කොහොම හරි මම ආද යනවා. ආ ලෙඩේ තියාගෙන හරි එහෙම යනවා. එහෙම කියලා ගිහිල්ලා අවසානේ නේද ඒ කාර්යාලේ ඉන්න අනිත් අයත් අපහසුතාවයට පත් කරනවා. හරි උණ කියලා කිව්වම ඉතින් අපිට ඉක්මනට ෂණිකව ගන්න පුළුවන් විසඳුම් කීපයක් තියෙනවා. මොන හරි පෙත්තක් පිව්වා නේ. එහෙම නැත්තම් වෛද්‍යවරයෙක් මුණ ගැහුණා. හරි ඒ කොහොම වුණත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ඔයාගේ ගෙදර ගෙනල්ලා තියාගන්න ක්‍රිමිරාජ පේයාව, සෙම් ප්‍රතිශ්‍යාව, ඒ වගේම උණ කැස්ස නේද, සෙම කැස්ස, ඒ වගේ ගොඩාක් දේවල් සඳහා ඉතාම අගනාවසුවක්. ඒ නිසා තමයි මම මතක් කරන්න හේතුවේ ගුණාත්මක ආයුර්වේද ඖෂධ නිෂ්පාදන රසක් ලංකාවේ ආදරණීය ඔබට තිල කරපු ක්‍රිමරාජ නිවසෙන් තමයි මේ නිෂ්පාදනයත් එන්නේ. ඉතින් අර හැමදාම කතා කරන කුරුලය සුවය, ඒ වගේම ක්‍රිමරාජ කරල් ගුලි, වැල්මි පැණිය, හන්දි තෛලයේ ක්‍රිමරාජ මුඛසෝදනය, මහා අග්‍රරාජ කසාය, ඒ වගේම සඳුන් පැණිය, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා මේ නිෂ්පාදන අතරේ. ක්‍රිමරාජ පේයව ගැන මතක් කරේ. ඉතින් උණකට මේක දෙපාරක් විතර බොනකොට හරියටම හරි. ක්‍රිමරාජ පේයව කියලා ඉල්ලන්න මතක් කරන්න එපා. ඔයාට මේක ගෙන්න ගන්න ඕන නම් 011 2 753 889 ගෙන්න ගන්නවා කියලා කිව්වේ ගෙදරට නම් ගන්න ළඟ කඩේට යන්න පුළුවන්. ඔය කඩවල් එහෙම නැත්නම් අපි කියන මේ ඖෂධ හල් කරන කෙනෙක් මාව අහගෙන ඉන්නවා නම් ක්‍රිමරාජ නිෂ්පාදන වල තියෙන ඉල්ලුමත් එක්කවත් කැමති ඇති නේ මේ ඔයාගේ ඖෂධ හලී ක්‍රිමරාජ නිෂ්පාදන විකුණන්න. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා 011 2 753 889 වලට කෝල් එකක් දෙන්න. ළඟම කඩේට ගියාට පස්සේ ඔයාලට අත්‍යවශ්‍යම දේවල් ටික ගන්නකොට ඔයා ගන්නවා කුළුබඩු නිෂ්පාදන ටික. දැන් ඔයා දන්නවා මොකද්ද ගන්න ඕනේ බ්‍රෑන්ඩ් එක කියලා. ලෝකෙම පිළිගත් නේද ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදනයක් අපිට තියෙන නිසා ආයි අපිට රැවටෙන්න ඕමනාවක් නෑ. එක එකව තියෙනවා, එක එක නම් වලින් තියෙනවා නේ. හැම එකම මෙන්න මෙහෙමත් තියෙනවා. ස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලදි. හැබැයි ඉතින් ගෙදර ගෑන්ලා ඔක ට්‍රයි කරලා බලන්න ඕනේ, කැම වේලා කුයලම් බලන්න ඕනේ. ඇත්තටම ඔය කියන අන්තර්ගතය ඇතුලේ තියෙනවද කියලා කියන්න නම් කාට කාටත් පුළුවන්, ඕනම කෙනෙකුට පුළුවන්. හැබැයි ඉතින් ඔක හරියටම කරගෙන ආවේ අවුරුදු ගානක් තිස්සේ විජය නිෂ්පාදනය. ඒ නිසා අදටත් මාකට් එකේ වැඩිම ඉල්ලුමක් තියෙන සහ විශ්වාසය ගොඩනගා ගත්ත නිෂ්පාදනයක් තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. පැලවත්ත කිරිවීදුරුවක රස බලලා දවස පටන් ගන්න ආදරණීය ඔබ රටේ සංවර්ධනයටත් දායක දීලා. ඒ කොහොමද? ලංකාවේ කිරිගොවීන් කියලා කිව්වම ලංකාවේ කිරිගොවීන් නෝ දන්නවා පහුගිය කාලේ ඉතාම අපහසු කාලයක් ගත කරේ. නමුත් ඒ අයට දැන් හොඳ කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව පැලවත්ත නිෂ්පාදන ආයතනයේ ලංකාවේ කිරිගොවීන් 30,000ක් විතර එකතු කරගෙන තමයි මේ කිරි නිෂ්පාදන ටික කරන්නේ. ඒ අයගේ ජීවිතෙත් නේ වටිනාකමක් එකතු කළා ගොඩදාන ගමන් ඔබට හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්නේ පැලවත්ත නිෂ්පාදනය.

හතයි විනාඩි 27යි වෙලාව. ගුඩ් මෝර්නින් සුබදාසනක්. ඔයාගෙන් මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහුවොත්, වැඩිම කාලයක් ජීවත් වෙන්නේ පිරිමිද ගැහැණුද? කාන්තාවෝද පිරිමි පාර්ශවයේද වැඩිම කාලයක් ජීවත් වෙන්නේ? කියන්නේ ආයු කාලේ වැඩි කාගේද? එතකොට ඕන කෙනෙකුට කියන්න පුළුවන් කාන්තාව කියලා නේ. ඇත්ත, කාන්තාව තමයි අපිට වැඩිය ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ගේ ආයු කාලේ වැඩි. ඒක හොඳයි. ඇයි එහෙමනම් පිරිමින්ගේ ආයු කාලේ කෙටි වෙන්නේ? කාන්තාව ඔබ නිසා. එහෙමත් උත්තර ඇත්තේ තැයි. නෑ නෑ. ඇයි මේ මෑතකදී කරපු සමීක්ෂණයකින් හෙළිවෙනවා පිරිමින්ගේ සෞඛ්‍ය ඉතාම නරක තැනක තියෙන්නේ කියලා. ඉතින් ඇත්තනේ, සිගරට් බොනවා, අරක්කු බොනවා, ඊට පස්සේ නිදි මරනවා, සමහර විට තව නේද නොගැලපෙන ක්‍රියා කරනවා. ඉතින් ඒ නිසා ඔබේ ශරීර සෞඛ්‍ය, තව කෙනෙක්ට මෙහෙම කියන්න පුළුවන්, වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. හරි, දැන් බරපතල වැඩ කරනයි ඉන්නේ නේ, බර වැඩ කරනයි. එතකොට එහෙම වෙන්න පුළුවන් බුලත්ට වගේ දේවල්. මේ පිරිමින්ගේ සෞඛ්‍ය නංවාලීම සඳහා වන නව උපාය මාර්ගික සැලැස්මක් පිළිබඳ උපදේශන ක්‍රියාවලියක් එංගලන්තයේ ආරම්භ කරලා තියෙනවා. එකින් කියනවා, මේ පිරිමි දුම්පානය කිරීමට, මත්පැන් පානය කිරීමට, මත්ද්‍රව්‍ය භාවිත කිරීමට සහ අධික කොලෙස්ටරෝල්, ඒ වගේම අධි රුධිර පීඩනය කියන කාරණාවලින් පෙළීමට වැඩි ඉඩකඩක් තියෙන ඔන්නෝයි කියන දේවල් නිසා කියලා. අර අපි කරපු නරක වැඩ. එතකොට මේක තමයි මේගොල්ලන්ගේ මේ ආයු අපේක්ෂාව වසර 4කින්. ඒ කියන්නේ අපේ පිරිමි, අපේ ආයු අපේක්ෂාව වසර 4කින් කාන්තාවන්ට වැඩිය අඩුයි. ඒ කියන්නේ මම 60ක් ජීවත් වෙනකොට කාන්තාවක් අවුරුදු 64ක් ජීවත් වෙනවා. හරි, එතකොට අපිට ආයු කාලය අඩුයි. එතකොට මේකට ප්‍රධානම හේතුව තමයි අන්න අර කියපු දේවල්. එතකොට හෘද රෝග, පෙනහළු පිළිකා, අක්මා රෝග, ඊට පස්සේ තව එකක් තියෙනවා අපිට අමතක වෙච්ච එක, හදිසි අනතුරු. පාරි වැඩිපුරම නේද රියදුරු මහත්තුරු ඉන්නේ, අපිනේ ඉන්නේ රියදුරු මහත්තුරුනේ ඉන්නේ. එතකොට ඒ නිසා වෙන ප්‍රශ්නක් තියෙනවා හදිසි අනතුරු. එතකොට අවුරුදු 75කට කලින් මේ කෙනෙක් මිය යන්න තියෙන සම්භාවිතාව ඉතාම වැඩි කියලා කියනවා. ඒ කියන්නේ පිරිමි 60ක විතර අවධානමේ ඉන්නවා අවුරුදු 75ක්වත් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේක හිතන්න ඕනේ. මොකද රටක ආර්ථිකයේ වැටිම නේද ශ්‍රමදායකත්වය දෙන්නේ සමහර රටවල, සමහර සමාජයන්වල පිරිමි පාර්ශවේ. කාන්තාවත් හරියට ඉන්නවා. මම කියන්නේ ගෙදරක ආර්ථිකය නේද, ආර්ථිකයට අවශ්‍ය කරන ඒ හැමදේම හොයාගෙන ඉන්නේ, සල්ලි ටික හොයාගෙන ඉන්නේ තාත්තානේ නේ. එතකොට එයාගේ ජීවිතේ කොච්චර දුරට පරිස්සම් වෙන්න ඕනේද, සුරක්ෂිත වෙන්න ඕනේද? ඉතින් එයාගේ මේ සෞඛ්‍ය අවධානම ගැනයි පොඩ්ඩක් මතක් කරන්න හිතුනේ. 7:31 වෙලාව. දැන් තියෙන ඔබට වාසනාව කියන, දැන් යන්නේ වෙනම කතාවකට. ඒ තමයි ඔබට වාසනාව කියන ජාතික ලොතරැයි මණ්ඩලය. ඊයේ දවසෙත් දිනුම් මැදීම තිබුණා, සුපිරි දිනුම් වාරය. ඉතින් මේ සුපිරි දිනුම් වාරවලදී ජයග්‍රහණය කරපු අය දැන් අපි කියන්නම් කොහොමද ටිකට් එකේ නම්බර්ස් ටික තිබුණේ කියලා. එතකොට ඔයාලට පුළුවන්කමක් තියෙනවා ඔයා ගත්ත ටිකට් වල ඒ අංක ටිකත් එක්ක හරියට ගලපලා ඔයා ජයග්‍රහකෙක්ද කියලා හොයලා බලන්න. හරි, එහෙමනම් ඊයේ දවසේ දිනුම් මැද්ද ලොතරැයි අතරේ සුබ දවසක් ලොතරැයියට අවධානය යොමු කරන්නේ. වෘෂික ලග්නේ ජයග්‍රහයි ලග්නේ වෙනකොට ජයංක අංක 2, අංක 16, අංක 40. ඒ වගේම ජය ලොතරැයි දවසේ දිනුම් මැද්ද V අක්ෂරයත් එක්ක අංක 6, අංක 3, අංක 0 සහ අංක 8. අද සම්පත අංක 5, අංක 1, අංක 3, අංක 5, අංක 1, අංක 3, අංක 3, අංක 5, අංක 1, G අක්ෂරයත් එක්ක. කටක ලග්නය සහිතව හඳහන ලොතරැයි මේ දවසේ දිනුම් මැද්ද දිනුම් වාරයේ ජැක්ප්‍රයි ප්‍රතිඵලය මේ මතක් කරන්නේ. කටක ලග්නය අංක 31, අංක 34, අංක 37 සහ අංක 38. ඒ වගේම ධන නිදානය T අක්ෂරයත් එක්ක අංක 11, අංක 20, අංක 24 සහ අංක 78. මෙගා පවර් ගත්තනම් L අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකයේ අංක 5, ජයංක අංක 8, අංක 9, අංක 51 සහ අංක 64. ගොවිසත ලොතරැයිය තී දවසේ දිනුම් මැද්ද J අක්ෂරයත් එක්ක අංක 33, අංක 52, අංක 70 සහ අංක 75.
මහජන සම්පත ගත්තනම් ජී අක්ෂරයත් එක්ක අංක 0.6 අංක 3 අංක 3 අංක 5 අංක 1 ජැක් රයි ප්‍රතිපලේ බවට පත් වෙලා තිනෝ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අදත් ඔය ටිකට් එකක් ගන්න අමතක කරන්න එපා. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ නේද රටේ සංවර්ධන කාර්යයන් සඳහා ඔයා වියදම් කරන රුපියල් 40න් තව තව ගොඩාක් වැඩ කරන තැනක්. එතකොට රුපියල් 40ක් කියලා කියන්නේ ඔයාට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න තියෙන අවස්ථාව විතරක්ම නෙමෙයි රටේ සංවර්ධන කාර්යයේදී ප්‍රමුඛ නේ සෞඛ්‍ය අරමුදල ඊට පස්සේ රණවිරු සේවා අරමුදල කෘෂිකාර්මික අරමුදල ගොවි කටයුතු සම්බන්ධව තියෙන ඒවා ඉතින් ඔය වගේ ගොඩාක් තැන්වල සමාජ මේ ආරක්ෂණ අරමුදල මේ වගේ ගොඩක් තැන්වලදී ඔය රුපියල් 40න් මේ අවශ්‍ය කරන දායකත්වය දෙනවා ඒ තැන්වලට එතනින් පස්සේ තමයි ඔයාගේ දිනුමක් කියල එකක් ආයි ඔලුවට එනවනම් ඒත් ඔයා දිනන්න ඕනේ වාට දිනන්න තියෙන අවස්ථාව වැඩි මොකද මේ දවස්වල මහජන සම්පත විශේෂම වෙලදී ගන්න පෞගිය කාල සීමාව මේ මාස 6ට සුපිරි ජයග්‍රාහකයෝ 25 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් බිහි කරලා තිනවා ඉතින් ඒ නිසා අද දවසේ ජයග්‍රාහකයා ඔයා වෙන්න පුළුවන් කමක් තියෙනවා ඒ නිසා මතක් කරේ ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක ජීවිතේ වෙනස් කරගන්න

0: ලකන්න රේඩියෝ ITN
1: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
2: ඒකියා සුරකින් මගතොට.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 32 ඇල්හේන පාර මහරගම.
5: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
6: හැමෝම එකම රේසිකට වාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
7: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
6: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
7: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝලිස් වර්ස්.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: දශක ගතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්බිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
10: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
11: ලකන මොමලින් ඒසල්
12: සම අනුග්‍රහය
13: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

උදේ 7:47 වෙලාව අද කවද්ද අද ජූලි 17 වෙනිදා සිකුරාදා දවසක් අද හවසට මොකද කරන්න හිතාගෙන ඉන්නේ සිකුරාදා හවස කියලා කිව්වම නිකන් ඔයාට විශේෂ මොනවා හරි වැඩක් දාගෙන තියනවද මට නම් නැහැ මේ අද මට හවස LPL පටන් ගන්නවානේ. ඉතින් අද හවසට වෙන මොකුත් වැඩක් දාගන්න බෑ. ගෙදර ටීවී එක ඉස්සරහා තමයි ඉන්නේ. LPL ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වෙනවා. ඉතින් ලංකාවේ ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා තරඟාවලිය ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් රාත්‍රි 7ට SSC ක්‍රීඩාංගණය තමයි පටන් ගන්නෙ. ඉතින් මේක අපි බලමු මොකද අපි IPL වලට ආවඩන්න ඕනේ නෑනේ LPL එක තියෙද්දි කියලා මගේ කාට හරි හිතෙන්න පුළුවන්. මම මෙහෙම කියන්නම් ඇත්ත. ඉතින් ලංකාවේ ක්‍රිකට් අවුල් වෙලා කියලා වෙ තියෙනවනේ අදහස. දැන් ඒක ගොඩ දාන්න මේ උත්සාහ කරමින් ඉන්නේ. ඉතින් ප්‍රමුඛතාවය දීලා තියෙනවා මේ පාරත් නවක ක්‍රීඩකීන්ට. ඉතින් කැන්ඩි රොයල්ස්, ඇන්ජලෝ මැතිව්ස්, එතකොට ගාල්ලි ග්ලැන්ස් නායිකයා දසුන් ශානක, දඹුල්ල සික්සර්ස් වල ඉන්නේ දිනේෂ් චන්දිමාල්, ජෙෆ්නා කිංග්ස් වල භානුක රාජපක්ෂ, ඔහොම තමයි ටීම්ස් වල නායකයින් විදියට ගත්තොත්. ඉතින් කොහොම හරි මේ නායකයෝ පස්තනයි කණ්ඩායම් පහයි එක කුසලානයක් වෙනුවෙන් අද තරඟවදිනෝ අද තරඟාවලිය ආරම්භ කරනවා. විදේශ ක්‍රීඩකීන් රසක් මේ තරඟාවලියට ඇවිල්ලා ඉන්නවා. ඒකයි වටින්නේ. මොකද අපි හැමතිස්සෙම IPL ගියා, අරයා ගියා, මෙයා ගියා, IPL වල මේ ප්ලේයර්ස්ලා ඉන්නවා, අරකයි මේකයි ගොඩාක් කතා කිව්වට ලංකාවේ දේශීය ක්‍රිකට් තරඟාවලියක් එහෙම නැත්නම් මේ වගේ ප්‍රීමියර් ලීග් එකක් ගහනකොට එන්නේ නැහැ. සමහර ලාඩ පිටරටවල ඉන්නේද සුපිරි ක්‍රීඩකයෝ ඉන්නේ නැහැ. නමුත් මේ පාර ගත්තොත් දැන් ජේම්ස් නීෂම් නවසීලන්තයෙන්, ඒ වගේම මුජිබ රහුමන්, ඊට පස්සේ බෙන් මැක්ඩොමට්, ඒ වගේම ගත්තොත් අනිත් රටවල් වල ඉන්න හොඳ සුපිරි ක්‍රීඩකයෝ මේ පාර ක්‍රිස්ලින් ඉන්නවා, ඊට පස්සේ සකිබුල් හසන් ඉන්නවා, ඊට පස්සේ තව ගත මොයින් අලි, විජේ ශංකර්, ඊට පස්සේ ඔයගේ පිටරටවල ඉන්න හොඳ සුපිරි ක්‍රීඩකයොත් මේ පාර බ්‍රෙන්ඩන් මැකලමුත් එනවා. එයා ක්‍රිකට් වලින් අයින් වෙලා ඉන්නේ නවසීලන්තේ. එයා මේ එංගලන්තේ කෝච් විදිහට හිටියානේ. එයා එතනුත් අයිංගලා මම හිතන්නේ මේ එන්නේ LPL ගහලා යන්න වෙන්නේ. හරි කොහොම හරි මේ අද තමයි තරඟාවලිය පටන් ගන්න. ඉතින් අද හවස්වරුවේ ඉඳලා දිගටමනේ LPL බලන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ක්‍රිකට් ෆෑන්ස්ලට ඒ අතර 20 වෙනිදා පාපන්දු ලෝක කුසලා නැවසන් මහතරගේ. ඉතින් ඒක වෙනම එකක් වෙයි. ඒක වෙනම මැච් එකක් අනිවාර්යයෙන්. කොහොම නමුත් බලාගෙන ඉමු. ඉතින් මේ ක්‍රීඩාවත් එක්ක ගිවෙන කාලය කියන්නේ 7:50 වෙලාව. ඉක්මනට මතක් කරන්නම් රයිනෝ රූෆින් ගැන. රයිනෝ රූෆින් කියලා කිව්වම ඔයාගේ ගෙදර වහලෙ සම්බන්ධ අපි හැමතිස්සෙම කතා කරනවා නේද? හිසට ඉහලින් තියෙන වහලේ වදයක් වෙන්න බෑ නේ. ඊට පස්සේ ඒ බරත් ඔළුවට. ඒ හින්දා ඔයා අලුතින් ගයක් හදන කෙනෙක් වුණත්, ඔයාගේ වහලේ අලුත් වැඩියා කරන්න හිතන කෙනෙක් වුණත්, ඔයාට කියන රයිනෝ රූෆින් ෂීට් එක ප්‍රීමියර්, රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක ගන්න. මොකද මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේක උණුසුම පාලනය කළා. ගේ ඇතුළට උණුසුම නේ. දැන් දහවල් කාලේ ගොඩාක් කාලවට ෂීට් වහලා තියෙන ගෙවල් වල ඉන්න බෑ. දවල්ට නෙමෙයි රැට ඉන්නත් බෑ. හරි. හැබැයි මේ ෂීට් එක නිසා, මේ ෂීට් එකට වැටෙන ඉරේලිය, ඒක උණුසුම, එහෙම නැත්නම් අපි කියන නේ ගේ ඇතුළේ තියෙන උෂ්ණත්වය, මේක කලමනාකරණය කරගන්න මේ ෂීට් එකේ තියෙන ওই මැටි ලේයර් එකෙන් පුළුවන්කමක් ලැබෙනවා. මොකද ෂීට් එකේ යටි පැත්තේ තියෙන මැටි ලේයර් එකක්, උඩ පැත්තේ තියෙනවා ජල විකර්ෂක ආලේපය. ඉතින් ඒ උඩ පැත්ත ගැන අපි හැමතිස්සෙම මතක් කරලා තියෙනවා. ඒ කියන්නේ ෂීට් එකේ ලස්සනට පෙනුමට, ඊට පස්සේ වතුර ටික වැටෙන මේක රැඳෙන්නේ නැතුව නේ, පාසි බැඳෙන්නේ නැතුව වගේ, ඒ පැත්ත තමයි උඩ ජල විකර්ෂක ආලේපය මගින් කරන්නේ. ඒ වගේම යටි පැත්ත ලස්සන පෙනුමකුත් දෙනවා ඔයාට, අර කිව්වා වගේ උණුසුම කන්ට්‍රෝල් කරලා ගේ ඇතුළට ලබා දෙනවා වගේ. ඒ නිසා රයිනෝ කියන්නේ අවුරුදු 60කට වැඩි විශ්වාසයක් සහිත ලංකා වෙළඳපොලේ ආකර්ෂණීය දිනාගත නිෂ්පාදනයක්. ඉතින් ගන්න අලුතෙන් ගයක් හදන්න ඉන්න කෙනෙකුට හරියටම හරියන ෂීට් එක දැනට තියෙන වහලේ වෙනස් කරනවා නම්, ඉතාම ඉක්මනට ඔයා එහෙම අදහසක් තියාගෙන ඉන්නවා නම්, මම කියන්නේ ඒකටත් ඔයාට රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. හරි. ඒ වගේම ෆැඩ්නා ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන කියන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? රුපියල් 1920යි. ඔයාගේ නේද සියලු සන්ධි වේදනා වලට මේක තමයි නියම ප්‍රතිකාරය. ඉතින් මේක විශ්වවිද්‍යාල සහ ෆැඩ්නා විද්‍යාගාර තුල තහවුරු කරලා තියෙනවා. මේක හරියටම හරියනවා කියලා ඔයාගේ සන්ධි වේදනාවන් සුවපත් කරගන්න.
එතකොට රුපියල් 1200 මොනවද කරන්න පුළුවන්කමක් තියෙන මොනවද සුව කරන්නේ හරි මම කියන්න උරහි සේ වේදනාව වැලමිටේ වේදනාව මැණික් කටුවේ වේදනාව හරි ඊට පස්සේ තව ගත්තොත් දනහිසේ වේදනාව වලලු කර ඔය වගේ ඕනම එකක් ඕනම සන්ධි වේදනාවක් සුව කරගන්න පුළුවන්කමක් තියෙනවා ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් තමයි මේකේ නම ඉතින් ඖෂධ හල් වලින් එහෙම නැත්නම් ෆාමසි වලින් සුපර් මාකට් වලින් ඕනම තැනකින් මේක ගන්න පුළුවන්කමක් තියෙනවා එතකොට ගෘහණියක් වෙන්න පුළුවන් වෘත්තිකයෙක් වෙන්න පුළුවන් එක දිගට හිටගෙන ඉන්න කෙනෙක් එක දිගට වැඩ කරන කෙනෙක් එක දිගට නේද මේ අත මේ මැණික් කටුව නිතර නිතර මේ චලනයේ වෙමින් වැඩ කරන කෙනෙක් නම් අන්න ඒ වගේ ධනහි සමාරු තියන අය ඒත් විශේෂම ශල්‍ය කර්ම වලට භාජනය කරලා ඒ සුවය වෙමින් ඉන්න අය වෙන්න පුළුවන් ක්‍රීඩක ක්‍රීඩිකාව වෙන්න පුළුවන් ඔය වගේ ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා මතක් කරනවා මේක තෙල් එකක් නොවන නිසා ඔයාට බය නැතුව ඕන තැනක මේක ගාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා තෙල් එකක් ගෑවුත් එහෙමනේ ඕ තෙල් ගාලා පියන්න කැමති නෑනේ සාමාන්‍යයෙන් එතකොට දැන් මේක ඔයිල් එකක් නෙවෙයි ගෑව කියලා ඔයා විතරයි දන්නේ ඉතින් සුවඳයි හරි ප්‍රසන්න සුවඳක් තියෙනවා ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා ඒ වගේම ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරොත් ඩීප් ටෙක් කියලා කියනවා දන්නවා ලංකාවේ සෝලා පද්ධති වැඩිම ප්‍රමාණයක් මෑත කාලේ නේද සවිකිරීමට මැදිහත් වෙච්ච ආයතනය තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ ඉතින් රාජ්‍ය ආයතනවල දැන් යනවා අර කොස් කටින් කියලා එකක් කියන්නේ අන්න ඒ වගේ තැනක ඊට පස්සේ ෆැක්ටරි එක වෙන්න පුළුවන් ඔයාගේ ගෙදර කොහොමත් එහෙමයි පුළුවන් තරම් වියදම අවම කරන්න තමයි වාගේ උත්සාහය තියෙන්නේ ඉතින්. එතකොට කරන් බිල් එක කියන වගකීම අපි බාර කරමු 16කට. 16කට මූලික අධීරයේදී වාට යම් කිසි මුදලක් ආයෝජනය කරන්න වෙයි. නමුත් එතනින් පස්සේ ඔයාට මේක වදයක් වෙන්නේ නැහැ. ජාතික පද්ධතියට වාට කරන්ට් එකනේ විදුලිය දෙන ගමන් අතිරික්තය දෙන ගමන් වාට පුළුවන් කමක් තියෙනවා. හේ gedara වියදම් ටික අනිත් ටික බැලන්ස් කරගන්න. ඉතින් 16 කියලා කියපු ගමන් මතක් වෙන්නේ ලංකාවේ අපි හැමෝටම ඩීප් ටෙක් 16. දැන් ඒගොල්ලෝ 16 එක කියලා කම්ම මේව විදුලි සම්බන්ධ විතර දැන් වෝටර් පම්ප් එක ගමුකෝ. දැන් gedara ටෝන කරන කරන්ට් එක ජනනය කිරීම වගේම තමයි gedara ඔයා පාවිච්චි කරන එහෙම නැත්නම් ඔයාගේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් පාවිච්චි කරන යම් යම් උපකරණ තියෙනවා. ඒ අතර වෝටර් පම්ප් එක ගොඩාක් කලාට කෘෂිකාර්මික කටයුතු වලදී වතුර දාන්න වෙනවනේ අක්කර ගණන් වලට. එතකොට ඒක අර සාමාන්‍ය කරන්ට් එකෙන් වැඩ කරන වෝටර් පම්ප් එකකින් නම් කරන්න වාට විදුලි බිල වැඩි. ඒ නිසා හිරුවෙලින් ක්‍රියාත්මක වෙන වෝටර් පම්ප් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා මතක් කරනවා. 0.71 711 711 1 0.71 711 711 1 කියන නම්බර එකට තමයි ඔයා කෝල් එකක් දෙන්න ඕනේ ඩීප් ටෙක් එකට. ටීම් එක ලෑස්ති ඉස්තරම්ම විදියෙ සෝලා සිස්ටම් එකක් ඔයාට ගෙනල්ලා දෙන්න. 7:54

0: குட் மார்னிங் சுபுதாசன கட்டாய வினாடி துணை
1: விழாவு ஒப்ப வைத்த கிண ஆவே
2: லொத்தரையே பெரலி கரண NLB மெகா பவர் தேவந்த மெகா சுப்பிரி டேக்கட் அமதரவ ருபியால் கோட்டியக பவர் சுப்பிரி டேக் சஹ கிராண்ட் சுப்பிரி டேக்கட் சுப்பிரி மோட்டர் ரத்தியா NLB மெகா பவர் ஒப்ப அதம மினதீ கம்
0: අලුත් පැකට එන්නේ අලුත් පැකට එනකොට පොඩි ලස්සන කතාවකින් මට හිතුණා ඉන්න මේ වයසක පුද්ගලයෙක් ඔන්න ගිහිල්ලා ගඟක් ළඟ මාළු බානවා. මේ මාළු බාන කෙනා මේ හරි සරල කෙනෙක්. ඉතින් එයා අර සරමක් යනගෙන සුරුට්ටුවක් ඉඳ හිට බොන හා සාමාන්‍ය අවුරුදු 55ක 60ක විතර කෙනෙක්. එයා ඉතින් බිලිපිත්ත මෙහෙම දාගෙන ඉන්නවා. ඉන්න ගමන් ඉඳලා හිටලා සුරුට්ටුව පොඩ්ඩක් අදිනවා. වටපිට බලනවා. එක පාරට මාළු එකහු වුණාම ඒ මාළුවව අරගෙන එයාගේ ගෙනාපු ඒ මොකක් හරි භාජනයක් හරි මොකක් හරි ඇත්තිනවා ඒකට දාගන්නවා. ඉතින් ආයි ඉන්නවා. ආයි ටික වෙලාවකින් තව මාළු එකහු වෙනවා. ඉතින් මාළු දෙන්නෙක් විතර අල්ලගත්තාම මෙයා එතනින් නැගිටලා යනවා. ඉතින් මාළු දෙන්නෙක් අල්ලගෙන යන මෙයාගේ මේක දෛනික රාජකාරිය වගේ එකක් කරගෙන තිබුණා. මේක බලන් හිටියා දවස් ගාණක්. තවත් පුද්ගලෙක් ඒ අහල පහල ඉන්න මිනිස්සෙක් එනවා. සුරුට්ටුව බිබි නිකන් විහිළුවට වගේ විනෝදෙට වගේ මාළු දෙන්නෙක් අල්ල ගන්නවා යනවා. හැමදාම එනවා මාළු දෙන්නෙක් අල්ල ගන්නවා යනවා. ඉතින් මෙයාට හිතුණා දවසක මේක ඇයි මේ මොනසර පිස්සුද මාළු දෙන්නෙක් අල්ලගෙන යන්නේ? තව ටිකක් කළා හිටියනම් හොඳයි කියලා වගේ ගිහිල්ලා ඇහුවා. ඇයිවා මාළු දෙන්නෙක් අල්ලගෙන? මම කිව්වා එක මාළුවෙක් මට, අනිත් එක මගේ ගෙදර ඉන්න බිරිඳට සහ අය කවුරු හරි ඉඳලා හිටලා හරි කවුරු හරි ආවොත් ඒ කෙනෙකුට. එම නැත්තම් මගේ සොරතල් බල්ලෙක් ඉන්නවා ගෙදර. ඉතින් යාට ඒ මාළුව ඒ කට්ටියට බෙදෙනවා. හා ඉතින් වාඩ පුළුවන් නේ මාළු ගොඩක් අල්ලන්න. ඉතින් මෙයා හෙව්ව ඇයි ඇයි මම මාළු ගොඩක් අල්ල? ඉතින් මාළු ගොඩක් අල්ලනවා නම් වාඩ පුළුවන් මාළු ගොඩක් අල්ල ගෙදරට දෙන්නෙත් දීලා ඉතුරු ටික අහල පහල අයට විකුණන්න. හා ඉතින් විකුණලා සල්ලි හම්බ කරන්න. ඔව් සල්ලි හම්බ කරන්න. එතකොට සල්ලි හම්බ කළා මම මොකද කරන්නේ? සල්ලි හම්බ කළා ඉතින් මට පුළුවන් හොඳ කයක් ගන්න, වාහනයක් ගන්න. ආ කයක් වාහනයක්. ඊට පස්සේ මට පුළුවන් ඕනේ නම් මේ ප්‍රදේශෙටම මේ පැත්තටම මාළු දාන්න, ඕනනම් මාළු පිටරට යවන්න. ඔව් පිටරට යවන්න පුළුවන්. එතකොට ඩොලර් හම්බ වෙනවා. එතකොට ඩොලර් වලින් මට පුළුවන් ඕනනම් තව බෝට්ටු නැව්. ආ ඔයාට පුළුවන් සුද්දා වගේ ජීවත් වෙන්න. ඒ අතරේ ඔයාට පුළුවන් ඔය ඔක්කොම ටික වැඩේ ලස්සනට යනකොට ඔයාට පුළුවන් ගෙදරටල වගේ මාළු දෙන්න ව්‍යාගෙන කන්න. ඉතින් මිනිස්සු දැන් මං ඒකනේ මිනිස්සු දැන් කරන්නේ. ඉතින් මම මොකටද මෙච්චර නැහින්නේ කියලා අනිත් පැත්තට උත්තරේ හම්බුණා. ඇත්තනේ සමහර තැන්වල සමහර මිනිස්සු සැනසෙන තැන හරි පොඩි. මේ කතාව ඔයා මීට කලින් අහලා ඇති. සමහර අයගේ ලෝකය හරි පොඩි. ඒ අය හිතන්නේ අද දවස සහ හෙට දවස ඊළඟ මොහොත පමණයි. ගොඩාක් ලොකු වගකීම්, ගොඩාක් ලොකු ප්‍රශ්න ඔලුවට දාගන්න කැමති නැහැ. ඉතින් අර අච්චර දේවල් කළාත් අවසානයේ මෙයා ගෙදර ගිහිල්ලා කන්නේ අර මාළු දෙන්න නම්. ඉතින් මෙයා මේ වෙලාවේ ඒක කරනවා. මේක කරමින් ඉන්නේ. මෙයා කෝ ඉතින් මට ඔය වා කියන ලොකු ගොඩක් දේවල් කරන්න ඕනේ නැහැ. මොකද මිනිස්සු මම දැන්ටත් ওই මාළු දෙන්න කනවා. ඉතින් අච්චර කරලත් මට කන්න තියෙන ওই මාළු දෙන්න නම් මොකද්ද මිනිස්සු මේ කියන්නේ කියලා ඒ මිනිස්සු අතරින් ගියා. වැඩේ ඉවරයි, කතාව ඉවරයි. හරි රයිට්. අපේ ජීවිතවලත් අපි ඔහොමනේ. අපි මාළු දෙන්නෙක් නේ. කොච්චර කරත් අපි මාළු දෙන්නෙක් තමයි අපි කන්නේ නේ. ඉඳලා හිටලා මාළු දෙන්නෙක් අල්ලගෙන කනවා නෙමෙයි, අපි හැමදාම මාළු දෙන්නෙක් අල්ල ගන්නවා කනවා. ඔක වාගේ ජීවිතේ තියෙන විශේෂ දේවල් වලට ඇප්ලයි කරලා බලන්න. හැමදාම කරන ටිකක් නේද කරන්නේ? ඒ ටික කරලා ඔයාගේ අර අපි කියන්නේ සැටිස්ෆැක්ෂන් එක, එහෙම නැත්නම් ඔයාගේ තෘප්තිමත් භාවය එක තැනක තියාගෙන ඉන්නවා. ඔයා එතනින් සැනසෙනවා. සමහර අයට ඊට වැඩිය හා ලෝක තියෙනවා. ඒව පස්සේ ගිහිල්ලා සමහර විට අර නිදහසේ කන්න බැරි වෙනවා ඔයාට. හා සමහරු ඉන්නවා එහෙම ලොකු ප්‍රශ්න දාගන්නේ. හරි පුංචි තැන් වලින් සැනසෙන්නේ, පොඩි දෙයකින් සැනසෙන්නේ.

සමහර ඉන්නවා ලොකු දේවල් හිතලා ලොකුවට හිතලා අර නිදාසී මාළු දෙන්න කන්න වෙලාවක් නැති කරගන්න. Good morning, සුබ දැසනක්. අපි අලුත් පැයක ඉන්නේ.

0: భవిష్యత్తులో
1: మమనందే మానమ రిలాక్స్
2: అనమ్మనంగా వదునా నేద మే ఎక్స్పర్ట్ హరిడం హరిని
0: ఓనమ సందివేదన వగట ప్రబలమ విద్యానుకూల విసదమ ఓతుశీల్ యాక్టివ్ ప్లస్
3: సిలోన్ గ్రీన్ లైఫ్ ప్లాంటేషన్ ప్రైవేట్ లిమిటెడ్ ఐ గోయింగ్ టు లివ్ ఎ న్యూ గ్రీన్ లైఫ్
4: අටයි පහලයි වෙලාව ඔයා බස් එකේ තෙරපි තෙරපි යන ගමන් වෙන්නදි මාව ඇහෙන්නේ. එතකොට අනිතන පුළුවන් ඉතින් මොකද කරන්නේ? විකල්පයක් නැහැ. විකල්පයක් කියන්නේ ඔයාට බයික් එකක් වගේ ගන්න පුළුවන් නම් හොඳයි නේද? ලෝන් එකක් දාලා එහෙම නැත්නම් ෆිනෑන්ස් කරලා වගේ. දැන් මොකද තත්ත්වය බයික් වල ගණන් කොහමද? බයික් එකක් ගන්නවට වැඩිය ලේසි නේද කාර් එකක් ගන්න එක? ඔය පොඩි නිකන් ඔය මේ අපි කියන්නේ 14 15 වගේ නම්බරයක් තියෙනනේ පරණ කාර්යයක් වුණත් හොඳ කන්ඩිෂන් තියෙනක් ගන්න ලේසි අලුත් බයික් එකක් ගන්නවට වැඩිය ඒකත් හොඳයි. හරි, බයික් එකක් කියලා කියන්නේ ওই වාහනයක් ගන්න හිතමින් ඉන්න අයගේ පළවෙනි ඉලක්කය. එතනින් පස්සේ ටික ටික වාහනයකට යනවා. බයික් එකක් කියලා කිව්වම බයික් එහෙම නැත්නම් අපි කියන ස්කූටර් ওই කියන ඕනම එකක්. හරි, ඔයාගේ ජීවිතේ ඔයා දකින හීන හැබෑ වෙන්න ඕනේ. ඒ හීනෙට නේද ඉක්මනට ළඟා වෙන්න අවස්ථාවක් ලැබෙන්න ඕනේ. හැබැයි ඒක යන්න ඕනේ හරි පරිස්සමෙන්. ඒ නිසා මේ මතක් කිරීම කරන්නේ ඔයාට තව එක්ස්ට්‍රා මයිල් එකක් ඉස්සරහට යන්න. ඉතින් එක්ස්ට්‍රා මයිලේජ් එකක් දෙන සුපිරිම ටයර් එක ගැන තමයි මේ කියන්නේ. සියට් ග්‍රිප් X5 කියන ටයර් එක. ඉතින් මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා මේ ටයර් එකේ තියෙන නේද මේ වැඩි දියුණු කරපු ට්‍රෙඩ් පැටර්න් එක. ඒ නිසා තමයි ටයර් එක ගෙවෙන්නේ නැත් අර තරම් ඉක්මනට. අර තරම් කියලා කිව්වේ සමහර ටයර් ගෙවෙනවනේ මේ බලන් ඉදදී මාසෙයි දෙකයි මාස තුනයි සමහර ටයර් ගෙවිලා. හා ඉතින් එහෙම ඕනේ නැහැ. ලිස්සන්නේ නැතුව සුපිරි ග්‍රිප් එකක එක වාඩ පුළුවන් කමක් තියෙනවා. දැන් බිගර් සෙන්ටර් බ්ලොක් ඒරියා එක නිසා කෙලින්ම යන ධාවනයේදී ස්ට්‍රේට් ඩ්‍රයිව් එකේදී පාර හොඳින් ග්‍රහණය කරගෙන උපරිමයටම ස්ටැබිලිටි තියාගන්න. ඉතින් වැස්සට නොසලන ආරක්ෂාවක් විශේෂයෙන්ම ඇඟිවුල ග්‍රූව් ඩිරෙක්ෂන් සහ ඉම්ප්‍රූව් ඇක්වප්ලෑනින් කියන තාක්ෂණය නිසා වැසි දිනවල පාරේ තියෙන වතුර ලේසියෙන් අයින් කළා ඔයාට වෙට් රෝඩ් එකේ ලිස්සන් නැතුව යන්න පුළුවන් කමක් තියෙනවා. භයානක වංගුවක් කියලා හිතන්නු ඉස්සර මාරාන්තික වංගුවක් ගහලා තිනවා බෝඩ් එකකුත්. බය වෙන්න එපා. ඔයා ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගත්තා නම් හරි එච්චරයි වෙන්න ඕනේ වාට වංගුව ගන්න පුළුවන්. ගාන්ඩ හරි. ඉතින් ස්ටිෆර් ෂෝල්ඩර් බ්ලොක්ස් විත් ඩයමන්ඩ් නර්ලින්. ඉතින් ඒ තාක්ෂණික නිමාව නිසා තමයි ඕනම වංගුවකදී බයික් එක ලිස්සන් නැතුව හරිම බැලන්ස් එකේ ඔයාට බය නැතුව හරව ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. කැපිපෙන ලුක් එකක් තියෙනවා. ඒ නිසා මතක් කරනවා සීට් ග්‍රිප් X5, සූම් X5 ටයර් එක ගන්න. ඉතින් ඔයාගේ හීන කරා යන ගමන කිසිම තැනක ස්ටක් කරගන්නේ නැතුව ඉස්සරහටම යන්න තමයි සීට් වෙතින් ඒ මතක් කිරීම කළේ. මේ පැයට එනකොට තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මේ පැයට ඉන්නේ ක්‍රිමරාජ නිෂ්පාදනත් එක්ක. ඔයාට ක්‍රිමරාජ කරල් සහ ගුලි පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. බඩේ අපහසුතාවයක් තියෙනවා නම් ලදරු පණු රෝග තියෙනවා විශේෂම කුඩා දරුවන්ට නේ. ඉතින් එහෙම පොඩි එක්කෙනෙක් ගෙදර ඉන්නවා නම් ඔයාලට ක්‍රිමරාජ නිෂ්පාදන ගෑනල තියාගන්න පුළුවන්. වසර 77ක විශ්වාසය සහිතව තමයි ක්‍රිමරාජ ගැන මම මේ මතක් කරේ. විජය නිෂ්පාදන ගැන තව පුංචි දෙයක් කියලා යන්නම් මේ පැය පටන් ගන්නකොටත්. මොකද ලෝකෙම පිළිගත් නිෂ්පාදනයක් පාවිච්චි කරන ආදරණීය ගෘහණියක් ඔයා රසර කෑම හදනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව ඔයාගේ ආදරේ කරුණාව ඔක්කොම තියෙනවනේ නේ. පවුලක් පෝෂණය කරනවා කියනකොට අම්ම කෙනෙක්ට නේ ඒ අම්ම කෙනෙක් කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් කඩේකට කියලා කෑමයක් මේ ඉල්ලුවම් බලන්නකො ඒගොල්ලන්ට එහෙම කිසිම හැඟීමක් අපි ගැන නැහැ නේ. ගෙදරක කෙනෙක්ට අම්මට අපිට කෑම ටික හදනකොට එයා කොච්චරනම් ඒ ගැන හිතනවද? රසය ගැන හිතනවා, ගුණාත්මක බව පැත්ත ගැන හිතනවා, අපේ කැමැත්ත හිතනවා. අපි කැමැතියව හදන්නේ. අපි කන්න අකමැති කියලා කියන දේවල් හදන්නේ නැහැ. සමහරට අකමැති නම් ඒකේ ගුණාත්මක බව ගැන හිතලා එයා අපිට බලෙන් හරි කන්න. එහෙම නැත්නම් ඒක වෙන උපක්‍රමයක් පාවිච්චි කරලා හරි අපිට කන්න දෙනවා. නේ පොඩි කාලේම ඔය අපි ප්‍රතික්ෂේප කරපු එළවලු තිබුණේ. ඔය වැටකොළු පතෝල වගේම පොඩි කාලේ අපි එහෙම එච්චර කන්න කැමති නැහැ කරවිල වගේ. හැබැයි දැන් ඔය ඒවා කන මේ තියෙන්නේ ඒක ඔයාගේ වයසත් එක්ක ඔයාගේ අවබෝධය. ඉතින් කොහොමනත් කැමති රසටම යන්න නම් ඔයා විජය නිෂ්පාදන පාවිච්චි කරන්න.

0: අතයි විනාඩි 26යි වෙලාව. දැන් මේ දවස්වල ඩෙංගු මර්ධන වැඩසටහන් ගැන හැමතැනම කතා කරනවානේ. ඊයේ මම දැක්කා රජයේ ආයතනයකට කොහේ හරි ඔය විදුලි සම්බන්ධ කොහේ හරි රජයේ ආයතනයකට කියලා මේ PHI මහතුරු මේ වගේම ශ්‍රීලා ආරක්ෂක බලකාය ආමේක මේ වගේ ගොඩක් යනවනේ. ඒ ගිහිල්ලා රජයේ ආයතනයක ඩෙංගු මදුරුව තවාන් වගේ කියන්නේ දැන් රජයේ ආයතනවල කවුද වගකීම ගන්නෙ? සමහර විට දෙපාර්තමේන්තුවක මොකක් හරි මණ්ඩලයක හරි කොහේ හරි. දැන් මතකද පෞගේ දවස්වල අපි කිව්වා අපේ IT එකේ සතියට කීප වතාවක් කාර්ය මණ්ඩලයට වෙන් කළ තියෙනවා මේ කලාපය පිරිසිදු කරන්න. දැන් එතකොට දැන් මේක අපි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තුලේ ලක්කඬ අපි වසන්තම් TV වසන්තම් FM MMC මේ ඔක්කොම එකතු වෙලානේ මේ කටයුත්ත කරන්නේ. එතකොට ඔයාගේ ඔෆිස් එක අපි හිතමු ප්‍රයිවට් සෙක්ටර් එකේ ඔෆිස් එකක් කියලා ෆැක්ටරි එකක් කියලා ඕගල්ලන්ගේ ස්ටාෆ් එකට කොහොමද ඩෙංගු මර්ධන ක්‍රියාන්විතය සඳහා දායක වෙන්න අවස්ථාවක් දීලා තියෙන්නේ? දවසට විනාඩි 15ක් ඔබට පුළුවන් නම් යම් කලාපයක් තෝරගෙන කළමනාකාරීත්වය එක කතා කරලා මේ කලාපේ ඩෙංගු අවදානම් කලාපයක් බවට ඔයා දෙනවා සහතිකයක්. සතියේ දවස් 3යි දෙන්න තියෙන්නේ. සමහර සතියේ දවසක් කරන්නකෝ. සතියේ දවසක්. දැන් මේ අධිකරණ පරිශ්‍රයේ මදුරු කීටේ නලක්කන්න පොලිසියට දැනුවත් කිරීම. දැන් පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගන්න නඩු භාණ්ඩ හා අධිකරණ පරිශ්‍රවල තියෙනවා නේද? ඔය වාහන, පරණ වාහන, හැප්පිච්ච වාහනවල කෑලි, තව තව එක එක ඒවා තියෙන අන්නේ වගේවා. දැන් පොලිස් ස්ථානවල එහෙම පොලිසියක් ওই පිටිපස්සට එහෙම ගිහින් බලන්නකෝ. පැත්ත පොලිසිය පිටිපස්සට යන්න අපිට දෙන්නේ නැහැ නේ. සමහර පොලිසියවල තියෙන්නේ නේ. ඒතකොට ඒ වගේ අධිකරණවලත් එහෙමයි. ඔය දැන් වාහන යාඩ්වල නේ පරණ වාහන ගෑනලා දාලා තියෙන ඒවැ කවුද ඒවැ බලන්නේ? අන්න එහෙම ප්‍රශ්න තියෙනවා. අන්න ඒ අයට පොලිසිය දැන් මේ වෙනකොට දැනුවත් කිරීම කරගෙන යනවා. මේ ඔයාගේ ගෙදර අහල පහල තත්වෙ මොකද කියලා කල්පනා කරලා බැලුවොත් ඔයාගේ වත්ත හරිම ලස්සනට පිරිසිදුව තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ වත්තට එහා පැත්තේ තියෙන ඉස්සරහා තියෙන ඉස්සරහවත් ඉස්සරහා ඉඩම ඒකේ කවුරුත් නැහැ. ඒක ගත්ත කෙනා ඉන්නෙත් නැහැ. වැටක් මායිමක් ගහලත් නැහැ. ඔහේ කැලෑ වැදිලා ඔයා වුණත් ගෙදර නේද මොකක් කරේ ටින් එකක් පරණ බාල්දියක් නා පොල් කට්ටක් වුණත් විසි කරනවා ඇති සමහර විට උතන්ට. දැන් ඒ අන්න එතන අවදානම් තැනක්. ඒ වගේ තැනක් ගැන ප්‍රදේශයේ ඉන්න ඔයාගේ ආදරණීය අසල්වැසියෝ සියලු දෙනා එකතු කරගෙන මොකක් හරි තීරණයකට එමු. මොකද එහෙම නැත්තම් නඩු වැටෙන්න. කෙලින්ම නඩු දාන්නේ දැන් ඈ. ඒ නිසා චුට්ටක් මතක් කරනවා. ලැජ්ජාවක් කියලා එකක් එන්න පුළුවන් නේ. දැන් ගිහිල්ලා උසාවියට ගිහිල්ලා උසාවියට ඉදිරිපත් කරාම නරකි ඩෙංගු මර්ධනය ව්‍යාප්ත කිරීම සඳහා අනුබල දීම. එහෙම නැත්තම් ඒකට අවශ්‍ය කරන වටපිටාව හදපු ඔයා හරිනේ සූට් බර්ඩ් කාලා ගිහිල්ලා ඒ වගේ තැනක වාහනයක් එහෙ මේ වැදිලා ඒ වගේ පොඩි දෙයකට උසාවි කිය මේක වෙන ප්‍රශ්නයක්. මේ වගේ එකකට හරිනේ සමාජ වගකීම කියලා එකක් තියෙනවානේ. ඩෙංගු නේ ව්‍යාප්තිය සඳහා අනුබල දීම. අනුබල දෙනවා කියලා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඔයා ඔයා ඔයාගේ පරිසර පද්ධතිය හරියාකාරව තියාගත්තේ නැහැ කියන එක. ඒ නිසා ඒ වගේ චෝදනාවක් ලබන්න ඕන කෙනෙක් නෙමෙයි ඔබ. ඒ නිසා ඔයාගේ පරිසරය, ඔයාගේ ගේ මිදුල නේද, ඒ වත්ත ඉඩම් ඒ ඔක්කොම ගැන හිතනවා වගේම චුට්ටක් අහල පහල ගැනත් පොඩි අවධානයක් දෙන්න. එහෙම වුණොත් ඔබ පරිස්සම්, සමාජයේ පරිස්සම්, මේ වෙනකොට රෝගීන් නිසා වදන්නව රෝහල් ගණනාවක් පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක දරාගන්න බෑ රටේ සෞඛ්‍ය පද්ධතියට. ඒ නිසා අපි අපේ වගකීම ඉටු කරමු කියන ඉල්ලීමයි වට කරන්නේ. උදේ 8යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: ඔළුවට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374.
1: අපේ අම්මා ගෙදර ආවද

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගානු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. අසන් අසන්ද
3: කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු. මං වාට ගැහුව කියනට වඩා තරහට අත ඉස්සුනයි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසිය ගන්න රස්තියාදු
2: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
4: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟේ පෙතේ හයිය තියෙන්න ඕන. නොකා නොබී හිටියොත් එහෙම හිත විතරක් නෙමේ ඇඟත් වැටෙනවා. ඔන්න ඔක් බොනෝ හලෝ.
5: මෙතනින් එහාට මට මොකද වෙන්නේ තාරි?
4: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත පත්තරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
1: සම අනුග්‍රහය අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
7: අටයි විනාඩි 43යි වෙලාව. වට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මොකද්ද මම කතා කරන්නේ? මම කතා කරන්නේ ෆැඩ් නවුත ෂීල්ඩ් ගැන. ඇයි ෆැඩ් නවුත ෂීල්ඩ් ගැන කතා කරන්නේ? අයියනේ අපේ ඇඟි දැන් උදේට නැගිට්ටට පස්සේ ඔයාල වෙනද වගේ නිකන් අපි හිතමුකෝ සාමාන්‍ය සුපුරුදු සුවයෙන් ඔයා නැගිටිනවා. හැබැයි ඉඳලා හිටලා පොඩි නිකන් උරහිසේ වේදනාවක් එනවා. ඊට පස්සේ මැණික් කටුවේ වේදනාව. ඔය එන්නේ ඇයි? ඔයා කරන වැඩ ටිකත් එක්ක. වා දෛනිකව කරන වැඩ ටිකත් එක්ක ඇති වෙන තත්ත්වයන් ඕක. දවස 30ම හිටගෙන ඉඳලා හවසට නිඳරිලා ආයි ඊළඟ දවසේ උදේ පාන්දර තමයි ඒකේ ප්‍රතිඵලේ වාට හම්බෙන්නේ නේ. වාට ඒකකට දැනෙන්නේ. හරි ෆැඩ් නවුත ෂීල් ගැන මතක් කරන්න හේතුව තමයි වාගේ ඇඟේ තියෙන සියලු සංදිවේදනාවන් වලට නිසක විසඳුම හරියටම හරියනවා කියලා. මේක තහවුරු කරලා තියෙන විද්‍යානුකූලව තහවුරු කළාට පස්සේ ආයි කතන්දර දෙකක් නැහැ. මේක ආයි ගන්න පුළුවන්කමක් තියෙනවා මේ විශ්වාසය තියාගෙන 1920යි රුපියල් 1920යි කියන්නේ හැම සංදි වේදනාවකටම හරියටම හරියන විසඳුම තමයි ෆැඩ්නා පර්යේෂණාගාරය ඇතුලේ මේක සනාථ කරගත් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔයිල් එකක් නෙමෙයි ප්‍රසන්න සුවඳක් තියෙනවා. එතකොට 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඔය කියන හැමදේම බැලුවම ෆැඩ්නා ඔතෂිල් ඇක්ට් ප්ලස් කියන්නේ වඩ හරියටම හරියන විසඳුම. ඉතින් ගෘහණියක් වුණත් වෘතිකයෙක් වුණත් වඩ ඕන අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක් අවුරුදු 40ට වැඩි වෙනකොට පොඩ්ඩක් අපේ ජොයින්ට්ස් එහෙම පොඩි දන්නේ නැද්ද ඉතින් වයසත් එක්ක නේවත් තියෙනවනේ. අන්න ඒ වගේ දෙයකට වුණත් වඩ හරියටම හරියන විසඳුම තමයි ෆැඩ් නවුත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. හරි ඒ වගේම පැල්ලත්ත යෝගට් ගැන මතක් කරන්නම්. ප්‍රොඩක්ට් එකක් කියලා කිව්වම පැල්ලත්ත යෝගට් එක මේකේ ක්වොලිටි එක ඊට පස්සේ මේක ඒගොල්ලෝ ඇසුරුම් කරණය බෙදා හැරීම ඔය කියන හැමදේම ඇඩ්වර්ටයිසින් පැත්තෙන් වුණත් මේ හැම තිස්සෙම පාරිභෝගික ඔබට පහසුවක් සුවපහසුවක් හැදෙන විදිහේ නේ නිෂ්පාදන ආයතනයක් තමයි පැල්ලත්ත කියලා කියන්නේ. ඔයාට ළඟම තියෙන කඩේට ගියත් ගන්න තියෙනවා, ෆැක්ටරි එකට ගියත් ගන්න තියෙනවා. ඒ වගේම අපි හිතමු ෆැක්ටරි නෙමෙයි සමහරවිට අවුට්ලට් එකට ගියත් ගන්න පුළුවන්. ෆැක්ටරි එකට යන්න පුළුවන් නම් හොඳයි. එතනින් අර ඉවිලෙම හැදෙන යෝගට් එකක් ගන්න පුළුවන් නේද? මොකද ලංකාවේනේ පිටරට යෝගට් එකක් නෙමෙයි මේක, ලංකාවේ හදන්නේ කිරි ගොවීන්ගෙන් නේද? ඒ කිරි අස්වැන්න ගත්තට පස්සේ එතනින් පස්සේ මේක ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙලා ඉන්නේ බොහොම පුංචි කාලයක්. පැය 48ක් වගේ පොඩි කාලයක්. සමහර විට ඔයාට උදේ ගත්ත කිරි ටිකෙන් හවසට ෆැක්ටරි එකට ගියොත් යෝගට් එක කන්න පුළුවන්. ලංකාවේ අපේ නිෂ්පාදනයක්. හරි ඩෝම මැෂින් එක ගැන මතක් කරන්න ඕනේ. මාක්ස් පෙන් ගෲප් එක තමයි ඉතින් ඩෝම මැෂින් එක ලංකාවට ගේන්නේ. එතකොට මේ මැෂින් එක විතරක් නෙමෙයි, දැන් ඔයාට ගෙදරදි ස්වයං රැකියාවක් විදියට ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා නම් මොකක් හරි නිෂ්පාදනයක් එක්ක මොකක් හරි වැඩ වයිදන පොල් තෙල් හිඳින්න ඕනෑම වර්ගයක තෙල් හිඳලා විකුණන්න ඔයාට හිතෙනවා නම් දැන් අන්න ඒ මැෂින් එක පවා ඔයාට ගන්න පුළුවන්කමක් තියෙනවා. කොහෙන්ද? මාක්ස් පෙන් හරහා 0117 679 579 ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රය. පැයකට වී කිලෝ කීයද? වී කිලෝ 1000ක් කොටන්න පුළුවන්. එතකොට දැන් වීකිටීම කියන එකට ලංකාවේ ආයි වෙන මැෂින්ස් නැහැ. මේ තරම් ඉක්මනට කරන්ට් එක ඉතුරු කළා, ඔයාගේ වෙලාව ඉතුරු කළා. එතකොට වී ටික සහල් බවට පත් වෙනකොට ඒකේ ප්‍රමිතිය රැකලා මේ හැමදේම කරන්න පුළුවන් ඩෝම මැෂින් එකට. එතකොට ඩිය එකක් තියෙනවානේ. ඉතින් කොච්චර ලෝකේ ටෙක්නොලොජි එකත් එක්ක ඉස්සරහට යනවද අපිට ඒකට අනුගත වෙන්න පුළුවන් හරි ඉක්මනට මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක 011 6679 579. ඒ වගේ මතක් කරන්න ඕනේ ඔයාට මේ වෙලාවේ ඩීප් ටෙක් සෝලා ගැන සෝලා පද්ධතියක් ඔයාගේ ගෙදරට අවශ්‍ය නම් අන්න ඒ වෙනුවෙන් තමයි ඩීප් ටෙක් ගැන මම මේ මතක් කරන්නේ. ඉතින් ඩීප් ටෙක් ගොඩාක් වැඩ කරපු තැනක්, ගොඩාක් වැඩ කරපු ආයතනයක්. මම හිතන්නේ ලංකාව පුරාම කොළඹ ඉඳලා යාපනයට වෙනකම් ඊට පස්සේ මුළු කඳුකරයට වෙන්නවා. කඳුකරයට වුණත් සෝලා ඕනේ. එතකොට මේ සෝලා අවශ්‍යතාවයේ හරියටම ප්‍රමිතියක් තියෙන තැනකින් ඕනේ කරගන්න. කතා කරලා කරගන්න. යන්නේ ඒකට තමයි මම කියන්නේ 071 711 711 එක කියන නම්බරේට කතා කරන්න කියලා. වෝඩ පම්ප් එක ඕනේ. කොච්චරනම් වගාවන් වලට වතුර දානවද සාමාන්‍ය විදුලි මෝටරේ? විදුලි වතුර මෝටරේ. යන්න ඒ වගේ වෙලාවට වාට යන කරන්ට් එකේ මේ වියදම කොහොමද දරාගන්නේ? සමහර විට අස්සැන්නෙන් ගන්න ඒ ආදායමෙන් ඒ වියදම බැලන්ස් කරගන්න බැරි වෙනවා. කරන්ට් බිල් එක ගෙවලා අනිත් වියදම් ටික මේව කරාම අතට ඉතුරු වෙන්නේ හරි පොඩි ගාණක් නේ. ඉතින් ඒ විදුලි බිල කියන එකේ ඔන්න ඒකට තියෙන ප්‍රශ්නේ ඔන්න දැන් වෝටර් පම්ප් එක, සෝලා වෝටර් පම්ප් එක හරහා ඔයාට මේව කරගන්න පුළුවන්. ඒක කව කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසායි 071 711 711 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න කියලා මතක් කරන්නේ. විජය කුළුබඩු අතරේ තියෙන විජය 3-5 ගැන මම කතා කරලා තිනවා. වර්ග කීපයකින් වඩ ගන්න පුළුවන්. ඒ කියන්නේ මස් කරි එකක් හදනකොට මිරිසට ඕනනම්, එහෙම නැත්නම් කිරි මාළු කරි ඒ වගේ එකක් පාවිච්චි කරනවා. මේ මස් කරි වලදී මම කියන්නේ මාළු කරියක් හදනකොට මස් කරි එක කොහොමද ඉතින් අපි මිරිසට කිරට සාමාන්‍යයෙන් එහෙම චිකන් එහෙම හදන්න බැයිද? පුළුවන්ද? ට්‍රයි කරලා තියෙනවා. හදලා බලන්න. ඒක අමුතු එකක්. මාළු කරි එක දැන් අපි කියන්නේ කිරි මාළු කරිය. කිරි මාළු කරියයි ඉදියප්ප 10යි පොල් සම්බෝලයි උදේ කෑමට ගෙදර හදා ගන්නකොට, කඩේක වුණත් ඔයා මාළු කරි එකක් හදනකොට, දවල්ට ඔයා හදනවා ඔය තලපත් මාළු, එහෙම නැත්තම් ලින්නනම් එපා. ලින්නනම් කන්න බෑ නියනේ. ලින්න කාලේ එපා වෙලා තියෙන. හරි මිරිස් මාළු කරියක් හදා ගන්නකොට මතක තියාගන්න. හරි නියම ප්‍රමිතියෙන් නුදු කුළුබඩු පාවිච්චි කරන්න. මිරිස් කුඩු ටික දැම්මත්, 3-5 ටික දැම්මත් විජය කියන නමින් දාන්න. මොකද ලෝකෙම පිළිගත් ප්‍රමිතියක් සහිතයි විජය නිෂ්පාදනවලට.

0: අනුග්‍රහය TVS විනියෝජිතයන් වෙතින් වටිනා දොරටුකි TVS Agribiz වෙත සොනාලිකා ට්‍රැක්ටරේ
1: ජාතික සිදු කළ මෙහෙයුම්වලදී මත්කුඩු සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් වැටලි මත් සිදු කළ කිස්ස පොලිස් වසමේ බොරුපන ප්‍රදේශයේදී. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 671ක් සහ හෙරොයින් ග්‍රෑම් 20ක් සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 37 වූ මඩපාත ප්‍රදේශයේ පදිංචි කරුවේ. ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ පර්ගියුෂන් පාර ප්‍රදේශයේදී තවත් වැටලීමක් සිදු කෙරුණා. දී හෂීෂ් මත්ද්‍රව්‍යකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ රෝහල්ට රැගෙන තිබුණා. ඒ වන විට CD වික්‍රමරත්න මහතා මියගොස් සිටි බවටයි වාර්තා වෙයි.

0: පොලිස්පති පූජි ජයසුන්දර මහතා අනිවාර්ය නිමාඩු යැවීම කටයුතු කෙරුණේ සීඩී වික්‍රමරත්න මහතායි. 2020 තනතුරේ ස්ථිර 2023 වසරේ නොවැම්බර් 25 වනදා ශ්‍රාම ගියා.
1: විදේශීය ප්‍රවෘත්ති
0: ගෙන තිබෙනවා. සජනපදයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සංස්කෘතික හෝමාර

Chandra Sriyafi. ඉන්දික ලියනගේ ලස්සන සින්දුවක්. ලස්සනයි ඒක වචන ටිකනේ. ටිකක් වෙනස් විදිහේ වචන ටිකක් හින්දා මට හිතෙනවා මේ පැය පටන් ගන්න. මමත් ඇඩ්මින් තනතුර දරන්න ආසයි අපේ වයිෆ් ගේ account එකේ Facebook එකේ. ඒත් ඒක ඉල්ලන්න ගියොත් මන් දන්නවා මගේ මේ තියෙන තත්ත්වෙන්නේ මේකෙලිම මෘත ශරීරයක් බවට පත් වෙන්නේ. Right, Facebook එකේ

පස්වඩ් එක දෙන්න ඇන අපි ලේසියෙන් කාට වන්නේ මේ ලස සිද ඕක සෝෂල් මීඩියා ඔය මේ තියෙන ඒ අපේ මෙහෙම දකින්න තියෙන ප්‍රශ්නයක් කර ලස්සට කතා කරලා තියෙන සිද්ුව මම අලුත් අයකට ඇවිල්ලයින් මම දැන් වාගේ හනවා අද උදේට කෑවේ බද්ද මොනවද කෑවි බත්නම් කමන්නෑ කියමු පාන් රොටි වගේ තිරිඟු වලින් හදපු කෑමක්ද කෑවි බත්ද කෑවි ඔයාගේ පිඟානේ තියෙන මේ කෑම එක ඔයාගේ උස ඔයාගේ හැසිරීම සමාජයේ නේද ඔයාට තියෙන තැන ඔය කියන දේවල් තීරණය කරනවා කියලා කිව්වොත් ඔයා මොකද කියන්නේ ඔයා මට හිනාවේ ගෙදර ඔයා මේ මම කන බත්තිගානේ මේ විදිහටද මාවමයි ඉන්නේ ඔව්නේ අපි එහෙමනේ කන බොන විදිහටමයි ඉනවනේ අපි හොඳ හෝටලයකින් කාලා එළියට බහිනවා කවුරු හරි දැක්කොත් සංඛ්‍යා මාර තැන්වලින් කන්නේ පොඩි කඩේකින් අර ඔළුව පාත් කරගෙන ගිහිල්ලා මෙහෙම පොල්ලතු බත් කඩේකින් වගේ කනවද මෑන්ස් මේ වගේ තැන්වලින් කන්නේ නේද ඔහොම හිටියට නිකන් ෂෝ එක දාගෙන එහෙම තවත් අර පෙට්ටි කඩේකින් වගේ කනවද දැක්කොත් ඒත් එහෙමයි නේ ඒ කොහොම වුණත් තමන් කන බොන විදිය තමන්ගේ සමාජ තත්ත්වය තීරණය කරනවා කියලා එකක් අපේ ඔළුවේ තියෙනවා ඔයාගේ කෑම පිඟානේ තියෙන මේ කෑම එක ඔයාගේ උස ඔයාගේ හැසිරීම සමාජයේ වාඩ තියෙන තැන ගැන යම් කිසි අදහසක් ලෝකෙට දෙනවා මම මේ කියන්නේ ලෝකයේ ප්‍රධානතම ධාන්‍ය වර්ග දෙකයි තියෙන්නේ එකක් හාල් අනිත් එක තිරිඟු ඉතිහාසයේ වැඩි කාලයක් පුරාවට මිනිස්සු මේ දෙකෙන් එකකට තමයි හුරු වෙලා හිටියා කියලා කියන්නේ දැන් මේ ධාන්‍ය වර්ග දෙක අතර අවුරුදු 10 ගාණක් ඉඳන් ලොකු ටර්ෆ් වෝ එකක් තිබිලා තියෙනවා මොකද ටර්ෆ් වෝ එකක් කියලා කියන්නේ ඒ කියන්නේ බල ප්‍රදේශ අත්පත් කර ගැනීමේ සටනක් දැන් යුරෝප මහද්වීපය හරහා යන මනංකල්පිත රේඛාවකින් මුළු ලෝකෙම මිනිස්සුන්ගේ කෑම වේල හරියටම දෙකට බෙදුණා කියලා කියනවා ඒ කියන්නේ භූමි ප්‍රමාණය නෙවෙයි ජනගහනය වයම දිග පැත්තේ අය තිරිඟු කෑවා ගිනිකොන දිග පැත්තේ අය බත් කෑවා ඉතින් මේ කෑම වර්ග දෙක නිසා යුරෝපේ දෙපැත්තේ හිටපු මිනිස්සු ශරීර ප්‍රමාණය සංස්කෘතිය මොළය වැඩ කරන විදිය වෙනස් වුණා කියලා කියනවා. කොහොමද මේක වෙන්නේ? මේ ධාන්‍ය වර්ග දෙක වගා කරන ප්‍රදේශ තීරණය වුණේ කෙලින්ම ඒ ප්‍රදේශවල තියෙන දේශගුණයේ මත. දැන් වී වගාව කියලා ගමු. වී වගාව වගා කරන ලොකු ආර්ද ත්‍රාවයක් තියෙන්න ඕනි. හරි? හොඳට වතුර පිරුණු පරිසරයක් තියෙන්න ඕනි. නිතරම වහින්න ඕනි. මෝසම් වැසි නේ? ඒ වගේම කුණාටු වලින් වතුර පිරින නැගෙනහිර සහ දකුණු ආසියාව මේකට හොඳම තැන. එතකොට තිරිඟු වගාව කරන්න තිරිඟු වගාවට උඩ ටිකක් වියලි දේශගුණයක් සාමාන්‍ය වර්ෂාපතනයක් තියෙන හොඳින් හිරු එළිය වැටෙන නේ. ඉතින් අර මේකට ගැළපුණේ ගොඩක් කලාවට යුරෝපයේ උතුරු අප්‍රිකාව වයම දිග චීනය බඩහිර ආසියාව ලෝකේ ප්‍රධානම මේ ඔය කියන තිරිඟු වගාවලට කලාපයේ බවට පත් වුණා. හැඩයෙන් සහ රසයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ දෙකම අයිති වෙන්නේ එකම පවුලකට. ඒ තමයි මොකද්ද මේ පවුල? එකම පවුලේ. දැන් තිරිඟු සහ සහල් කියන්නේ එකම පවුලේ, එකම කුලකේ. කෑම ජාති දෙක. හරි. මීට අවුරුදු 10,000කට කලින් දකුණු චීනයේ වී වගාවත් ඒ කාලෙදිම වගේ අර මොසපොතේමියා මොකද පොඩි ඉන්න මොසපොතේමියා වලදී තිරිඟු වගාවත් ආරම්භ වෙලා මුළු ලෝකයේ පුරාම පැතිරලා ගියා කියලා කියනවා. තිරිඟු කන මිනිස්සුයි බත් කන මිනිස්සුයි බෙදෙන රේඛාව දේශපාලන මායිම් වලට සීමා වුණේ නැහැ. ඉන්දියාව සහ චීනය වගේ දෙවන්ත රටවල් ඇතුළෙත් මේ රේඛාව කෙලින්ම ගමන් කරනවා. ඉන්දියාව ගත්තොත් පංජාබිය සහ ඔය හරියානා වගේ වයම දිග ප්‍රදේශවල ප්‍රධාන කෑම උනේ තිරිඟු, චපාති, රොටි. හැබැයි බටහිර බෙන්ගාලි, තමිල්නාඩු පැත්තට එනකොට මිනිස්සු ගොඩක් කලාට බත් කෑවා කියලා කියනවා. කොහොමද ඒක දැනගෙන හිටියද එහෙම එකක්? දැන් සුදු බත්වල තියෙන කැලරි ප්‍රමාණය වැඩි වුණත් ප්‍රෝටීන් තියෙන ග්‍රෑම් 1/6-8 වගේ. එතකොට දැන් තිරිඟු වල මේකේ 12%-15% වගේ තියෙනවා. ඉතින් තිරිඟු කන කෙනෙක්ට සාමාන්‍යයෙන් බත් කන කෙනෙකුට වඩා වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් හම්බ වෙනවා. එතකොට දැන් ඔයාලට පේනවා ඇඟවල් වල එහෙම මොලේ වුණත් හැදෙන විදිය අතර යම් වෙනසක් තියෙනවා කියලා. බත් කන මිනිස්සු සහ තිරිඟු කන මිනිස්සු හිතන විදිහත් සම්පූර්ණයෙන් වෙනස්. වී වගාව කියන්නේ තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කුඹුරට වතුර බඳින්න, පැල හිටවන්න, වල් නෙලන්න නේද? ගමේ මිනිස්සු එකතුලා කණ්ඩායමක් විදිහට වැඩ කරන්නේ. මේ නිසා බත් කන සමාජයක් ඇතුලේ සාමූහිකත්වයේ තියෙනවා කියලා කියනවා.
හැබැයි තිරුගු වගාවට ඒ තරම් මිනිස්ත්‍රමයක් ඕනේ නැහැ. ඒ නිසා තිරුගු කන සමාජය ඇතුලේ ස්වාධීනත්වයේ වර්ධනය වුණා. ඒගොල්ලෝ තමන් ගැන වැඩිපුර හිතනවා. අනුන් මත යැපෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි මම කිව්වේ කන බොන දේවල් එක්ක මිනිස්සුන්ගේ ඔයාගේ මගේ ස්වභාවය තීරණය වෙනවා කියලා. බත් එකේ තියෙන ව්‍යංජන ගානින් නෙමෙයි මම කිව්වේ. හාල් ඇටි තිරිඟු ඇටි කොච්චර අපේ ජීවිතවලට මේ සමාජයට බලපෑමක් කරන බවක් පේන්න තියෙනවද? හරියට ඇතුළට ගිහිල්ලා මේවා අධ්‍යයනය කරලා බලන්න. පුදුමයිනේ. පුදුමයි ඒත් ඇත්තයි. 9:14

සමාන් කැස්සක් කරන්නේ. මගේ යාළුවෝ කාලේවල ඒ කියන්නේ බත් කන අය කොටයි මහාතයි වගේ. එතකොට තිරිඟු පිටි එහෙම නැත්තම් පාන් රොටි මේ කොත්තු අනම්මනම් කන අය උස මහාතයි කියලා කියන්නේ. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් උස මහාත හරි. හැබැයි ඒකේ තියෙන මේ පෝෂණ ගුණය ගෙනගත්තම තිරිඟු පිටි ඔරිජිනල් තිරිඟු පිටි නම් කමක් නැහැ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඒක අපි දන්නේ නැහැ මොන තත්ත්වයන් වලට මුණ දීලාද කියලානේ. හරි කොහොම වුණත් ඔයාලගේ උදේ කෑම ගැන කතා කරමු. මම මේ පොඩ්ඩක් මතක් කරලා යන්නම්. උදේ කෑම වේල කියලා කියන්නේ පොඩ්ඩක් ඔයා පරක්කු කරනවා ගන්න. ඒක එහෙම කරන්නත් එපා. ඊට පස්සේ ඔය ගැස්ට්‍රයිටිස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවානේ. හරි උදේ කෑම එක පහුවෙනවා නම් ඔයාලට පුළුවන් රස කිරි වීදුරුවකින් දවස පටන් ගන්න. පැල්වත්ත කිරි වීදුරුව.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: මමනන්ද මානම රිලැක්ස්
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: පිළිතුරුයි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාරු සුන්නද?
3: මම කිරිගේ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තටපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
5: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
6: Evening Drive with Chamit and Charu.

0: නවයයි විනාඩි 26යි වෙලාව. මේ පැයදිත් තව පොඩ්ඩකින් අපිට ලොතරැයි ප්‍රතිඵල බලන්න තියෙනවා. ඊට කලින් මම රයිනු රූෆින් ගැන මතක් කරලා ඉන්න. ඔයා ලස්සන ගෑක් හැදුවා, ලස්සනට බිත්ති බැඳලා, ලස්සනට ඔක්කොම දේවල් කරා, ගාඩන් එක නියමිත කරා, තාප්පේ ගැව්වා, රෝලර් ඩෝ එකක් දැම්මා, CCTV හයි කරා, ඔක්කොම හරි. වහලෙට මොකද කරේ? වහලෙට රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එකද දැම්මේ. ආයි බලන්න, දැන් බලන්න උඩ බලනකොට දැන් වඩ පේනවා ශීල් සීලිමක් ගහලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ආඩෝකේ ඔය බාල් කරනම් මනම් පේනවා. ෆිනිෂින් මාති වගේ පේනවා. ෂීට් එක යට හරි කැතයි. දැන් රයිනෝ රූෆින් ෂීට් එක දාලා නම් තියෙන්නේ එහෙම උඩ බලන කෙනෙකුට උඩ බලලා උනත් එහෙම සතුටු වෙන්න පුළුවන් කමක් තියෙනවා. මොකද මාර ලස්සනක් වෙනවා ගේ ඇතුළට රයිනෝ රූෆින් ෂීට් එක. මොකද අර මැටි ආලේපනයත් එක්ක ඒක මේ ලංකාවේ පළවෙනි වතාවට මේ තාක්ෂණය අඳුන්නා දින්. ඔක ලස්සන පැත්තකින් තියන ඔක නිකන් නෙවෙයිනේ ওই මැටි ආලේපනය දැම්මේ. දැම්මේයි ෂීට් එක රත් වෙනකොට ඒ රත් වීම හරහා ගේ ඇතුළට එන උණුසුම කන්ට්‍රෝල් කරන්නත් එක්ක. ඉතින් බලන්න කොච්චර දුරට හිතලා තියනවද. දැන් අපි කියන උළු වහල වඳුරෝ පෑනලා උගුඩුව දුවලා ඊට පස්සේ උළු එකින් එක සතියට උළු කැට හතරක් පහක් මාරු කරන්න වෙනවා. වහලේ උඩ ගෙදර කවුරු හරි තියලා තියන්න වෙනවා. මේ වඳුරු රංචුවක් ආවට පස්සේ වඳුරු ඉන්නවා මේ නගරසන්න මේක කොළබත් ඉන්නවා ගම්වල කොහොමත් ඉන්නවනේ. ඒ කියන්නේ ගෙදර එක්කෙනෙක් කවුරු හරි වඳුරන් නේද? සහ උළු සම්බන්ධ කවුරු හරි තියන්න. මේ ප්‍රශ්නනේ වාපෝ. මම මේ අත්දැකීමෙන් කියන්නේ. මම ඕක කරනවා. සෙන්සුරා දීලා මම වහලේ උඩම ඉන්නේ. රයිට් මේ ෂීට් එක දාලා දැන් ඔය ෂීට් එක නිසා හීට් එක එනවා කියලා එකක් ඔළුවේ තිබ්බනම් දැන් ඒක නෑ රයිනු රූෆින්. ප්‍රීමියර් ෂීට් එක මේක ඇතුලේ මැටියාලේපනේ තියෙනවා. ඉතින් ඒකින්ද ප්‍රශ්නයක් නෑ. ඇතුල් පැත්තේ උඩ පැත්තේ තියෙනවා ෂීට් එක පරිස්සම් කරන්නනේ ජල විකර්ෂකාලේපනේ. ඒකෙන් වතුර ටික ෂීට් එකට වැටුණාට පස්සේ අර නෙළුම් කොළයට වැටුණ වතුර බින්දුව වගේ ගාලා එළියට ඉවත් වෙලා යනවා. එතකොට ඒ හරහා ෂීට් එකේ වතුර රැඳෙන්නේ නැහැ, බර වැඩි වෙන්නේ නැහැ, පෙඟෙන්නේ නැහැ, දියසෙවල බැඳෙන්නේ නැහැ, පාසි බැඳෙන්නේ නැහැ, ෂීට් එක කැත වෙන්නේ නැහැ. හරිම ලස්සනට ෂීට් එක පරිස්සම් කරලා දෙනවා. ඉතින් ළඟම තියෙන රයිනෝ ඒජන්ට්ගෙන් ගිහිල්ලා අහන්න රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක තියෙනවද කියලා. මෙහෙම රේඩියෝ එකේ ඇහුණා කියලා. හරි. රයිට්. එතකොට අවුරුදු 60ක් මේ ෂීට් එක එනන් රයිනෝ නමට. ඉතින් ඒ විශ්වාසයත් එක තමයි මම ඒ ගැන මතක් කරේ. ක්‍රිමරාජ නිෂ්පාදන ගැන කිව්ව අවුරුදු 77ක්. අවුරුදු 77ක් කියලා කියන්නේ ඔයා සහ ඔයාගේ අම්මා. ආච්චි, අපේ ආච්චිලත් පාවිච්චි කරපු ප්‍රොඩක්ට් එකක් මේ ක්‍රිමරාජ කියලා කියන්නේ. අවුරුදු 77ක් කියන්නේ ලේසිද? ඔයාගේ ආච්චිලත් අවුරුදු 77ක් වෙන්නේ නැති. ඔයාගේ 100ටත් අවුරුදු 77ක් වෙන්නේ. සමහර විට ඔයාට අවුරුදු 55 60ක් විතර ඇති. ඒ කොහොම වුණත් ඉතින් පරම්පරා ගණනාව විශ්වාස කරපු බ්‍රෑන්ඩ් නේම් එකක් තමයි ක්‍රිමරාජ නිෂ්පාදනය. අතරි කරල් සහගුලි කියලා කියන්නේ අපි දන්නවනේ බඩේ අපහසුතාවයකට හරියටම හරි. ඊට පස්සේ වැල්මි පැණිය බොන්නේ කැස්සට. එතකොට සඳුන් පැණිය බොන්නේ gastritis වලට. හරි. එතකොට මම උදේ කිව්ව පේයාවක කියලා කියන්නේ උණකට. හරි. ඊට පස්සේ තව ගොඩක් ඒවා තියෙනවා. හන්දි තෛලය තියෙනවා. ඔයගේ නිෂ්පාදන ගොඩක් තියෙන නිසා ඔයාට පුළුවන් කමක් තියෙනවා ක්‍රිමරාජ කියන නිවසින් ක්‍රිමරාජ නිෂ්පාදන මිලදී ගන්න. ෆැඩ්නා ඔත ෂීල්ඩ් ගැන මතක් කරන්න ඕනේ. ෆැඩ්නා ඔත ෂීල්ඩ් කියලා කිව්වම රුපියල් 1920යි ඔයාගේ ඇඟේ පතේ තියෙන සියලු වේදනාවන් වලට ප්‍රතිකර්මය මේක තමයි. අයියෝ, තෙල් බේත් කුප්පි ගෙනල්ලා ගාලා තැන් තැන්වල තියලා සමහර ගැල්වල මේ අර ජනේල් පඩි ජනේල් ඒ අයින් වල ඊට පස්සේ කුස්සියේ ෆ්‍රිජ් එක උඩ කෑම මේසේ තෙල් බේත්. දැන් ඒ කාලේ ඉවරයි. දැන් තෙල් එකක් ගන්න දෙයක් නැහැ. තෙල් ගගා මේ අත ගගා ඒක වටපිට මිනිස්සුන්ට අපහසුතාවයට පත් වෙන ඒවා ඉවරයි. දැන් ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් මේක ඔයිල් එකක් නෙමෙයි. සුවඳයි, ප්‍රසන්න සුවඳක් තියෙනවා. විද්‍යාගාර තුල මේක තහවුරු කරලා තිනවා. මේක හරියටම 99%ක්ම මේක හරි කියලා. තව මොකද්ද? තව මොනවද ඉතින්? ඉතින් දියුණු ලෝකෙත් එක්ක ඉස්සරහට යනකොට තාක්ෂණය පාවිච්චි කරනවා වගේම තමයි ස්වභාවික අමුද්‍රව්‍යවලට ඒ වටිනාකම දීලා තියෙනවා. මේවා අපේ පරම්පරා වලින් එන දේවල් එක්ක ඒ මත පදනම් වෙලා තමයි ෆැඩ්නා ඇතුලේ මේ ප්‍රොඩක්ට් එක මාකට් එකට දාලා තියෙන්නේ. ඉතින් සුපර් මාකට් වල මේක ගන්න පුළුවන් කමක් තියෙනවා. ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මම ඒ මතක් කරේ. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා. ඔයාට තමහරිට අවුරුදු 18යි. ඔයා හිතනවා මට එහෙම ප්‍රශ්න නෑ, එහෙම එකක් නෑ. ක්‍රීඩා කරන කෙනෙක් නම්, වැඩිපුර ටිකක් වෙලා හිටගෙන ඉන්න කෙනෙක් නම්, එකතැන ඉඳගෙන ඉන්න කෙනෙක් නම්, ඉඳගත්ත තැනින් නැගිට ගන්න බැරි නම්, අවුරුදු 40ට වැඩි නම්, ශල්‍යකර්ම එහෙම කරලා තියෙනවා නම්, සුව වෙමින් පවතින කෙනෙක් නම්, මේ ක්‍රීඩිකාවන්ට ඕන කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ ෆැඩ්නා නිවසින් එන ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරේ. හරිනේ, ඔයාට ඕනේ නැති වුණත් ඔයා මේක ගෙදර කියලා තියාගන්න. දිගටම පාවිච්චි කරන්න අද ගෑව ආයි ලබන සුභානි ගාල හරියන්නේ. ටිකක් එක දිගට මේකනේ නේ. ඒ අදාළ තැන්වල පොඩ්ඩක් ඒ සන්ධි වේදනා දැනෙන තැන්වල පොඩ්ඩක් ගන්න. එතකොට මේක හරියටම හරි ඔයාගේ ওই සන්ධි වේදනාව නිට්ටාවටම සුව වෙනවා. 9යි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: උදේ පාන්දර ඔයාගේ වාසනාව නේ. ඔයාගේ වාසනාව කියලා කියන්නේ ඉතින් ඔයා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙනවා කියලා කියන දවස පටන් ගන්නකොටම ඔයාට මෙච්චර කල් තිබ්බ ප්‍රශ්න ගොඩකට විසඳුම් ඔයාගේ ඔළුවේ නේ. එක පාරටම දැන් කෝටියක් ඇදිලා ලක්ෂ 10ක් ඇදිලා කොහොමද ප්‍රශ්න කියලා කියන්නේ? අපේ අතේ තියෙන සල්ලි තියෙනවා නම් ප්‍රශ්න නැහැනේ ගොඩක් අයට. අපිට තියෙන එකම ප්‍රශ්න මොනවා? සල්ලි. හරි, ඉක්මනට බලමු ඊයේ දවසේ දිනුම් අදින් ලද වාසනා වාසනා සම්පත ඇතුළු නේද? අද දවසේ බලමු මහජන සම්පත ඇතුළු ටිකට් පත්‍රික තමයි මේ බලන්න සූදානම් වෙන්නේ. මුලින්ම ඉන්නේ සුබ දවසක් ඔලොතරයිය බලන්න. ඊයේ දවසේ දිනුම් මැද්දා 366 වෙනි දිනුම් වාරය වෘෂික ලග්නයත් එක්ක ජැක් රයන් අංක 2 අංක 16 අංක 40 තමයි ජැක් රයි ප්‍රතිඵලය. ජය ලොතරයිය ගත්තනම් V අක්ෂරයත් එක්ක අංක 6 අංක 3 අංක 0 අංක 8. අද සම්පත අංක 5 අංක 1 අංක 3 අංක 5 අංක 1 අංක 3 අංක 3 අංක 5 අංක 1 සහ G අක්ෂරය. හඳහන ලොතරයිය ගත්තනම් කටක ලග්නයත් එක්ක අංක 31 අංක 34 අංක 37 අංක 38. ඊට පස්සේ ධන නිදානය T අක්ෂරයත් එක්ක අංක 11 අංක 20 අංක 24 සහ අංක 78. මෙගා පව ගත්තනම් L අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 5 ජය අංක 8 අංක 9 අංක 15 51 අංක 64. ඒ වගේම ගොවිසත ගත්තනම් J අක්ෂරයත් එක්ක අංක 33 අංක 52 අංක 70 සහ අංක 75. මහජන සම්පත වාගේ අතේ තියෙන අන්තිම ටිකට් එක බලන්න අංක ටික G අක්ෂරයත් එක්ක අංක 0 අංක 6 අංක 3 අංක 3 අංක 5 සහ අංක 1. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඒ මතක් කිරීම. අද ටිකට් එකක් ගන්න ඔයාගේ කෝටිපති ලක්ෂපති සේනිය සබෑ කරගන්න.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 6 7 9 5 7 9.
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය.

0: Battle of the Ring.
1: හැම මේකම රේසිකතු ඇති ඔයා ෆුල් චිල්ලකෙන් බයික එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් රෝඩි සුවර්ස්
3: රේඩා Live, beat, it's a mix winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: ස්වාධීන රූපවාහිනී සේවයේ බත්‍රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්‍රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 7744 424 0112 7745

සුබදාසනක් 9:45 අදවා ඔෆිස් ඇඳගෙන ආවේ. එහෙම නැත්නම් දැන් එළියට යන්න හදනවා නම් ඔයා ඇඳුමක් මොකක් හරි තෝරගන්නකොට ඔයා බලනවා ෂර්ට් එක කලිසම නේද? ඊට පස්සේ අපි හිතමු කාන්තාවක් කියලා ඒ ඇඳුම් ටික. එතකොට ෂර්ට් එකයි කලිසමයි සපත් දෙකයි බෙල්ට් එකයි ওই ටික වොච් එක ওই ටිකනේ අපි මූලික වශයෙන් නේද සැමට පළමු අඳිනේ නැන්දර පස්සේ. රයිට්. ඊට පස්සේ දැන් ওই ටික දැන් අපි බලනවා ජෙන්ස්. දැන් සපත් දෙයක් ගන්න ගියත් අපි බලනවා පිරිමි නේ ජෙන්ස් ලට අදාළ වෙනම තියෙනවා, ලේඩිස් ලට වෙනම තියෙනවා. අපි දාන්නේ නැහනේ ඔය හයි හීල්ස් එහෙම දාගෙන අපි යන්නේ නැහනේ. හැබැයි ඔයා දන්නවද ඔය සපත්තු සෙරප්පු සහ ඇඳුම් වලට ලිංග ભેදයක් නැහැ කියලා කියපු මාක් බ්‍රයන්. මාක් බ්‍රයන් කියලා කියන්නේ ජර්මනියේ ජීවත් වෙච්ච අවුරුදු 61ක් වෙච්ච මේ ඇමරිකානු ජාතික රොබොටික්ස් ඉංජිනේරුවෙක්. එයා අවුරුදු 61 දී තමයි මේ ප්‍රකාශය කරන්නේ. එයා කියනවා මේ කාන්තා පිරිමි කියලා ભેදයක් නැහැ සෙරප්පු සපත්තු ඇඳුම් වලට. හරි, කොහොමද එහෙම කියන්නේ කියලා කියනවා. මෙයා ගොඩක් වෙලාට හන්දේ එහෙම. මෙයා දිහා මිනිස්සු බැලුවා. මෙයා දැන් රොබොටික්ස් ඉංජිනේර් කෙනෙක් වුණා. මෙයා දිහා බලන විදිහක් තියෙනවානේ. මෙයා මාර විදිහට ෆැෂන් කරපු කෙනෙක්. එයා ඕනම තැනකට යන්න ලෑස්ති වෙලා කාටවත් හිතාගන්න බැරි විදිහ ඇඳුමකින් තමයි සැරසිලා යන්නේ. මාත් තමන්ගේ ඉනෙන් පහල කොටස සාමාන්‍ය පිරිමි ඇඳුම් වලින් හැඩ කරද්දි ඉනෙන් ඉහළ කොටස අඳින්නේ කාන්තාවන් පාවිච්චි කරන ඔය වෙනස්ම විදිහේ මේ ඇඳුම්. හරි, උඩුකය ඇඳුම් තියෙන්නේ කාන්තාව අඳින එහෙම එහෙම. සමහර දවස් වලට එනවා උඩට පිරිමි වගේ ඇඳලා යට කොටසට ගහනවා වගේ ඇඳලා. සපත්තු උනත් එහෙමයි, අඩි උස සපත්තු දානවා. හරි, අර පෙන්සිල් ස්කර්ට් කියන ඒවා අඳිනවා. හරි, අර හීල්ස් පළඳිනවා. අර ෂූ වලත් තියෙන කාන්තාව දාන අන්න එහෙම. ඉතින් මේ විලාසිතාව දැකලා මිනිස්සු එක එක කතා කිව්වා. මා කියන්නේ දරුවෝ 3 දෙනෙක් ඉන්න සර්ව සම්පූර්ණ නේද මිනිස්සෙක්යාගේ හොඳ ෆැමිලි එකක් තියෙන, හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන එහෙම කෙනෙක්. ඉතින් මේ සමහර අය කිව්වා මෙයා මේ මේ මෙයා මෙයා මෙයා හරියටම පිරිමිද කියලා සමහරු ප්‍රශ්න කරා. හැබැයි ආ ඒවට ලස්සන උත්තරයක් දීම. එයා කිව්වා ඔයගොල්ලෝ කියන කිසිම දෙයක් මට අදාළ නැහැ. හරි, මේ කාන්තා පිරිමි කියලා ඇඳුම් වලින් බෙදන්න යන්න එපා. තමන්ට ලස්සනයි කියලා හිතන ඕනම එකක් අඳින්න. මම වියදම් කරලා ගන්න ඇඳුම මට ලස්සනයි කියලා දැනෙලා මම ඒක ඇඳගෙන යනකොට කවුරු හරි ඒක ප්‍රශ්න කරනවනේ, ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. කවුරුත් අනුන්ගේ ඇඳුම් ගැන ප්‍රශ්න කරන්න එපා. මේක මගේ විදිය කියලා එයා කාගේවත් හිත රිදෙන්නේ නැති විදියට එයා ඒක පැහැදිලි කරලා දුන්නා. ඇඳුමක් ඇඳලා මාර ආත්ම විශ්වාසයකින් පාරේ ඇවිදගෙන යන මාගේ මේ වැඩේ මුල් කාලේ සෑහෙන ප්‍රතික්ෂේප වුණා. පස්සේ ඒ රටවල මිනිස්සු, ජර්මනි වගේ රටවල මිනිස්සු හිතුවා හරි මේ මිනිස්සේ හරි ඇඳුමක කොහෙද ලිංග ભેදයක්? සපත්තු සිරප්පු පළඳිනගේ අරමුණ මොකද්ද? ඕක ඔය ව්‍යාපාරිකයෝ තමයි ඔය ඕක දෙකට බෙදුවේ කියලා මෙයා කිව්වා. ඔය ඔහෙම එකක් නෑ. කකුලේ ආරක්ෂාව, ගල් මුල්වල වැදෙන එක ආරක්ෂාවට නම් සිරප්පුව සපත්තුව හැදුවේ, කාලගුණික තත්ත්වවලට ඔරොත්තු දෙන්න නම් ඇඳුම කියන එක හැදුවේ. මොකද්ද මේක ගැහණු පිරිමි කියලා දෙයක් තියෙන්නේ. කතාව ඇත්තනේ කියලා හිතෙන්නේ නැත්ද? එහෙමයි කියලා දැන් ඔය ලෑස්ති කරගත්ත ඇඳුම අඳින්න ඔක චේන්ජ් කරලා වයිෆ් ගේවයි, වයිෆ් හස්බන්ඩ් ගේවයි එහෙම දෙක නෑ. අපි එහෙම යන්නේ නෑනේ. නේද? අපිට පොඩි කන්ට්‍රෝල් එකක් තියනවානේ. නමුත් ඉතින් මේක තමයි මේ මාක් බ්‍රයන්ගේ අදහස උනේ. ඉතින් ලෝකෙ වෙනස් විදියට හිතන එහෙමයි ඉන්නෝ. ඉතින් බලන්න මම නිකන් මේ ගැන අදහසක් විදිහට වාර කිව්වේ. මේ මෙහෙම දේවලුත් ලෝකෙ තියෙනවා. අපි නොහිතන දේවල්. හා 9:49. එහෙනම් මම වැඩේ ඉවර කරන්න බෑ. යන්න කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට මතක් කරනවා ඩෝම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එක ඔයාගේ අලුත් බිස්නස් එක පටන් ගන්න මේ සතියන්තේ හොඳයි. පොඩක් 0.117 6795 කෝල් එකක් දීලා මාර්ගම ඇල්ලේන පාරි හෙඩ් ඔෆිස් එකට ගිහිල්ලා හම්බුනත් කමන්නේ. එහෙම නැත්නම් කෝල් එකක් දීලා සම්බන්ධ වෙලා අලුත් බිස්නස් එකක් පටන් ගන්න විදිය ගැන කතා කරගන්න. මේ දවස්වල ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකටත් මාක්ස් පෙන් ගෲප් එකට ගොඩාක් අය සම්බන්ධ කරගන්නවා. ඒ අතරේ ව්‍යවසායිකෙක් විදියට හිතන අයට තමයි මම කියන්නේ ඩෝම මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ අඩ 100 වසරකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දෙන ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත
ලොතරැයි රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේ වගේම රාජ්‍ය සේවයේ පවත්ව ගන්න රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය දෙනවා. ඉතින් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, ඒ වගේම සුපිරි මෝටර රථ හිමිකරුවෝ රුපියල් 125 ජයග්‍රාහකයෝ 300කට අධික පිරිසක්, රුපියල් 110 ජයග්‍රාහකයෝ 5 දෙනෙක් නේද, ලක්ෂපතියෝ 6000කට අධික පිරිසක්, ඒ වගේම යතුරු පැදි රන්කාසි වවුචර් පාති හිමි වාසනාවන්තයෝ රට පුරා බිහි කළා තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලය මේ 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදල් විතරක් රුපියල් කෝටි 220ක්ට වැඩි මුදලක් දීලා තිනවා. ඉතින් ලේසි නෑ. ඉතින් මේ වර්ෂෙත් මේ වෙනකොට 12 වෙනි සුපිරි ත්‍යාගලාභියා අනුරාධපුර පැත්තෙන් බිහි කරා කියලා නේ කිව්වේ. ඒ 11 වෙනියා 12 වෙනියා යක්කල ප්‍රදේශයෙන් එස් නානායකර මහත්තයාගේ ටිකට් වලින් තමයි බිහි කරේ මේ පෞගිය දවසක. ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. සිය ටයර් එක ගැන කියන්න ඕනේ, ග්‍රිප් X5 කියන ටයර් එක, සූම් X5 කියන ටයර්ස් දෙක. ඔයාලට පුළුවන් කමක් තියෙනවා වගේ බයික් එකක් තියෙනවා නම් නේද, ස්කූටර් එකක් තියෙනවා නම් ඔයාට මේ ටයර් දෙක කැමති විදිහට තෝරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේකේ අදි තාක්ෂණික දේවල් ලෝකෙත් එක්ක ගලපලා මේ ටයර් එක නිෂ්පාදනය කරලා තියෙන නිසා එක්ස්ට්‍රා මයිලේජ් එකක්, ඔයාට තව වැඩිපුර කිලෝමීටරයක් හරි යන්න තියෙන අවස්ථාව තමයි මේ සිය ටයර් එක මතක් කරන්නේ. ඉතින් ටයර් එකකට වියදම් කරන්න බෑනේ, මාස 6න් 6ට ටයර් දාන්න පුළුවන්ද බෑනේ. ඉතින් ඒ නිසා වැඩිපුර කාලයක් මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා මේ ටයර් එකේ තියෙන මේ වැඩි දියුණු කරපු ත්‍රෙඩ් පැටර්න් එක නිසා ටයර් එක ගෙවෙයි කියලා බය වෙන දෙයක් නැහැ. මේක ගෙවෙන වේගය ඉතාම හිමින් සිද්ධ වෙන්නේ. ඉතින් bigger center block area එක නිසා ඔයා දන්නවා ලිස්සන්නේ නැතුව පාරේ ස්ට්‍රේට් ඩ්‍රයිව් එකකට මේ ටයර් එක ඉවහල් වෙනවා. ඒ වගේම තමයි angular groove direction සහ improved aqua planning කියන concept එක ඒ තාක්ෂණය නිසා වැස්සට නොසැලෙන ආරක්ෂාවක් දෙනවා. ඉතින් stiffer shoulder බ්ලොක්ස් කියලා එකක් කිව්වනේ මතකයි නේද? ඒ වචනේ එච්චර වාඩ මේ ළඟ නැති වුණාට මං කියන්නම්, ඒකෙන් වෙන්නේ ඔය ස්ටිෆර් ෂෝල්ඩර් බ්ලොක් සහ ඩයමන්ඩ් ක්ලෑනින් කියන තාක්ෂණයෙන් වෙන්නේ වංගුවකදී වාවල ඉස්සල යන්නේ හරියට බැලන්ස් එක හොඳ සමබරතාවයකින් යුතුව ඒ වංගු අවශ්‍ය වේගයෙන් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් සිය ටයර් එක ගැන මතක් කරේ. ඒ වගේම පැල්වත් නිෂ්පාදන ගන්නකොට ඔය මතක තියාගන්න ලංකාවේ කිරිගොවීන්, ලංකාවේ කිරි කර්මාන්තයට ඔය දෙන සපෝට් එක. අපේ නිෂ්පාදකයෝ දිරිගන්නවන් අපිට මොනවද කරන්න පුළුවන්? පොඩි දෙයක් වෙන්න පුළුවන්. කිරිපිටි පැකට් එකකට වියදම් කරන ගාණ වෙන්න පුළුවන්. මාසෙට කිරිපිටි පැකට් 4ක් ගත්තනම් ඒකෙන් යම් කිසි කොටසක් නේ ඒ කිරිගොවීන්ට ඒ මාසේ ආදායම උපයගන්න ජීවත් වෙන්න ඒක සපෝට් එකක්. ඒ සතුට කොහොමද? ලංකාවේ අපිට අපේ කෙනෙක් තව ගොඩ යනවා දකින්න තියෙන අවස්ථාවක්. ඒ පැල්ලත් නිෂ්පාදන ගැන මතක් කරේ. ලෝකෙ කොහේ ගියත් රසට කැම ටික කන්න හිතන ඔයාට විජේ නිෂ්පාදන අදත් දවල්ට වෙනකොට එකතු කරගන්න කියලා මතක් කරනවා. ඉතින් පිටරටවල එහෙම ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් එයා ඉස්සරනම් මෙහෙ ඇවිල්ලා යනකොට නේද, මෙහෙන් තුන පහ ටිකක් එහෙම අරගෙන ගියා. එහෙම නැත්තම් මෙහෙන් කෑම ටිකක් හදාගෙන ගියා. තියාගන්න පුළුවන් ඒව නේ, ඔය බැදුමක් අච්චාරුවක්, ආ පොලොස් ඇඹුලක් වගේක්, මාළු ඇඹුල් තියල් ටික. දැන් එහෙදි යාට පුළුවන් ඒ රසට ඒ කෑම ටික හදාගන්න. මොකද විජය කියන්නේ ජාත්‍යන්තරයේදී දැන් ඉහළ පිළිගැනීමක් සහිතව ඔයාට ජාත්‍යන්තර වෙළඳපොළ තුල ගන්න පුළුවන් නිෂ්පාදනයක්. එමනම් මේ සතියන්තේ වාට ජය වෙන්න ඕනේ. සතුටින් පරිස්සමින් ඉන්න LPL අදහවසට පටන් ගන්නවා මැච් ටික බලන්න. FIFA World Cup එක, ඒක නම් 20 වෙනි ෆයිනල් එක. හරි. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්, සුබ සතියන්තයක්. ජය වේවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මාරම රිලැක්ස්
0: දශකහතක
7: ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: සහයෝගී අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: අස්සසුම ප්‍රතිලාභී පවුල්වල තරුණ තරුණියන්ට බරවාහන ක්‍රියාකරවීම පිළිබඳ පුහුණුව නොමිලේ ලබා දීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මගින් එක් පුහුණුලාභියෙකුට පුහුණු ගාස්තුව වෙනුවෙන් රජය උපරිමයෙන් වැය කරන මුදල රුපියල් 1,50,000ක්. එය අනුව අස්සසුම ප්‍රතිලාභී පවුල්වල තරුණ තරුණියන් සඳහා බැකෝලෝඩර්, ඩෝසර්, ෆෝක්ලිෆ්ට් ඇතුළු බරවාහන මෙහෙවීම සම්බන්ධයෙන් පුහුණුව ලබා දෙනවා. ලබන 15 වැනිදා දක්වා ක්‍රියාත්මක ජාතික ප්‍රජා සවිබල මාසය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. එය අනුව වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ තරුණ තරුණියන් මෙම පුහුණු වැඩසටහන ගැන දැනුවත් කෙරුණා. අමෙරිකාව අඛණ්ඩව 6 වන දිනටත් ඊයේ රාත්‍රී ඉරානය වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සමග මැද පෙරදිග කලාපයේ අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වුණා. එය අනුව අමෙරිකාව සහ ඉරානය අතර අඛණ්ඩව ගැටුම් වාර්තා වනවා. ඊ රාත්‍රී අමෙරිකානු හමුදාව ඉරානය වෙත ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ. ඉරාන හමුදා හැකියාවන් මර්ධනය කිරීමේ අරමුණෙන් ප්‍රහාර එල්ල කළ බවද අමෙරිකා මධ්‍යම අණදෙන්නිලධාරී මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. හෝමුස් සමුද්‍ර සන්ධිය අසල කෙෂ්මි දූපතට අවාස්, ඉරානාශාර් සහ න්‍යෂ්ටික බලාගාරයන් පිහිටි කණ්ඩාර් අබ්බාස් මෙන්ම බුෂේර් වෙත අමෙරිකා ප්‍රහාර එල්ල වූ බවයි ඉරානය නිවේදනය කළේ. එමෙන්ම හෝමුස් ගන් කලාපයේ පාලම් දෙකකටද ප්‍රහාර එල්ල වී තිබෙනවා. මෙලඟ ලක්කන්න ප්‍රවෘත්ති පෙරවරු 11ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කන්න ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

WTN රටට වග කියන රේඩියෝව රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

සුබෝදෑසනක්. අද ඔයා චුට්ටක් සතුටෙන් දෙදින්නිය. මට පේනවා ඔයා ඉතින් ගොඩක් සතුටෙන් ඉන්නේ කියලා. මොකද දන්නවද ඉතින් අද වීකෙන්ඩ් එකක් පටන් ගන්න එන්නේ නේද? පොඩක් ඉතින් අර සත්‍යයම වැඩ කරලා චුට්ටක් මහන්සි වෙලා පුංචි විවේකයක් ගන්න බලාගෙන නේද ඉන්නේ. අද උදේම නැගිටලා බලද්දී අද සිකුරාද කියලා පොඩ්ඩක් ඉතින් සතුටක් දැනුණාද? ඔව් නේ කිව්වේ නැතුව නට පුංචි අර හිත යටින් පුංචි සතුටක් දැනෙනවානේ අද වීකෙන්ඩ් එක ලං වේගෙන එන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් වැඩ කරනකම මම ආවහගෙන ඉන්න. අර පොඩ්ඩක් වැඩ කරනකොට මහන්සි දැනුනොත් එහෙම ඔයාට ඉතින් සෙන්දුවක් අහලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න පුළුවන්නේ. ඒ වගේම තමයි ඉතින් ගෙදරට වෙලා මේ වෙලාවේ ගෙදර ඉඳගෙන වැඩ කරනකම මම ආවහගෙන ඉන්න වෙන්න පුළුවන්. එම නැත්තම් ඉතින් පුංචි ගමනක් යනවා වෙන්නත් පුළුවන්නේ. මේ කොහොම වුණත් ඔයාට මම ආවහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනක. ඔයා කැමතිබ සින්දු ඉල්ල ගන්න අමතක කරන්න එපම්. FM 93.5 93.7 ඔයාටම වහගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ඔයාට කතා කරන්න එහෙම නැත්නම් මැසේජ් එකක් තියන්න මේ ඕන දෙයකට පුළුවන් දවල් එක වෙනකන්. ඔයාටම ෆෝන් නම් එක මතක් කරන්නද? 0703935937. මේ කියන ෆෝන් නම් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. පස්සේ කියන්න එපා ඉතින් මං ඔයා ගැන කිව්වේ නෑ කියලා. ඒකට හින්ද තමයි මං කියන්නේ කලින්ම ඔයා ගැන කියන්න මට මැසේජ් එකක් එවන්න. ලස්සරම සින්දු අහන්න එන්න වෙබ් පැත්තට උදේ 10:13.

දවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලකාණ්ඩ රේඩියෝ ITN

0: රටට වග කියන රේඩියෝ.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
5: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night.
6: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7. Searchlight සමාජ ගවේෂණය.
7: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම

ආණ්ඩුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: දැන් වෙලාව උදේ 10යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතික විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලාකාණ්ඩ රේඩියෝ ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලාකාණ්ඩ හට්

උදේ 10 විනාඩි 30යි. ඉතින් ඔයත් එක්ක ඉන්න පෑ භාගෙකුත් ගිහිල්ලානේ අපි දන්දුම නැතු. එයා ඉදින් මට ගොඩක් කතා කිව්වා නේද? කියලා දිනනවා. අපි බලමුද මොනවද කියලා. ඔයාට කැමති මායව එකතු කරගන්න පුළුවන් නම් කැමති සින්දුවක් අහන්න FM 93.5 ඔයාට පුළුවන් මේකේ නම්බරයකට කෝල් එකක් දෙන්න, එහෙම නැත්නම් මැසේජ් එකක් තියන්න 07.03.93.5.7 මේකේ ෆෝන් නම්බරයකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. පස්සේ ඉතින් අර පරක් වුණා කියන්න එපා. ඉතින් ඔයාට පුළුවන් දවල් එක වෙන්න කලින් ඔයා කැමතිම කෙනෙක්ව එකතු කරගෙන කැමතිම සිංදුවක් අහන්න ඔයා කැමතිම තැනක ඉඳගෙන. දැන් මේ වෙලාවෙත් මොකද කරන්නේ ඔෆිස් එකේ? ඉතින් වැඩ වැඩිද? මට නම් හිතෙනවා ඉතින් වීකෙන්ඩ් එකක් කියද්දී දැන් සතියේම වැඩ ටික ඉවර කරගන්න ඕනේනේ. කොහොම හරි ඉතින් ඒක ෆයිල්ස් ටික ෆිල් කරගන්න ඕනේ, වැඩ ටික ඉවර කරගන්න ඕනේ. අලුතින් අලුත් වීක එකක් පටන් ගන්නවා සඳුදා. ඉතින් ඒ ඔක්කොම කරන්න කලින් මේ සතියේ වැඩ ටික ඉවර කරන්න ඕනේ නේද? ඉතින් කොහොම හරි ඉක්මනට ඉවර කරන්න. ඔයා ඉතින් කිව්වට මං කොහොමද වැඩ ටික ඉවර කරන්නේ නේද? එහෙම කියලා හරියන්නේ නැහැ. ඔයාගේ තියෙන වැඩ ටික ඉවර කළ තුම යන ගෙදර යන්න වෙන්නේ. නැත්තං ඉතින් ආ මේ වෙලාව වී ගෙදරට වෙලා මම අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ගෙමේ වෙනකොට ඉතින් රස තේ එකක් එහෙම බොන්න ලෑස්ති වෙලා දායිනේ උදේ 10:00 කියනකොට. ඔව් නේද? තේ එකක් ඉතින් එහෙම බොන්න ලෑස්ති වෙලා ඉන්නවා පුළුවන්. ඒ තේ එකක් එහෙම හදාගෙන ඉන්න ඉතින් හાર્ට් බීට් එක අහන්න ලස්සනම සින්දු අහන්න ඔයාලට පුළුවන්. අපි යමුද බලන්න හાર્ට් බීට් චැට් එක පැත්තේ මේ වෙලාවේ කවුද ඉන්නේ කියලා බලන්න. Good morning මැනිකේ. කවුද මේ උදේම? ඉතින් ඉතින් කොහොමද? මාව ලස්සන සින්දුවකට එකතු කර ගන්නකෝ. කොටිකාවති චන්දිමා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. චන්දිමා මම ඔයාව එකතු කර ගන්න හරි මාදරි. අද ඔයා තමයි මුලින්ම වාසනාවන්තය වුනේ. හાર્ට් බීට් වාසනාවන්තය. ඔයාව එකතු කර ගන්නකොට දෙවුනි තිමිර යුවෙන්වත් එකතු කර ගන්න කියනවා. පුන්සඳි එකම ඉතින් මාවත් එකතු කරගෙන තමයි යන්නේ. තනියම යන්නේ. එකනම් හොඳ පුරුද්දක්. චන්දිමා ඔයාවත් එකතු කර ගන්න ඊළඟ සින්දුවට දිගටම මේ විදිහට අහගෙන ඉන්න තවල් එක වෙනක. ජය වේවා කියලා තිනවා සරච්චන්ද ඩයස් ගලේ කඩේ රයිගම පැත්තෙන්. ඉතින් ආවත් එකතු කරගන්න කඩේ සද්දට ලක්කන දාලා තියන්න. පෝර්ණිමා සඳ ලංකාවෙන් එකතු වෙනවා. ඉතින් සෙව්වන්දි පෝර්ණිමා සෙව්වන්දි. ලස්සන නම සෙව්වන්දි කියලා කියන්නේ අර මලක් නමක් නේ. දැන් මලක් කියලාත් කියනවා අර දෙමළ භාෂාවෙන් එහෙම. සෙව්වන්දි පෝ කියන්නේ අහලා තියෙනවද? ඉතින් ඔයත් ඉතින් මලක් වගේ වෙන්න ඇති නේ. ඔයාවත් එකතු කරගෙන අපිට යන්න තියෙන ලස්සන සින්දුවක් අහන්න ඊට කලින් ආඩ මතක් කරන්න ඕනේ. දැන් මේ වෙනකොට 10:00 කියන ඉතින් දවල්ට කෑම කන්න කෑම හදන්න ලැස්ති වෙනවා පුළුවන්. හැම නැත්නම් සමහරක් කෙනෙක් උදේට කෑම කනවා වෙන්නත් පුළුවන්. එහෙම අයත් ඉන්නවනේ. අර උදේ වේලට හරියට කන්නතු පස්සේ කන අය එහෙම. ඔයත් එහෙම කෙනෙක්. කොහොම හරි කමක් නැහැ. ඉතින් කෑම ටිකක් කාලා ඔයාට රසට යෝගට් ටිකක් එහෙම කන්න පුළුවන්. එහෙම නැත්නම් වා තේකක් බොන බලාගෙන ඉන්නවා නම් පැල්වත්ත කිරි වීදුරුවක් වුණත් අමතක කරන්න එපා. සීරසියක්ම දේශීය නිෂ්පාදනයක් කියලා අපි විශ්වාසයෙන් කියන. ඒ නිසා ඔයාට පුළුවන් විශ්වාසයෙන් ගන්න පැල්වත්ත කිරිපිටි, ඒ වගේම පැල්වත්ත යෝගට්, පැල්වත්ත බටර්, මේකේ ඕන දෙයක් වට පැල්වත්ත කියන නමින් බබලදී ගන්නත් පුළුවන්. ඉතින් ඒකම මතක් කරන ගමන් අපි යමු බලන්න රණිදුගේ ලස්සන සින්දුවක් අහන්න. මේ සින්දුවට ආවත් එකතු කරගෙන යන්න. උදේ 10:00 විනාඩි 34යි.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: හැමෝම එකම රේසිකතුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
2: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් ද රෝඩිස් වර්ස්.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779579
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 41යි.
0: Hot Beat.

ජීවිතේදී අපි සමහර වෙලාවට අප හිතනම දේවල් වෙන්නේ නැහැ නේද? එයාට දෙමින් හැම දේවල් වෙලා හැටිවා කැමති මේ ඉන්න කාලය තුල. ඔයා දන්නවද අද දැන් ළඟම ඉන්න කෙනෙක් නේ අපිට අම්මයි තාත්තයි කියන්නේ. අම්මයි තාත්තා ලැඩ වුණාම ඉතින් ගොඩක් දුක හිතෙනවා නේද? අද ඉතින් ඒ වගේ කෙනෙක්ගේ යාගේ තාත්තා ලැඩ වෙලා ඉතින් හොස්පිටල් එකේ කිව්වා ඉන්නේ ඉතින් සංජීව ඔයාගේ ඉතින් තාත්තා ඉක්මනට හොඳ වෙන්න කියලා තමයි එයා කියනවා කිව්වේ. ඉතින් තාත්තා ඉක්මනට අඩුවේ නේද? එහෙම තමයි. ඉතින් හැමදාම එක වගේ නෑනේ. සමහර දවස් ඉතින් අපි හිතන්නේ නැති දවස් වෙනවානේ. ඉතින් හැමදේම ඉතින් අපිට මූණ දෙන්න වෙනවා නේද? ගමන් ඉතින් යාටත් හොඳ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමුනේ. හත් පිටහගෙන ඉන්න අය ගම. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ වෙලාව මේ ලක්කන අහගෙන ඉන්නේ හත් පිටහගෙන ඉන්නවා කියලා තේරවා ලස්සන සින්දුවක් දෙන්න. හලාවත පැත්තෙන් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. කරුණාපලාවත් එකතු කරගන්න ඈන් සහන් රශ්මිත් එක්කම මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා තියෙනවා. Good morning, Lakhan. Api toya vahanyava. Okay. Lassana sinduak den, trinko pahekan wing, thamai message ik dala tini, yaga pavali hamo mat tika tukere gandhi kira. Gini ka thena tebal ka reale ya mevela ove, saddele Lakhan dala tina gila matu peena. Ne, man dandu. මේ වෙලාවෙ එතන වැඩ කරන උඩදෙනී මහතා චාන්දනී මිස් චාන්දනී මිස් එකමගේ රිෆ්කා මේ හැමෝම එකතු කරගන්න කියනවා. වැඩ කරන ගමන් ඉතින් එහෙම තමයි නේද? පොඩ්ඩක් විතර අර කම්මැලිකමක් මහන්සියක් එහෙම දැනනකොට සින්දුවක් අහලා වැඩ ටික කරන් යනකොට අර පොඩක් දැනුණ මහන්සිය නැති වෙලා යනවනේ. සමහරක් වෙලාවට දැන් රේඩියෝ කියනකොට සින්දුවක් මේ මටමද කියන්න කියලා හිතෙනවා නේද? හැම තමයිනේ අපේ ජීවිතත් එක්ක බැඳුන තියෙන සින්දු තියෙනවනේ සමහරක් දේවල්. ජීවිතත් පුළුවන් ඔයා කැමතිම සින්දුවක් මේ විදිහට ඉල්ල ගන්න. ඔයාට මතකම සින්දුවක් ඔයා කැමතිම සින්දුව. Good morning යාෂ් මැනික. I think how the may good morning ඔයාටත්. ලක්ෂණත් එක්කම හිටියේ. අද තමයි ඔයාට මුලින්ම මැසේජ් එකක් දැම්මේ. ඉතින් ඔයා දෙන ඕනම සින්දුවකට එකතු කරගන්න ගොඩක් ආදරෙන් එකතු වෙනවා කියලා තියෙනවා. තරෝ වැල්ලවයින් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. තරෝ ඉතින් ওই විදිහටම ඉන්න හරිම ආදරෙන් හાર્ට් බීට් එක කැමතිම සින්දුවක් ඉල්ල ගන්නත් පුළුවන්. 07.03.93.7 කියන ෆෝන් නම්බරයකට ඔයා තාමත් මැසේජ් එකක් දැම්මේ නැත්නම් ඉක්මනට එවන්න. FM 93.5 93.7 සද්ද වැඩි කරගෙන අහන්න.

0: లుక్కయ్య మారే విడని ఊని దొక్కి వాడే మన మెమరీ లో స్కీల
1: మెమరీ లో కౌన్ డాక్టర్ యాదు సున్నది
2: තියාගන්න.
3: Evening drive with Chamit and Charu.
4: Sama anugrahaya.
3: Marksman samuha vyapare vithin genwa pitaharina dan navanimavakin ena Domas entry wiketi miyantreka sadambara himikaru ekuwanna. Adama mutanna 01177 679 579.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සහයෝගීතා අනුග්‍රහය. පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහන පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහපොළවට මහබලයක්.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 01177 679 579 ප්‍රධාන කාර්යාලය නොමල 32 ඇල්හේන පාරමහරගම.

0: වෙලාව පෙරවරු 11යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මුහුදු ප්‍රදේශ කීපයක් රළුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. හලාවත සිට පුත්තලමහරහා කංකසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොත්විල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වාකරේ සිට ත්‍රිකුණාමලය හරහා කංකසන්තුරේ දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි වෙනවා. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.25 අතර මට්ටමකින් ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. මේ අතර බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දෙවයිනේ සෙසු ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයකුයි පවතින්නේ. උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළඳ ඇතිවිය
2: හැකියි.
1: වෙනෙසුවේලාවේ භූකම්පා දෙකෙන් මියගිය සංඛ්‍යාව 5000කට ආසන්න වී තිබෙනවා. මේ වනිට තහවුරු කර ඇති මරණ සංඛ්‍යාව 4930 බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ජගත් සංවිධාන ඇස්තමේන්තුවට අනුව 50,000ක් පමණ තවමත් අතුරුදන්ව සිටින බවද අල් ජසීරා ප්‍රවෘත්ති සේවයේ වාර්තා කළා. ඉන් බොහෝ දිනේ සුන්බුන් යට වැල්ලී සිටින බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබෙන්නේ. අතුරුදන් වූවන් සොයා තවමත් සහනමයුම් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන සහ රටවල් ගණනාවක් එක්ව සිටින බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි. වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලඛන මොඩින් ඒසල්
4: සම අනුග්‍රහය.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

Lakhanda Radio ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhanda Heartbeat.

අපේ ඉතින් අලුත් පැයක් තමයි මේ විදිහට පටන් ගන්න තේනනේ. උදේ 11 විනාඩි 14 කියද්දී අලුත් පැයක් ඉතින් පටන් ගන්න තියෙනවා. අලුත් පැය ඉතින් අලුත් විදිහට ඉන්න ඕනේ නින්. අර ගෙවිල ගියපු වෙලාව වැඩක් නෑ. අපේ ජීවිතේ එකතු වෙන දේවල් ඉතින් වටින්නේ නේද? අර ගියපු අතීතේ ඉතින් වැඩක් නෑනේ. අපිට අලුතෙන් දේවල් ඉගෙන ගන්න හම්බ වෙන්නේ අපිට ඉස්සරහට හම්බ වෙන දේවල් වලින් ඉස්සරහට හම්බ වෙන වෙලාවෙත්. ඉතින් අලුත් විදිහට ඉමු නේද අපි? අලුත් විදිහට ඉදකට අපේ ජීවිතයේ සමහරක් වෙලාවට ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. කොච්චර අපි උත්සාහ කරත් අලුතෙන් ඉන්න අලුත් විදිහට නිරෝගීව ඉන්න උත්සාහ කරත් මේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය දන්නවද වගේ දැන් සංවේදනමක් තියෙන පුළුවන් ගොඩක් වෙලාවට සමහරක් විට මෙතන තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් වඩ සංවේදනාවක් තියෙන කෙනෙක් නම් මම මතක් කරලා ඔයාලට හොඳම විසඳුමක් තමයි මේ අරගෙන ලැබුණා තියෙන ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයත් එක්කට එකතු වෙලා නිෂ්පාදනය කරන සංවේදනා නාශකයක් තියෙන. ඉතින් ඔයා දන්නවද මේ මොකක්ද කියලා? 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදනය කරන ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් එකකට තමයි ඔයාලට මේ කියන්නේ. ඉතින් හොඳම විශ්වාසය 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කරන නිසාම ඔයාලට දීර්ඝකාලීන විසඳුමක් ලබා ගන්න පුළුවන් ඔයාගේ සංවේදනාවට. ඔයාට කොන්දේ වේදනාව, බෙල්ල, උරහිස, එහෙම නැත්නම් දණහිස්, වලලු කර දැන් හැම වෙලෙම එක දිගටම වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම දණහිස් වේදනාව, බෙල්ල, උරහිස මේ කියන තැන්වල සංවේදනාවල් තියෙන පුළුවන්. ඔයා අවුරුදු 18ට වඩා වැඩි සංවේදනාවෙන් පෙළෙන කෙනෙක් නම් ඔයාට හොඳම විසඳුම තමයි ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක. ඉතින් අදම මෙලඳී අරගෙන බලන්න. ඉතින් මේක අර තෙල් ගෑව වගේ වෙන ගඳක් කියන්නේ නෑ. ඒවාට කිසිම බයක් සැකක් නැතුව ඔෆිස් එකකට ගියත් ඔයාට මේක ඉක්මනට ගාගෙන යන්න පුළුවන්. විශේෂම දේ තමයි ඉක්මනින් හැමද ඇබ්සෝබ් වෙන නිසා ඔයාට කොහේ හරි යන්න කලින් වුණත් ගාගෙන යන්න පුළුවන්. මේකෙන තවර මතක් කරන්න ඕනේ මිල රුපියල් 1920ක් විතරයි වෙන්නේ ලංකම තියෙන වෙළඳසල එහෙම නැත්නම් ෆාමසි එකකින් අරගෙන බලන්න ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක. මෙවලපෙතින් ආව මතක් කරන්න ඕනේ කවුද මාව වහගෙන ඉන්නේ කියලා බලන්න. හાર્ට් බීට් චැට් එකේ පැත්තට යන්න තමයි හදන්නේ. උදේම මේකින් මට බැලලා දිනවා එක්කනේ. නෑ නෑ ඉතින් ආදරේටනේ බනින්නේ නේද? ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. අද වගේ බර්ත්ඩේ එක කවුද මේ අදිපදුන ළමයා? ලස්සන සින්දුවක් ඕනේ. උදේදල රෑවිටක ගහන්නේ අපි ලක්කඩ පුතා සිතුම් දුව යෙනුලිත් එකතු කර ගන්න කියලා තියෙනවා. පන්නි පිටි නශාන්ති ඔයාට සුබ්බුම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ශාන්ති හાર્ට් බීට් එක අහගෙන නේද ඉන්නේ? අන්නම සද්දටම කිව්ව ඔයාගේ මේ උපන්දිනේ ලස්සන වෙන්න ඕන ඕනි. ඔයා ඉතින් අර හිතනවා වගේ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම මේ උපන්දේ ලැබුවත් එක්ක හැබෑවි. හරිද? අදිටින් බර්ත්ඩේ පාටි එකක් එහෙම දානවද? මොකද වෙන්නේ කිතුන? පවුල හැමෝමත් එකතු වෙලා මොකද කරන්නේ කියන බලන්න කේක් එකක් එහෙම කපනවා නම් මතක් කරලම මේ පැත්තට කෑල්ලක් එවන්න හාද? ජය මාමත් ඉන්නවා මේ පැත්තේ. කට්ටියත් එකතු කරගෙන බේකරි එකට වෙලා සද්දර ලක්කන අහනක මං රසම රස කෑම ටිකක් හදනවා. මට සුවඳත් නිකන් එනවා එනවා වගේ මේ පැත්තට. සුභම සුභ උදෑසනක් වේවා කියලා තිනෝ යාට සුභම සුභ උදෑසනක් වේනවනේ. ඉතින් මේ වෙලාවේ සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. යාගේ වැඩ කරන තැන හැමෝමත් එක්කම මදුසංක ඉන්දික ජගත් දිස්නාමිස් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දුව කට්ටිය බනිනවා. ඉතින් වා යාගේ නම් ටික කියන්නේ කියලා නෑ නෑ මං ඒක නිසාමයි අද නම් ටික කිව්වේ. එහෙම තමයි තින්නේ චුට්ටක් ඉතින් වෙනවනේ. කමක් නෑ ඉතින් මං අද හරි කිව්වනේ නේද? ඕකට ඉතින් බනින්න ඕනේද? ඔයාට ලස්සන සින්දුවක් අහන්න පුළුවන්. රහිනිගේ ලස්සන සින්දුවක් තමයි මේ වෙලාවේ මම ලෑස්ති කරගෙන ඉන්නේ. ඉතින් ඔයාලත් මේ පැත්තට කතා කරන්න මේ පැත්තට එන්න පුළුවන් 93.5 93.7.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත, රටටම සම්පත.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාතිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද, මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාතියයි.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: උදේ 11 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ

වෙලා බලලා පික්මට ආවන මේ පැත්තරම් හව පෑ භාගකගේ තම ඇති අපට නිවස්සාහන්න තියෙන ගොඩක් වැඩ කරන්න තියෙනු. ඔයාට බොලුවන් මේ පැත්තර එන්නෝ එන්න කලින් මං හඩ කියන්නද දෙයක් හගිලින්නවද? නෑ මන් දන්නවා. ඉතින් ඒකෙමට වොයිස් මෙසේජ් සෙමේ වල තියෙන අපි හගිලින්න කියලා පෙන්නන්න මං කියන්නම්කෝ. මේ වෙලාව මම ඔයාලට කියන්නේ දැන් අපි සමහරක් වෙලාවට අපි සමහර දේවල් අපි ළඟට එනකම් බලන් ඉඳලා හරියන්නේ නැහනේ. අපිට ඕනේදී අපි හොයාගෙන යන්න ඕනේ. කොහොමත් අපේ ජීවිතේට දැන් අපි කැමතිම දේවල් ළඟට එන්නේ නැහනේ. අපේ උත්සාහය තියෙන්න ඕනේ අපි කැමති දේවල් හදාගන්න, කැමති විදිහට ජීවත් වෙන්න නේද? ඔයා ඉතින් කැමති දේවල් හොයාගෙන යනකොට ඔයාට පුංචි තල්ලුවක් කරන්න, පුංචි උදව්වක් කරන්න NLB මෙගා පවල් අතරේපත් සූදානම් වෙලා ඉන්නවා. ඔයාගේ ජීවිතයේ මුදල් හිනේ, එහෙම නැත්නම් මෝටර් රථ හිනේ, මේ ඕනම දෙයක් ඔයාට ජීවිතයට හැබෑ කරගන්න පුළුවන් පුංචි රුපියල් 40ක වියදම් කළොත්. ඔයා දන්නවද දැන් රුපියල් කෝටි 47ක් වගේ රුපියල් කෝටි 23ක් මෙතෙක් ලංකාවේ දුන දෙවැන්තම සුපෘත්ති අයගේ දෙකක් එක්කම කෝටි 70ක් දිනා දීලා තියෙන ලංකාවේ එකම ලොතරැයිපත තමයි NLB මෙගා පවර් කියන්නේ. ඔයාට ඉතින් ඒ වගේ වාසනාවන්තයෙක් වෙන්න පුළුවන්. ඔයාගේ වාසනාව ඉලක්කම් වලට කොටු කරාට ඔයාගේ ජීවිතේ හෙට වෙනකොට ඔයාගේ වාසනාව ඉලක්කම් අතර තියෙන්න පුළුවන්. ඔයා හිතන්නේ නැති වාසනාවන්ත අංකයක් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඉතින් ජීවිතේ වෙනස් කරන්න නම් ඔයා NLB මෙගා පවර් ලොතරැයි පද අටගෙන බලන්න අතුම. මහා යන්නේනකම ලොතරැයි කූඩුවක් ආවට ගිහිල්ලා ඒ නමින් මෙල්ලලා බලන්න. ජීවිතේ අනිවාර්යෙන් වෙනස් කරනවා. ජීවිතේට ඉතින් වෙනසක් ඕන වෙනකොට වෙලාව ඉතින් 11:33 කියන්නේ රස කිරි වීදුරුවක් එහෙම නැත්නම් යෝගට් එකක් එහෙම තිබ්බත් කොහොමද? එහෙම නැත්නම් ගෙදර මේ වෙලාවේ දවල්ට කැම ටික හදන කෙනෙක් වෙන්න පුළුවන්. කැම ටිකක් හදනවා නම් ගිතෙල් ටිකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඩ්‍රින්කින් යෝගට් එකක්, යෝගට් පානයක්. මේ ඕන දෙයක් ගන්න පුළුවන් වට පැල්වත්ත නිෂ්පාදනත් එකතුන ජීවිතේ වෙනසක් එක්ක වෙනස් රසයක්, උකු රසයක්, කිරි රසයක් එක්ක පැල්වත්ත නිෂ්පාදන වලට මෙදී ගන්න පුළුවන්. කිරිපිටි ගන්නකොට මේද සහිත මේද රහිත කිරි මේ ඕනෙම වර්ගකින් ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මුදු ඒ වගේම කල් කිරි, ඒ වගේම තමයි ෆ්‍රෙෂ් මිල්ක් මේ ඕන දෙයක් පැල්වත්ත කියන නමින්ම මෙලදී අරගන්න. ඒකේද ගමන් අපි අපුද බලන්න හාට් පිච් චැට් එක පැත්තටම වෙලා මේ සද්දර ලක්කන දාලා තියෙන කවුද කියලා බලන්න. අර මං වාට කිව්වනේ ඉස්සෙල්ලා ආමට වොයිස් මැසේජ් එකක් එවුවා කියලා. ඒ මං අහගෙන ඉන්නේ කියලා මට පෙන්නන්න. එහෙම තමයි නේද? දේශිනි ලාභ කඩේ ඉඳලා තමයි මට මේ වෙලාවේ ඔයා කඩේ සද්දර ලක්කන දාලා තිනවා කියලා එවල දෙන්න. ඉතින් එහෙම තමයි ඉන්න ඕනේ නේද? සද්දර ලක්කන දාලා දින කියලා මං දන්නවා. ඉතින් දේශිනි ලාභ කඩේ ඉතින් යන කෙනෙක් ඉන්නවා නම් ඒ ළඟින් අහගෙන යන්න පුළුවන්. ලක්කන දාලා තිනවා. හයි අක්කෙම්ම කිරිබත් කුඩින් ගිහන් දිලිප්ප. ඉතින් මට සින්දුවක් ඕනි කියලා තේරුවා. ඉතින් ඔය සින්දුවේ නම කියන්නේ දු මං කොහොමද කැමති සින්දුව දන්නේ? ඒකට තමයි ඉතින් 0703935937 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔය කැමතිම සින්දුවත් ඉල්ලන්න. සින්දුවේ නමත් එක්කම කියන්න බලන්න. අක්කේ අපිව අමතකද? නෑ මට ඔව අමතක නෑ. මට ඔව හොඳට මතකයි. ලස්සන හින්දි සින්දුවක් දෙන්න. ආහා මට මතකයි මේ අර හින්දි සින්දු ඉල්ලන ළමයා නේද? හැබැයි නම කියලා නෑ. ඒ වගේම මේ වෙලාවේ හාඩ් බීට් එකට එකතු වෙලා ඉන්නවා ලස්සන සින්දුවක් අහන්න. මයාගේ මහත්තයා තිලක් පුතා සිනිත දුව ඒ වගේම බිනුදිත් එකතු කරගන්න කියලා දා නිටුබින් ජයමාලි තුමයි මැසේජ් එක දාලා දින්. ඔයාලත් මේ විදිහට කැමතිම සින්දුවක් අහන්න එකතු වෙන්න පුළුවන්. ඉතින් දැලා ඇස්ස කරන් ඉන්නේ අස්සර සින්දුව.

0: ratata vaga kiyana radio
1: lukayya mare vedene une dokki giwane mare memory loss kila
2: memory loss
1: call the doctor yaadu sunnadu මම කිරිකේ බොන්නේ අය සීනි වෙලනේ මුකුත අතපය විඩකරන්නේ අය මට
2: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
4: Evening Drive with Chamit and Charu.

ඔයාට ඉන්නවදතින් ජීවිතය මුණ කෙනෙක්. ජීවිතය මුණ කෙනත් එක්ක ජීවිතය දිනන්න කැමතිද? කවද ඉඟක්කොම ඇතිනේද? ජීවිතය මුණ කෙනත් එක්ක ජීවිතය කැමති විදිහට ඉන්න කැපතිනේ. ජීවිතේ දිනන්න නම් වාඩ පුංචි රහසක් කියන්නද මම. සද්ද වැඩි කරගෙන අහගන්න බලන්න. ජීවිතේ දිනන්න නම් පුංචි තල්ලුවක් ඕන වෙනවා නිවාට. සමහරක් වෙලාවට ඔගේ ජීවිතේ සමහරක් දෙයක් පටන් ගන්න ඉන්නව වෙනවා පුළුවන්. හැබැයි පටන් ගන්න ඉන්නකොට ඒකට පුංචි තින් අර සල්ලි අඩුපාඩුවක් එහෙම එන්න පුළුවන්. අලුත් දෙයක් පටන් ගන්න ඉන්නකොට එම්ම නැත්තම් ඔයාගේ ජීවිතේ තිබුණ වාහනයක් වෙන්න පුළුවන්. මේ හැම හිණයක්ම හැබැයි කරගෙන සමහරක් වෙලාවට අපිට සල්ලි හරස් වෙන්න පුළුවන්නේ. ඒකට හොඳම විසඳුමක් තමයි NLB මෙගා පවල ඇතරයි පාර්ති කියන්නේ. ඔයාගේ ජීවිතේ ඒ හැම තිබුණු පස්සරි ගිප්පු හැම හේනෙම හැබෑ කරගන්න පුළුවන්. ඔයාට රුපියල් 40කට NLB මෙගා පවල ඇතරයි පත්‍රය කරගත්තොත් ඔයාගේ ජීවිතේ මොඩල් හේනයක් වගේ මෝටර රථ හේනයක් හැබෑ කරගන්න ඉතින් වාසනාව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් වාසනාව ඔයාට දොරට තට්ටු කරනකන් ඉන්න එපා. ඔයා හොයාගෙන යන්න. ඔයාගේ ජීවිතේ ඒක ඉලක්කමකින් වෙනස් වෙන්න පුළුවන්. ජීවිතේ දිනත් ඔයත් එක්කම ඔයාට ලස්සන තැනකට ලස්සන ගමනක් යන්න හීන හැබැයි කරගන්න NLB මෙගා පවල ඇතරයි පත්‍රයම අරගෙන බලන්න. එවගේම තමයි ඔයාට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ පැල්වත්ව නිෂ්පාදන ගැන. පැල්වත්ව නිෂ්පාදන කියන්නේ එදා ඉඳලා අද වෙනකම්ම ඒ විශ්වාසයම වෙළඳපොලේ රැඳිලා හිටිය. ඉතින් ඒ නිසාම තමයි තවමත් ඒ ගැන විශ්වාසය තියන්නේ. ඉතින් ඒ ගැන විශ්වාසය තියෙන නිසාම තමයි ඔය පැල්වත්ව යෝගට්, කිරිපිටි, අයිස්ක්‍රීම්, බටර්, එවගේම මේද රහිත, මේද සහිත කියන මේ ඕන දෙයක් වටමලදී ගන්න පුළුවන්. ඔයාට තියෙන විශ්වාසෙත් එක්කම ඉතින් ඔයා මතක් කරලා පැල්වත්ව නිෂ්පාදනය ගන්නකොට පැල්වත්ව කියන නමින්ම මෙලදී අරගන්නත් අමතක කරන්න එපා. තවයිති චූටි වෙලාවකින් අපට නිවුස් අහන්න තියෙන ආලෝකයේ රටේ වුණ දේවල් දැන් ගැන දැනගන්න. ඊට පස්සේ සමයි තින් ආයමයා අපව හම්බ වෙන්නේ. ඊට කලින් මම මතක් කරන්නම් ඔබ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා. දෙවෙනා වෙති මොකද වෙන්නේ? ගෙදර හැමනම් පොඩක් ඉතින් කැම හදනවද? එහෙම නැත්නම් ඔෆිස් එකේ චුට්ටක් ඉතින් වැඩ වැඩි වෙලාද කියන්න බලන්න. එහෙම නැත්නම් ඔයා කොයි හරි වීකෙන්ඩ් එකත් එක්ක අල්ලගෙන ගමනක් යන බලන් ඉන්නවද? කියන්න බලන්න වීකෙන්ඩ් එකේ මොකද ඔයා කරන්න බලන් ඉන්නේ කියලා. මේ වෙලාවේ අක්කේ මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන වාසිරංග එකතු කරගන්න උදේස ඒ වගේම ලක්ෂංශ අරල ගම් වල සද්දට ලක්කන අහගෙන ඉන්නවා කියලා තමයි තියන්නේ. එයාලා ලොරියේ ගමනක් යන ගමන් තමයි ඉතින් පරිස්සමට යන්න. මේ දවස්වල ඉතින් ඔයා අවධානයෙන් ගමන් කරනවා. ඉතින් ගමනක් යනකොට ගියපු පරිස්සමට මම අපහො වෙන්න. ඒකටත් මතක් කරන ගමන් අපි යන හදන්නේ. තුසිත්තු මතක් කරන තුසිත් කියලා තියෙනවා මැසේජ් එකකින් චුට්ටක් දාන පරක් වුණා කියලා. හැබැයි ඉතින් හැමදාම ඔයා වහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඔන්න ඔයා අපිත් ඔයා වහගෙන ලස්සනට වැඩ ටික කරගෙන යනවා කියලා තියෙන කවුද මේ? මේ වෙලාවේ ඔයා කර්මශාලාව වැඩ කරන ගමන් තමයි. ඉතින් ඒ වෙලාවේ කීර්ති, උදයන්ත, සඳරුවන්, ප්‍රදීප් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟ සින්දුවට නලින්ද, ලාල්, චානක, ලහිරු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා වැඩ කරන ෆැක්ටරි එකේ හැමෝමත් එක්ක. ඉතින් ලස්සන සින්දුවක් අහනවා වැඩ කරනකම වඩ පොඩ්ඩක් මහන්සිය නැති කරගන්න, මහන්සිය අඩු කරගන්න හොඳම වෙලාව. ඉතින් හાર્ට් බීට් අහගෙන ඉන්න වෙලාව ඔයාලත් පුළුවන් ඔය කැමති කෙනෙක් එකතු කරගන්න FM 93.5 93.7 කොළියපිටිය පැත්තෙන් තොරකොටුවේ පාරේ මොහොත්තව ගොඩ පැත්තෙන් අනුර දෙලස්සගෙන් තමයි අනුර මැසේජ් එකක් දැලා තියෙනවා. ඉතින් එයාව නිපුණ ඒ වගේම නිරෝෂණ කඩේ ධර්ම මාම මේ හැමෝම එකතු කරගෙන කියලා තියෙනවා. සැලුන් එකේ ධනුෂ්කත් එක්කම ලස්සන සින්දුවක් ගන්න යන තමයි හදන්නේ. මේ වායෝ එකේ ලස්සන සින්දුවක් මම තෝරගෙන ඉන්නේ. ඉතින් අහලා බලන්න ඒ තරම් ලස්සනයි. අය අපි හම්බ වෙන්නේ නිවුස් එකෙන් පස්සේ. 11:48

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: රස්තල.
1: හෙටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ මරණය සියදිවි නසා ගැනීම බවට සැකයක්. ඩෙංගු රෝගීන් 73,000 ඉක්මවයි, මරණ 50%ක්ම කාන්තාවන්. සලේකේ පෙත්සමට මැදිහත් වීමට ලෝ පෙත්සම් සලකා බැලීම අගෝස්තු 4. කොළඹ නගර සභාවේ සිදුව බව කියන වංචා දූෂණ විමර්ශනයට රෝසිවත් කැඳවයි. අමරිකාවෙන් ඉරානයට 6 දිනටත් දැවන්ත ප්‍රහාර. LPL 20 වසන්තය ඇරඹෙයි.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම්. ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි. හිටපු පොලිස්පතිවරයෙකු සීඩී වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන තිබෙනවා. ඔහු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. තලාහිනේ PTC නිවසේදී සීඩී වික්‍රමරත්න මහතා වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට වාර්තා වුණා. ඒ සමග පොලිස් විමර්ශන ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ඒ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා. මෙය සියදිවි නසා ගැනීම බව පෙනී යන නමුත් එය තහවුරු කර ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මුල්ලේරියාව රෝහලට රැගෙන වී තිබෙනවා. සිද්ධ සම්බන්ධයෙන් කීප දිනකුගෙන්ම මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒ තවත් පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් විමර්ශන තවදුරටත් සිදු කරන බව පෙන්වා දෙමින්, මේ යන විට 63 විහි පසු CD වික්‍රමරත්න මහතා මෙරට 35 පොලිස් ප්‍රතිවරයායි. 2020 වසරේ නොවැම්බර් 26 වනදා සිට 2023 වසරේ නොවැම්බර් 25 වනදා දක්වා ඔහු පොලිස් ප්‍රතිධුරයේ කටයුතු කළා. මේ වසරේ සිදු ඩෙංගු මරණ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 35 දෙනෙකුම කාන්තාවන්. වයස අවුරුදු 15ට අඩු දරුවන් 5 දෙනෙකුද මිය ගියා. එමෙන්ම මේ වසරේ ඩෙංගු රෝගීන් 73,455 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. පසුගිය මාසයේදී පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,538ක්. මේ මාසේ ගත වූ දින 16 කාලය තුළ ඩෙංගු රෝගීන් 18,076 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 15,341ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 14,625 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඩෙංගු මදුරු මර්ධන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගිර මහතා පවසන්දී. එදිරිදී විභාග ආරම්භ වන බැවින් සෑම විභාගයකටම පෙර දුමායනය කර තවදුරටත් මදුරු මර්ධන වැඩසටහන් සිදු කරන බව කපිල කන්නන්ගිර මහතා කියා සිටියා.
2: බස්නාහිර පළාත් සභාවේ ගම්පහ සහ කොළඹ තමයි වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ. ගම්පහෙන් 20.88% වාර්තා වෙන අතර කොළඹ 19.91% තමයි වාර්තා වෙන්නේ. දකුණු පළාතෙන් මාතර සහ ගාල්ලත්, සබරගමුවෙන් රත්නපුර සහ කෑගල්ල, මධ්‍යම පළාතෙන් නුවර දිස්ත්‍රික්කයත්, ඒකම ඌව පළාතෙන් පුත්තලම කුරුණෑගල යම් ප්‍රමාණයකට රෝගීන් වාර්තා වෙනවා. රෝගීන්ගේ මරණ සංඛ්‍යාව තුළ 50 තුළ කාන්තාවන් 35කුත් පිරිමින් 15කුත් ඉන්නවා. එයින් ළමයින් 5 දෙනෙක් තමයි මරණයට පත් වෙලා තිබෙන්නේ. අවුරුදු 15ට අඩුවෙන් ඉන්න ළමයින්. ඊයේ සිට අලුතින්ම අපි පටන් ගත්ත නැවත වරක් රතුකුරුස සංවිධානය සමග සම්බන්ධ වෙලා, ඒ අයගේ ස්වේච්ඡා සේවකින් සමග සම්බන්ධ වෙලා දිස්ත්‍රික්ක 11ක සහ සෞඛ්‍ය වැදින නිලධාරී කාර්යාල 63ක මේ වැඩසටහන කරගෙන යනවා. ඊයේ පටන් ගත්ත වැඩසටහනෙන් 13,027ක් පරිශ්‍ර පරීක්ෂාවට ලක් වෙලා තිබෙනවා. එයින් 3,142ක පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන තියෙනවා. ඒකෙනොත් පරිශ්‍ර

0: ශ්‍රී ලංකා ආර්ථිකය 2026 වසරේදී තිරසර ලෙස ප්‍රකෘති මත්වීමේ මාවතකට අවතීර්ණ වී ඇති බව KPMG ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙනවා. ඒ උන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ සාර්වාර්ථික දැක්මෙන් තහවුරු කරමින්. එම වාර්තාවට අනුව ආර්ථික වර්ධනය, රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය, පෞද්ගලිකාංශයේ ආයෝජන ක්‍රියාකාරකම් සහ විදේශ විනිමය ප්‍රවාහයන් සහ අංශ රැසක්ම ධනාත්මක ප්‍රවණතාවන් පෙන්නුම් කරන බවයි KPMG ශ්‍රී ලංකා ආයතනය සඳහන් කළේ. ඒ අනුව 2026 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සැබෑ දළදේශීය නිෂ්පාදිතයේ 5.1% වර්ධනය වී තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩවමේ අතාතත්වයට පත්වෙමින් නැති බවට ප්‍රබල සාක්ෂියක් බවයි KPMG ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙන්නේ. අඩු උද්ධමනය, පහළ පොලී අනුපාත සහ බැංකු පද්ධතියේ ප්‍රමාණවත් ද්‍රවශීලතාව හේතුවෙන් දේශීය ඉල්ලුම ශක්තිමත් වී ඇති බවද උන් සඳහන් කළා. පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 485.4කින් නිහළ යාම ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ ආයෝජන යළි වේගවත් වෙමින් පවතින බවට ධනාත්මක සංඥාවක් පෙන්නුම් කරන බවද KPMG ශ්‍රී ලංකා ආයතනය පවසනවා. ආර්ථික අංශ අතරින් කර්මාන්තාංශයේ 7.2% වර්ධනයක් වාර්තා කරමින් ප්‍රමුඛස්ථානයේ පසුවන බවත් ඔවුන් සඳහන් කළා. සේවාංශයේ 3.4% සහ කෘෂිකාර්මිකාංශයට 1.1% වර්ධනය වී තිබෙනවා. නිෂ්පාදන සායිධිකරි මංශද නැවත ව්‍යාප්ත වීමේ මාවතට පිවිසීම ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් වන බවට තවත් සාක්ෂියක් බවයි KPMG වාර්තාපෙන් බාදෙන්නේ. රාජ්‍ය මූල්‍ය අංශයේද කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ලැබෙනවා. 2026 වසරේ මුල් කාර්තුව තුළ බදු ආදායම 36.4% නිහළ ගියා. එම කාලය තුළ රජයේ රුපියල් බිලියන 116.4% අයවැය අතිරික්තයක්ද වාර්තා කළා. මෙය පසුගිය දශක කීපය තුළ වාර්තා වූ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවලින් එකක් ලෙසයි KPMG හඳුන්වා දෙන්නේ. බාහිර අංශය තුළද ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. විදේශගත ශ්‍රමික ප්‍රේෂණ 26.5% ඉහළ ගොස් අමෙරිකා ඩොලර් බිලියන 2.3 දක්වා ළඟා වී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ නිල විදේශ විනිමය සංචිත 2026 වසරේ ජුනි අවසානයේ වන විට ඇමරිකාව තුළ ඩොලර් බිලියන 6.45 දක්වා වර්ධනය වී ඇති බවයි KPMG පෙන්වා දෙන්නේ. ඉදිරි කාලයේ තවදුරටත් ඉහළ නැංවීමේ හැකියාව පවතිනවා. මැද පෙරදිග ගැටුම්, ගෝලීය බලශක්ති බිල, උද්ධමනය පීඩනය සහ ඉහළ ආනයන වියදම් වැනි බාහිර අවධානම් තවදුරටත් ශ්‍රී ලංකා වෙතට පවතින බැවින් මුල්‍ය හා මුදල් ප්‍රතිපත්ති ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවද KPMG අවධාරණය කළා. සමස්තයක් ලෙස KPMG ශ්‍රී ලංකා ආයතනය තක්සේරු කරන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ මෙවැනිට ශක්තිමත් වර්ධන මාවතකට පිවිස ඇති බවයි. රාජ්‍ය මූල්‍ය විනය, පෞද්ගලිකාංශයේ ආයෝජන, කර්මාන්තා සේවාංශයේ වර්ධනය, විදේශීය පරිශ්‍රණ, ඉලයාම සහ විදේශ විනිමය සංචිත ශක්තිමත් වීම වැනි සාධක එම ප්‍රකෘතිමත් වීම තුළින් තිරසර ආර්ථික වර්ධනයක් බවට පත්කිරීම වඩාත් යහපත් පදනමක් සකසා ඇති බවයි. ලෝක යුද ගැටුම් හමුවේ බොරතෙල් මිලේ සුළු වෙනස්කම් සිදුවද ඒ තවමත් මෙරට ඉන්ධන මිල කෙරෙහි බලපෑමක් සිදු කර නැති බව කංජතෙල් නීතික සංස්ථාව සහ කංජතෙල් තොග පරයන්ත සමාගම පෙන්වා දෙනවා. ඒ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නිති කුමාරගේ මහතාය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.
1: නිරීක්ෂණය කරමින් ඉන්න ලෝක වෙළඳපොලේ තෙල් මිල උච්චාවචනය සම්බන්ධයෙන් අපිට පේන විදිහට ඒ මිල නැවතත් මේ මාසේ මුල තිබුණු තත්ත්වයට පල්ලට එමින් තියෙනවා කියන එක තමයි අපේ නිරීක්ෂණය. පහුගිය දවස් දෙකේ තිබිච්ච තත්ත්වයත් එක්ක සහ ලෝකයේ යුදමේ තත්ත්වය එක්ක බලනකොට ඒ අනුව ගත්තාම අපි මේ මාසේ ඉතුරු දවස් ටික පරීක්ෂා කරලා බලලා ඒ අනුව මේ මාසේ අගදී තමයි මිල සංශෝධනය කරන්නේ. නමුත් අපි කල්පනා කරන්නේ විශේෂ විශාල වෙනසක් සිද්ධ වෙන කිසිම තත්ත්වයක් පේන්නේ නැහැ මේ වෙද්දි. මොකද පහුගිය දවස් තුනකට කලින් තෙල් මිල වැඩි වුණත් මේ වෙද්දී පහුගිය දවස් දෙකේම එක දිගටම ශීඝ්‍රයෙන් තෙල් මිල පල්ලෙහාට එමින් තියෙනවා. නැත්නම් 6 මාසේ අග තිබිච්ච තත්ත්වයට නැවතත් පැමිණෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම විශේෂම දේ තමයි මෙවර යුද්ධය ඇති වුණත් සප්ලයි චේන් එකට කිසිදු ගැටලුවක් ඇති වෙලා නැහැ. මේ වෙනකොට සෑම කෙනෙකුටම ගොඩක් රටවලට අපි ටෙන්ඩර් සඳහා අවස්ථාව සලසලා තියෙනවා. ඒත් කොන්දේසි ප්‍රමාණයට එකඟ වෙන ඕනෑම සැපයුම් කරුවෙකුට අපිට තෙල් ලබා දීමේ හැකියාව තියෙනවා.
2: රුසියාවත් සමග තිබුණ ගිවිසුම මොන වගේ තත්ත්වයක්ද දැන් ආරම්භ වෙලාද සක්‍රිය වෙලාද?
1: රුසියාව තමයි තිබිච්ච ගිවිසුමත් ඒ වගේම තමයි. රුසියානු සමාගම් දෙකක් අපි රෙජිස්ටර් කරා. නෙමෙයි සියලුම දෙනාට තියෙන කොන්දේසි මාලාව තමයි උන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ. QR ක්‍රමවේදය පවත්වාගෙන යන්න වෙනවා. මොකද මේ වෙන විට ලෝකයේ ස්ථාවරත්වයක් නැහැ මේ යුද්ධය සම්බන්ධයෙන්.
0: අත්තරංගොඩගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසරilla ගොනු කර ඇති අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු 4 වෙනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

0: මෙන්තු මගින් අත්තරංගුවට ගෙන රඳවා ගැනීමට රේව සුරේෂ් ශාලේ මහතා පෙත්සමක් ගොනු කර තිබුණා. ඊට මැදිහත් වී කරුණු දැක්වීමට තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ශ්ව අටක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පූජ්‍ය බෙන්ගමුවේ නාලකේ මිසා කොළඹ අගරද්ද ගුරු හිමිපාණන් ඇතුළු පාර්ශ්ව අටක් විසින් එම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේ අභ්‍යාචනාධිකරණය ප්‍රකාශ කළේ පෙත්සම්කාර පාර්ශ්වයේ ජනාධිපති නීතිඥවරයාගේ දේශන අවසන් වූ පසු අතරමැදි පෙත්සම් සලකා බලන බවයි. එය අනුව අතරමැදි පෙත්සම්කාර පාර්ශ්ව එකඟතාව මත ඒවා සලකා බැලීම සඳහා අගෝස්තු මස 4 සහ 6 යන දිනවලදී කැඳවන ලෙස අභ්‍යාචනාධිකරණය නියම කළා. කොළඹ මහනගර සභාවේ සිදු ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන අංශය හමුවට කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය කැඳවා තිබෙනවා. සිදු ඇති බව කියන වංචා හා දූෂණ ක්‍රියාරසක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි ඇය මෙලෙස කැඳවා තිබෙන්නේ. 2010 වසරේ සිට 2025 වර්ෂය දක්වා කොළඹ මහනගර සභාවේ සිදු ඇති බව කියන වංචා දූෂණ ක්‍රියා සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළා. ආර්ථික අර්බුදයේ පැවති 2022 වසරේ කොළඹ අඩුවාද හැම්ලාබීන්ට සතුසින් භාණ්ඩ ලබා ගැනීමට වවුචර් පත් ලබා දී තිබුණා. ඒවා මගින් සාවාහන් නතර කරන ස්ථාන වෙන් කිරීමේදී සිදු ඇති බව කියන වංචා ක්‍රියාව සම්බන්ධයෙන් හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී තිබුණා. ඒ අනුවයි ඇය පෙරවරුවේ කොමිසම හමුවට පැමිණ සිටියේ. එමෙන්ම 2010 සිට 2025 දක්වා කොළඹ මහනගර සභාව තුළ සිදු ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා වංචා සාපරාධී ලෙස විශ්වාසය කඩකිරීම බලය රජයේ සම්පතා වරප්‍රසාද අනිසි ලෙස භාවිතය හෝ අවභාවිතය නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් පත්කිරීම හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇගෙන් කරුණු විමසීමට නියමිතයි. සියලු දෙනාගේ අදහස් සලකා බලා ගොවීන් සහ පාරිභෝගිකයින් යන දෙපාර්ශ්වයටම සාධාරණ වන පරිදි තීරණය කළ සහතික වීමිල කිසිසේත් වෙනස් නොකරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා. ඒ මහනුවර දීප ඇති මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සමුළුවට එක් වෙමින්
1: තෙතවී කියන එක හරහා තමයි අද දැවැන්තම ගසා කෑම සිද්ධ වෙන්නේ. දැන් සමහර ඉල්ලනවා වී කිලෝ එකට මෙච්චරක් දෙන්න කියලා. ඒ කියන විදිහට දුන්නත් එහෙම පාරිභෝගිකයාට සහල් කිලෝ එකක් ගන්න වෙන්නේ රුපියල් 400ද. අපි ගොවියෝ ගැන විතරක් හිතන ඇමතිවරු නෙමෙයි. පිටරට ගිහිල්ලා රස්සා කරලා දුක් විඳලා එවන සල්ලි ටිකෙන් තමයි පෝරසානාධාරය. අපිට මේ පෝරසානාධාරය දෙන, අපිට මේ වාරි මාර්ග පහසුකම් සපයන, අපිට මේ විවිධ සාන සපයන, අපේ දරුවන්ට පාසල් උපකරණ ටික ගන්න රුපියල් 6000ක් දීපු ඒ ජනතාව ගැනත් ගොවියා හිතන්නේ. එක එක දේශපාලන සටන් පාඩවලට රැවටෙන්නේ නැතුව ගණන් හදලා තමයි ගාණ කියලා දෙන්නේ 120 130 140. ඒක තමයි ගාණ. ඊට වඩා වැඩි ගණන් ඉල්ලන්න ඇති තරම් උද්ඝෝෂණය කරන්න දෙන්නේ නැහැ. යථාර්ථයෙන් පරිබාහිර සටන්කාමීකම් පෙන්වුවට වැඩන්නේ නැහැ. ඔය වී කිලෝ එකට රුපියල් 150ක් 60ක් ඉල්ලන්නේ යථාර්ථවාදී සටන්කාමීන් නෙමෙයි.
0: රටක් ගොඩනැගීම් නම් රාජ්‍ය සේවයේ වෙනස් වූ යුතු ආකාරය පිළිබඳවද අමාත්‍යයා මෙහිදී අදහස් පළ කළා.
2: දිට්ඨාසුලි කුණාට
1: ආණ්ඩුව කියලා ආයතනයක් තියෙනවනේ. දැන් මං ආණ්ඩුවේ රජේ නෙමෙයි. ඒ කියන්නේ ආණ්ඩුවේ ඉන්නේ දේශපාලනය කරන අය බලයට ඇවිල්ලා. කන් හැන්දකින්වත් දෙයක් කමන්ට කියලා බෙදාගෙන නැත්. තිබ්බේවත් අහිමි කරගත්තයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන්න සමහරු ඉස්සර පොරහන්නේ ඔය වරප්‍රසාද ගන්න. අපි අරගෙන තියෙන 1.0ක් කියන්න නැවත කියනවා. පටක දෙන මීඩියා දෙකක් තියෙනවා මෙතන. උදේ ඉඳන් රෑ වෙනකන්. අද කියන්නේ ප්‍රභු නොවන පන්තියේ පාලනය. ඒක තමයි අපි පාලකයෝ විදිහට බෙදාගෙන නැත්තේ. හැබැයි අපේ රාජ්‍ය සේවය ආණ්ඩුව වගේ නෙමෙයි. අපේ කාර්යාලවල රාජ්‍ය සේවයේ හතරාමාරට ඇහිල්ල ගාලා කියන ලබන සතියෙන්නේ කියලා. තාම මේක නිලධාරී වාදයේ තියෙනවා තදට. එහෙම නැතුව කැපවීමෙන් වැඩ කරන අයත් ඉන්නවා. අපි ආණ්ඩුවේ හොරකම වංචාව දූෂණය 100%ක් වත්තලා තියෙනවා. හැබැයි රාජ්‍ය සේවය එහෙම නැතා. මිනිස්සු අපිට කියනවානේ සමහර අයගේ නංගාගේ එක කියනවා සමහර වෙලාවට. ෆයිල් එක යට ගහන් ඉන්න ගාණක් ගන්න සර් කියලා.
0: අපරාධකරුවන් නීති විරෝධී මත්කුඩු සහ මද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ මෙහෙයුම් තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මක වනවා. අපරාධ සහ මද්‍රව්‍ය සම්බන්ධයෙන් ඊයේ දිනේත් පුද්ගලින් 22180 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී අත්අඩංගුවට සංඛ්‍යාව 555ක්. 25 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගෙන තිබෙනවා. වරින්තුකරුවන් 268 දෙනෙකුද අත්අඩංගුවට ගත්තා. විවෘත වරෙන්තුකරුවන් 139 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. බේම ත්‍රියදුරන් මෙන්ම අපරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඊයේ දිනේ ඇතුළත 816 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැටලීම 818කදී 5 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කළ බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර පොලිසිය සිදු කළ මෙහෙයුම්වලදී මත්කුඩු සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් වැටලීමක් සිදු කෙරුණේ ගල්කිස්ස පොලිස් වසමේ බොරුපන ප්‍රදේශයේදී. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 671ක් සහ හෙරොයින් ග්‍රෑම් 20ක් සමග යතුරු පෙදිකින් ගමන් කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 37 වැනි දින ඔහු මඩපාත ප්‍රදේශයේ පදිංචි කරුවේ. ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ පර්ගියුෂන් පාර ප්‍රදේශයේදී තවත් වැටලීමක් සිදු කෙරුණා. එහිදී හෂීෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ දිසා අපරාධ කොට්ටාශයයි වැටලීම සිදු කළේ. දෙට්ටා සොලිකුණාටු හේතුවෙන් නිවාස හිමි වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් සඳහා නව ඉඩම් ලබා දී නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක වනවා. ලංකාපුර කොට්ටාසේ නෙළුම්පුර ග්‍රාම සේවා වසමේ හානියටපත් නිවාස 13ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම ආරම්භ කළා. ඒ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතාගේ නිරීක්ෂණයට ලක්ුණා. සම්පූර්ණයෙන්ම නිවාස හිමි වූවන් වෙනුවෙන් පර්චස් 10 බැගින් වෙන්කර රුපියල් 150ක් වටිනා නිවසක් ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
2: දිත්වාසුලි කුණාටුවේදී මේ සුංගාවිල ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ ගෙවල් විශාල ප්‍රමාණයක් යට වුණා. ඒ වගේම ගෙවල් 11කට වඩා ආසන්න ප්‍රමාණයක් නැවත පදිංචියට යන ඒ ස්ථානයේ සුදුසු නැහැ. ඒ නිසා අපි ප්‍රාදේශීය ලේකම්තුමිය යටතේ තිබුණ මෙම ඉඩම ඒ සඳහා වෙන් කරගෙන ජනතාවට නිවාස 11ක් ගන්න වැඩ ආරම්භ කරා. එතනින් පස්සේ නැවත වතාවක් ගෙවල් 2කට මෙතන ආධාර දීලා තියෙන. ඒ අනුව අපි ගෙවල් 13ක් සම්පූර්ණයෙන්ම මෙම ස්ථානයේ හදන අවසන් කරන්න කටයුතු කරමින් තියෙනවා. අපි උපරිම උත්සාහ ගන්න තව මාස 2ක් වගේ ඇතුළත මේ ගෙවල් මේ අයග පදිංචිය බාර දෙන්න.
0: මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උපසම්පාදනයේ විනය කර්මයේ 8 වැනි දිනටත් කළුතර බෝධි පරිශ්‍රයේදී සිදුවනවා. කළුගඟ මැදිකර ඇති උදකුක්කේප මණ්ඩපයේදී එයද පැවැතුණා. ඒ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ සම්බුද්ධ සාසනෝදේ මහා සභාවේ මහානායක වස්කඩුවේ මහින්දවංශ මහානායක ස්වාමින් වහන්සේගේ සහ අමරපුර මහානිකායේ වජිරවංශ පාර්ශ්වයේ මහානායක මහාචාර්ය පල්ලිකන්ද රතනසාර ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් කරඬුව වැඩම කරවීම කළුතර මහානගර සභාවේ නගරාධිපතිවරයා විසින් සිදු කළා. මුහුදු ප්‍රදේශ කිහිපයක් රළුවන බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. හලාවත සිට පුත්තලම හරහා කංකසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකියි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වාකරේ සිට ත්‍රිකුණාමලේ හරහා කංකසන්තුරේ දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ පැයට කිලෝමීටර 50 දක්වා වැඩි වෙනවා. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.25 අතර මට්ටමකින් ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. මේ අතර බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්තුල මෙන්ම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයිනේ සෙසු ප්‍රදේශවල වියලි කාලගුණ තත්වයකුයි පවතින්නේ. උතුර උතුරු මැද සහ වයඹ පළාත්තුල මෙන්ම මාතලේ හම්බන්තොට සහ ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40ක පමණ තද සුළඳ ඇති විය හැකියි. අමරිකාව අඛණ්ඩව 6 වන දිනටත් ඊයේ රාත්‍රී ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග මැද පෙරදිග කලාපයේ අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වුණා. ඒ අනුව අමරිකාව සහ ඉරානය අතර අඛණ්ඩව ගැටුම් වාර්තා වනවා. ඊයේ රාත්‍රී අමරිකානු හමුදාව ඉරානය වෙත ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි එරට ආරක්ෂකාංශය සඳහන් කළේ. ඉරාන හමුදා හැකියාවන් මර්ධනය කිරීමේ ආරමුණින් ප්‍රහාර එල්ල කළ බවද අමරිකා මාධ්‍ය මානදෙන් නිලධාරී මධ්‍යස්ථානයේ ප්‍රකාශ කළා. හෝමුස් සමුද්‍ර සන්ධියාසල කෙෂ්මි දූපතට ආවාස් ඉරාන් ෂාර් සහ න්‍යෂ්ටික බලාගාරයා පීටි කණ්ඩාර් අබ්බාස් මෙන්ම බුෂේර් වෙත අමරිකා ප්‍රහාර එල්ල වූ බව ඉරානයේ නිවේදනය කළේ. එමෙන්ම හෝමෝස්ගන් කලාපයේ පාලම් දෙකකටද ප්‍රහාර එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් ඉරානයේ පාලම්වලට ප්‍රහාර එල්ල නොකළ බවයි ඇමරිකාව නිවේදනය කර ඇතේ. ප්‍රහාර එල්ල කිරීම සඳහා ජෙට් යානා, ඩ්‍රෝන් යානා සහ යුද නෞකා යොදාගෙන තිබෙනවා. ඉරානයේ විරලබඩ නිරීක්ෂණ මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂණ මධ්‍යස්ථාන, හමුදා යටතල පහසුකම් සැපයුම් හා සමුද්‍රීය සම්පත් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බවත් ඇමරිකාව නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර ඉරානයේ සිවිල් ඉලක්ක වෙත පහර දෙන බවට ඇමරිකාව සිදු කර ඇති තර්ජනය ක්‍රියාත්මක කළහොත් මැද පෙරදිග කලාපයේ සියලු යටිතල පහසුකම් විනාශ කරන දමන බවටයි ඉරානය අනතුරු අඟවන්නේ. එමෙන්ම කුවේටයේ, බහරේනයේ සහ ජෝර්දානයේ ඇමරිකා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවද ඉරානය ප්‍රකාශ කළා. ලංකා ප්‍රීමියර් ලීග් 2026 පන්දු අර 20 තරගාවලිය අද ආරම්භ වෙනවා. තරගාවලියට කණ්ඩායම් පහක් ඇතුළත්. ඒ අනුව පළමු තරගයේ අද පැවැත්වෙන්නේ ගෝල් ගැලන් සහ ජැප්නා කිංග්ස් කණ්ඩායම් අතරයි. තරගයේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. රාත්‍රී 7:30ටයි තරගය ආරම්භ වන්නේ. තරගාවලිය ලබන අගෝස්තු මාස 8 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. හෙටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ මරණය සියදිවි නසා ගැනීම බවට සැකයක්. ඩෙංගු රෝගීන් 73,000 ඉක්මවයි. මරණ 50%ක්ම කාන්තාවන්. සලෙගේ පෙත්සමට මැදිහත් වීමට ඉල්ලු පෙත්සම් සලකා බැලීම අගෝස්තු 4. කොළඹ නගර සභාවේ සිදු බව කියන වංචා දූෂණ විමර්ශනයට රෝසිවත් කැඳවයි. ඇමරිකාවෙන් ඉරානයට 6 දිනටත් දැවැන්ත ප්‍රහාර. LPL 2020 වසන්තය ඇරඹේ. මෙරග ලක්කන්ද ප්‍රවෘත්ති පස්සර විකට. 24 පෑම සිරුවෙන් ලක්කන්ද ප්‍රවෘත්ති. දැන් ආටබ් විශේෂාංගය.
3: නොපෙනෙන මානෙක හිද දකින්නට වෙරදරන.
4: තෙගපෙන හිත්වල ධෝංකාරය.
3: ආට් හබ්.
4: අයිබෝන් ආට් හබ් සමගින් රැඳෙන ඔබට කලාවේ අලුත්ම තොරතුරු ගෙනෙන ආට් හබ් තුලින් අද මම ඔබව කැඳවාගෙන යන්නේ දකුණු ඉන්දීය සිනමාව උඩු යටිකුරු කරන්න සූදානම් වෙන දැවැන්ත සිනමා අත්දැකීමක් වෙතට. මේ මාසේ 17 වෙනිදා, ඒ කියන්නේ අද ඉඳන් තිරගත වීම ආරම්භ කරන හැමෝම මග බලාගෙන හිටපු චිත්‍රපටයක්. ඒ තමයි GDN. මොකක්ද මේ අකුරු තුන? මේ අකුරු තුනෙන් කියවෙන්නේ ගෝපාලස්වාමි දොරේසාමි නයිදු. අහලා තියෙනවද මේ නම? නැත්නම් එඩිසන් ඔෆ් ඉන්දියා. ඉන්දියාවේ එඩිසන් විදිහට හඳුන්වන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා, නව නිපුණ කරුවා. ඔහුගේ සැබෑ ජීවිතය ආශ්‍රිතව නිර්මාණය වුණු අපූර්ව කතාවක් තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ.
5: இவங்க சொல்ற அந்த தகுதியான மனிதர் இருக்கார் இல்லைங்களா, அவருடைய வயசான காலத்துல பைத்தியம் பிடிச்சு அவருடைய சொந்த பில்டிங்க்கு பாம்பு வச்சிருக்காரு.
6: Who the hell is this fakir?
7: GD Naidu.
4: கிருஷ்ணகுமார் ராமகுமார்கே கதாவ வகையும் அத்தியக்ஷனேன் சினிமாவட நகின GDN கியானே சினிமா லோலேன்ட அமுத்தக நொவன அத்தக்கேமக் வேவி. තරුණ කාලේ ඉඳන් අලුත් දේවල් අත්හදා බලන තිබුණු දැඩි උනන්දුව නිසාම ඉන්දියාවේ ප්‍රථම විදුලි මෝටරය, විවිධ කුෂකාර්මික මෙවලම් වගේම අතිශය අපූරු නව නිපුණ රසක් ලෝකෙට දායක කරපු මේ අපූරු මිනිසාගේ ජීවිතේ ඔහු මුහුණ දුන් අභියෝග, ඔහුගේ අසාමාන්‍ය බුද්ධිය වගේම හැල හැප්පේ මේ කතාවෙන්
8: දිගහැරෙන. உங்களுக்கு கூடி சீக்கிரம் புரியுங்க.
9: மனசு சுத்தமானவன் சொல்றது பலிக்கும் போய் குறிச்சு வச்சுக்க. இன்னையில இருந்து ஒரு நாள் கூட ஒன்னாயிடு வர நிம்மதிய தூங்க கூட முடியாது.
4: ஆர் மாதவன் சமக தகுணு இந்திய சினிமாவே பிரபலியின்வன சத்யராஜ், ஜெயராம் மே சித்திரப்பட்டி பிரதான சாரித்தவர்கிட்ட தாயகத்வை லபாதினவா. ஏ வகேம தக்ஷ ரங்கின ஷேப்பினி பிரியமணி, துஷார விஜயான் சமகேன், வினய ராய், தம்பி ராமையா வகே அதி தக்ஷ பிரிசாக் சிசு சாரித்தவர்கிட்ட ரங்கனின் தாயகனா. நந்தலால், டி ஜே அருணாசலம், ஷீலா, கருணாகரன், முரளிதரன், அதித்தி பாலன், மோகன் ராமன் வகையம, தனியா சமகின் ரமேஷ் திலக்வனி, நலு நிலையன் ரசாக் ஜிடிஏ சிட்டுப்பாட்டியே சரித்த ஜீவமான கரான் எகத்து விழாயின்னா. ඒවිතරක් නෙවෙයි ජාත්‍යන්තර ආකර්ෂණයක් එකතු කරමින් කාල් ඇන්ඩ්‍රු හාටේ සමග රිචඩ් භක්ති ක්ලේන් වගේ විදේශීය නළුවන් පවා මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වීම විශේෂත්වයක්. GDN චිත්‍රපටයේ හැඟීම් ප්‍රේක්ෂකයාගේ හදවතට අරන් යන්න තනුවලින් ජීවය දෙන්නේ තරුණ පරපුරේ ආකර්ෂණය දිනාගත් සංගීත අධ්‍යක්ෂ ගෝවින්ද් වසන්ත්. ඔහුගේ අපූරු සංගීත සංකලනය මේ සිනමාපටයට ගෙනෙන්නේ කිසිදාක අමතක නොවන චමත්කාරයක්.

0: දවල් 12 වෙන 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක. ලක්හඬ හට්.

නිවසේම හනාව ඉක්මනට අවනු මේ පැත්තට 12:32 වෙලා ඔය හඩ් බීට් අහගෙන ඉන්නවා. භාග්‍යයක් වගේ තමයි තියෙන්නේ චූටි වෙලාවක ඔයාලට මේ පැත්තට එන්න. 93.5 93.7 අහගෙන ඉඳ ගමන් ඔයා කැමැතිම කෙනෙක්ව එකතු කරගන්න වැඩ කරන ගමන් ඔයා මේ වෙලාව ඉන්නේ නේද? අය ඉන්න ගමන් ඔයාලට පොඩ්ඩක් ඉතින් මහන්සියක් දැනුනොත් එහෙම ලස්සන සින්දුවක් අහන්න පුළුවන්. ඔයා කැමැතිම අයවත් එකතු කරගෙන 0703 93.5 93.7 මේකේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. මඩපාත ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තිනවා තමරා නිශානිව එකතු කරගන්න කියලා. චේතනා තේජ අවෝර් මේ පුංචි පුතාව භාග්‍යවත් එකතු කරගන්න කියලා සේරුවවිල කෙඩිය සමර සිංහතුමේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. ඔයාගේ සින්දුවක් ඉල්ලුවා අපි බලමු මේ වෙලාවේ දෙන්න පුළුවන්ද කියලා. ඒ ඉල්ලන සින්දුව මේ වෙලාවේ අපි ලෑස්ති කරගෙන නෙවෙයි තියෙන්නේ, අපි ලිස්ට් එකක් හදාගෙන තියෙනවනේ. ඉතින් ඒකේ අපි බලමු කොහොම හරි යන්න කලින් හරි දෙන්න. හයි නංගි, කොහොමද? හයි හයි, මම නම් ඉතින් ගොඩක් හොඳින් ඉන්නවා. ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා. ඔයා ඉතින් ඉල්ලනකට කොහොමද නොදී ඉන්නේ? බින්දවල ශාන්ති තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. කොහොමද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ මම නම් ඉතින් ගොඩක් හොඳින් ඉන්නවානේ. ඉතින් බින්දවල පැත්තේ ලස්සන පැත්තක් නේද? ඔයාගේ පුතාව එකතු කරගන්න කියලා කියනවා. හස්බන්ඩ් එකතු කරගෙන, සමින්ද අපි පොල හැමෝම එකතු කරගෙන, මේ වෙලාවේ ලක්කන අහන හැමෝමත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. සසන්ද සම්පත ඉතින් ලෙඩ වෙලා දෙන්නේ. ඉතින් ඉක්මනට හොඳ වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා මේ දහත් බීට් එකේ. ඉතින් ඉක්මනට ආගේ ලෙඩේ කඩු කරගන්න පුළුවන් වේ. ආවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඉතින් ආඩත් පුළුවන් කැමති මායව එකතු කරගන්න ගම. ඔයා වැඩි කරන තැන සත්‍යෙට සද්ද වැඩි කරලා රේඩියෝ එක දාන්න. ඉතින් ඒ මතක කරන ගමන් අපි ආ මූලස්වර සින්දුවක් අහන්න. සුමහිරි පානේ, අහමුද?

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5
2: ලුකයා මාරෙ වෙඩෙනේ ඌනේ ඩොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා
3: මෙමරි ලොස්
2: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරිකෙ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
1: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
4: Evening drive with Chamit and Charu
1: sama anugrahaya
5: mama nan dan marama relax
6: anam manangala waduna neda me expert hariyadama harine
1: onama sandivedanawakata prabalama vidyanukula visaduma otushil active plus

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 12 විනාඩි 46

මේ වෙලා ඉතින් මොකද වෙන්න මේ වැඩ කරන ගමන්දින් නැත්තම් ඉතින් රස කෑම එක කන ගමන්ද ඉතින් ලන්ච් ටයිම් එකනේ නේද ලන්ච් ටයිම් එකේ ඉතින් රසට ඉතින් කෑම ටිකක් හදාගෙන ගෙදරින් ආපු එක කනවා වෙන්න පුළුවන් නේද ඉගමන් ඉතින් ලක්කන හගෙන ඉන්නවා ඔයා වැඩි කරන තරක සත්තර ලක්කන දාලා තියෙන 93.5 ගණන් ඉතනේ දශමාතෙන් ඔයාට මම අහගෙන ඉන්න ගමන් වැඩ කරන්න පුළුවන් ඉතින් ආ කැමතුම සින්දුව කිල්ල ගන්න පුළුවන් හැබැයි ඉතින් මට දැන් යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ යන්න කලින් මම එකතු කරගන්න ඕනි මහරගම ඔපල් ෆැෂන් එකේ මේ වෙලාවේ වැඩ කරන හැමෝම රසික චනිතු පසින්දු තව ගොඩාක් අය ඉන්නවා නයිනි එකතු කරගන්න කියලා ඉරේෂා චන්ද්‍රානි මේ හැමෝම එකතු කරගන්න තව ගොඩාක් අයගේ නම් ටිකක් තියෙනවා හැබැයි ඉතින් මේ වෙලාවේ හැටියට ඔක්කොගෙම නම් ටික කියන්න බැරි වෙනවා පාසිටි මට බනින්න එපා ඔක්කොම නම් ටික කිව්වේ නැයි කියලා නැතයි මට බැලුම් අහන්නත් වෙනවනේ කමක් නැහැ ඉන්නේ ටික දෙනෙක්ගේ නම් ටික කියන්න ඉතින් හැමෝම ආදරෙන් මතක් කරා කියන්න මේ වෙලාවේ සීජේ මැසේජ් එකක් දාලා තිනා ලක්කන අහන හැමෝමත් එක්ක මේකතු කරගන්න කියලා අය වගේම තමයි තරු මැසේජ් එකක් දාලා තිනා යා මේ වෙලාව නම් ඉතින් වැඩ ගොඩාක් එක්කිනේ හැබැයි ඒ වුණත් ලක්කන අහගෙන වැඩ ටික කරගෙන ඉන්නවා කියලා තමයි තියෙන ෂේප් එකේ එහෙම තමයි ඉන්නවනේ ෂේප් එකේ ලස්සන සින්දුවක් ගහනකම මම වැඩ ටිකක් කරගෙන ඉමු ගුඩ් මෝර්නින් සුබදාහව ලක්යෂ් කියලා තිනු සුබදාහවල ඔයාට කොහොමද මන්නම් ඉතින් ගොඩක් හොඳින් ඉන්නවා ඔයාත් ගොඩක් හොඳින් නේද ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්නවත් අහගෙන ඉන්නවා කියලා මන් දන්නවා ඉතින් බොලස් සිංහලින් දහරා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ එයාගේ අම්මා තාත්තා මලිලා දෙන්න වගේම නංගිලා දෙන්නවත් එකතු කරගන්න කියනවා එයාගේ හස්බන්ව රංගවත් එක්ක එයාගේ චුටි මැණිකා ඉනුකිවත් එකතු කරගන්න තියෙනවා ඉතින් මාවත් එකතු කරගෙන තමයි ලස්සන සින්දුවක් අහමු කියලා තියෙන්නේ අපි දැන් වෙලින් පැත්තට මුදවත් වෙනවා දෙයන්න අපි ඩබ්ලිව් වලින් සරත් මැසේජ් එකක් දාලා තියෙනවා ඔයා හරි ස්වීට් අනේ කියලා එහෙමද ඔයා තමයි කියන අපි දන්නේ ආදරණීය දවසක් වෙන්න කියලා තියෙනවා ඇහැලියගොඩ පැත්තේ ඉතින් ඇහැලියගොඩ පැත්තේ කවුද මේ ඔබිනියද තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ ඉතින් ආවත් එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට එයාගේ අනිල් පුතාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දු අපි බලමු නේද එහම තමයි සමහර කියලාට මැසේජ් ටික චුට්ටක් පිටිපස්සට යනවා තව කෙනෙක් එකක් එනකොට මැසේජ් එකක් එනකොට ගමක් නැති කොහොම හරි දැන් සාගරන නංගා සින්දුව දෙන්නවා එස්කේඩී ගමන්ට එකත් මේ වෙලාවේ සද්දර ලක්කන දාලා තිනවා මාෂා දිල්හානි වගේම කමල් ධම්මිකා විනීතා මේ හැමෝම එකතු කරගෙන ඕනි ඊළඟ සින්දුවට වගේම තමයි ඉතින් නෝමල් මැසේජස් එවලා තියලා තියෙන හැමෝම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් ගන්න තමයි හදන්නේ හැබැයි ඉතින් අද මට ගිහින් එන්න වෙලාව ඇවිල්ලා ගිහින් ආවට වීකෙන්ඩ් එකක් කියලා වීකෙන්ඩ් එකෙත් ඉතින් සතුටින් වැඩ ටික කරගෙන ඉන්නවා මම ඉතින් අදට ගිහිල්ලා එන්න මේ හැමෝම සඳු දදේද උදේ 10ට සද්ද වැඩි කරගෙන ආද ගිහින් එන්න පරිස්සමට සතුටින් ඉන්න මම යෂ්

0: radyoda vaga kiyene radio
1: සක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චින් එකේ බයික් එකේ වයි නේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් තරෝඩි සුවර්ස්
4: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: ගන්න ඕනෙමන සතිය දෙනකන දවල් එක ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

0: ඉතා වයි බීට් එකට මික්ස් වෙන හාට්බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි මේකා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මේකා පවර්

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: නෝඩ් ප්‍රදේශයේ තේවත්තක මැණික් ජාවාරමක් හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුව තිබෙනවා. ඉල්ලම්ද ගොඩටගෙන එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. එමෙන්ම නෝඩ් NC වතු තේවතු යායට ආසන්නයේ පිහිටි කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසල්ගමු ඔයාසල පෝට්‍රි වතු යායද රාත්‍රී කාලයේ 200කට ආසන්න පිරිසක් එක්ව මැණික් කැරීමේ නිරතව සිටින බවටයි අනාවරණය වන්නේ. එම භූමියද විනාශ වෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා.
3: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
2: ගාසා තීරයේ බටහිර යුරේ සින්චිල් නගරයේ මාධ්‍ය වාර්තා කරන කටයුතු වල නිරතව සිටි කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ලව තිබෙනවා. නගරේ නවාතැන්ගෙන සිටි පිරිස් CNN ඇතුළු මාධ්‍යවේදීන්ට මෙලෙස පහර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය වසරේ පදිංචිකරුවන් විසින් පහර දී ඝාතනය කළ ඇමරිකානු සම්භවයක් සහිත පලස්තීන වැසියෙකු සැමරීමේ සංවත්සරය ආවරණය කිරීම සඳහායි මාධ්‍යවේදීන් පැමිණ ඇත්තේ. එදී පදිංචිකරුවන් මාධ්‍යවේදීන්ට පහර දී තිබෙනවා. ප්‍රහාරය සම්බන්ධ 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ඊශ්‍රායල් පොලිසිය සඳහන් කළේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඕනද? ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

දවල් එකයි වෙනඩි අටයි වෙලාව ඔල්ටයිම් බේට්සිත් චාමි අහන් ඉන්න ගමන් බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: 7 ලකන්න රේඩියෝ ITN
1: දවල් එකයි වෙනාට 12යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ රේඩියෝ ITN.
1: දවල්කය විනාඩි 13යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. ජූලි මාස 17 වෙනිදා සතියන්තයක සිකුරාදාවක අපි මුණ ගැහෙනවා. ඔයාව අනිත්ට ඔප්පු කරන්න හදන එක නතර කරන්න ඕනේනේ. ඇයි මං එහෙම කියන්නේ කියලා පැහැදිලි කිරීමකුත් අවශ්‍යයිද? හා කියන්න. ඒ කියන්නේ ඔබ කියන්නේ කවුද කියලා ඔබට හමු වෙන හමු නොවන හැමෝටම හරියට ඔප්පු කරන්න ඕනකමක් නැහැ. ඒක ඔයාගේ වැඩක් නෙවෙයි. ඒක කරන්න බැරි දෙයක් වගේම හරිම සංකීර්ණ දෙයක්නේ. එක එක විදිහ මිනිස්සුන්ට ඔයාව පේන්නේ එක එක විදිහට. කෙනෙක්ට වදයක් වෙන්න පුළුවන්, තව කෙනෙක්ට ඔයා හරිම දක්ෂයෙක් වෙන්න පුළුවන්, තව කෙනෙක්ට ඔයා නිශ්ශබ්ද කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවෙක්ට ඔයා හොඳම හොඳ යාළුවෙක් වෙන්න පුළුවන්, සතුරෙක්ට ඔයා නරකම කෙනෙක් වෙන්න පුළුවන්, ඒ වගේම තවත් කෙනෙක්ට ඔයා ස්මාර්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර හැමෝටම ඉතින් ඔයා නොදන්න මිනිස්සෙක්නේ නේද? ඒ අය ඔයා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඔයාත් ඒ අය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒක නිසා තව කෙනෙක්ට ඔයාව ඔප්පු කරන්න යන්න එපා. ඔයා කවුද කියලා ඔයා ඔයාට ඔප්පු කරගත්තාම ප්‍රමාණවත්නේ. හරිද? ඒක නිසා හිතේ සතුට සහැල්ලුව වෙනුවෙන් හැමදාම වැඩ කරන්න. තමන් වෙනුවෙන් තීරණ ගන්න. 0703 93 5 93 7 එපු මැසේජස් මම මේ සින්දෙන් පස්සේ මතක් කරන්න. හරි? එකයි විනාඩි 14යි.

ලක්කඩ රේඩියෝ ITN ලක්කඩ ෆේස්බුක් පේජ් එකට ගියාම ඕල් ටයිම් බෙස්ට් චාම් යපි පෝස්ට් එකකුත් දෙනු. ඒකටත් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්නත් පුළුවන්.

0: ITN දවල් එකේ විනාඩි 21යි.
1: ලොතරැයි පෙරලි කරන NLB මෙගා පවර්. දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771711711
3: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

පස්සරු එකයි වෙනට විසිතුනයි වෙලාව FM 93.5 හරි 93.7 හරි මේ වෙලාවේ ඔයාට ඇහෙන ලක්කඩෝල් ටයිම් බිට්ස් චාමි සුබ සති අන්තයක් හොරන මහින්ද කුමාරෝගේ මැසේජ් එක අයියෝ 12:31ට මේ මැසේජ් එක එව්වේ චාමි කියලා මුලින්ම සඳහන් කරලා තිබුණ නැත්නම් මම මේ මැසේජ් එක බලන්නේ නැහැ අනුගේ මැසේජස් මොකටද මම බලන්නේ මීට පස්සේ එකෙන් පස්සේ එවන්නානේ හරිද නැත්නම් මේක මිස් වෙන තියෙන ඉඩ කඩ සෑහෙන්න වැඩි වඳුරු බින් ඉන්නවා මා බොටුවනින් ඉසුරු මදශාන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජයන්ති සනිරු කටුමුරාවෙන් ඉමාච දෙනේ තලෙල් වලින් සදෙව් ඔකිද පහන්දි බූසින් සුදත් සිල්වා හොරණින් ඉන්නවා මාලා උදාරා චාමින්ති ගගනි ආශින් සනි දෙනියයන් ඉන්නවා සුසන්ත මැනේකින්ෙන් සමානන්ද දාවරේ ඔයවත් එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ මේ කවුද මේ හයි චාමිනාගේ සුබ දාවලක් ඔයා හින්දි සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙන්නේ අටියන්තොට ශිවන්ති අහන්න දෙන්නම් ගුඩ් ආෆ්ටර්නූන් චාමි අපිවත් සින්දුවකට එකතු කරගන්න තෙරුණි ඔයාගේ මැසේජ් එක ආව මාතලෙන් එකතු කරගන්න ඊට පස්සේ අපි යනවා බරුදල් පොලට ලහිරු ශහානි නතාලේ ෂනාරා දොමින්ද එස් එල් ප්‍රනාන්දෝ ෂනාල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් ඔයාලව එකතු කරගත්ත චාමි අක්ක කොහොමද හදින් හදින් හදින් අපේ මුළු දැනිය ගල මහන්ගින්යක් කිව තමයි කියලා තියෙනවා කාටද ඉතින් ආරම්භල අලුත් යාළුවෙකුත් හම්බුණා ලක්කඩ නිසා කියලා තියෙනවා දහඩක්කේ තයාගේ යාළුවෙක් කියලා තියෙනවා යසයි යසයි ඒකට යාළුවෙක් තෙලා එකතු කරගන්නවා කියලා තියෙනවා යාවත් දැනිය ගලින් තරෝෂි බස්නායක අපි ඔයාව තාතරින් මතක් කරගෙන තව සින්දුවක් අහලා ඉන්න යන්ද මොකද ඔගොල්ල කියන්නේ හවස හතර වෙන කලින් මැසේජ් එක ඕනම් මට ලැබෙනවා එකයි විනාඩි

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Dawal Lakai Venati Visi Atai.

0: Lakhanda Radio ITN
1: ekaya wenada te sakai
2: velawa oba weta gena aave සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: Lukaya, mare vedene une. Dokki ki wale mare memory lost kila.
2: Memory lost?
1: Call the doctor. Yaar sunnade? මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපේ වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: hina levi sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
4: Evening Drive with Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: පසරු එකයේ විනාඩි 37යි.
2: හැමෝම එකම රේසිකට වාටි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයිනේද ගමන.
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ. බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් රිප් X5 සහ සුමිට් 5. සියට් රෝලිස් රොයිස්.

එකයි වෙනාට තිස්සටයින වෙලාව. හයි, මං එවන පළවෙනි මැසේජ් එක ඔයා කියවයිද දන්නේ නැහැ ඉතින්. කියවයිද දන්නේ නැහැ ඉතින්. මම ඒක දැකලා කියන්නේ නැහැ. මල්ලිකා පදිය තලාවේ ඔයාව ආතරෙන් පිළිගන්නවානේ දිගටම. ඒ කියන්නේ ඊළඟ සතිය පුරාවටම අපිට මැසේජස් එවයි කියලා අපි හිතනවා. Thank you හොදේ. අහන් ඉන්නවා මදිවට මැසේජ් එකකුත් එවුවනේ ඔයා. ඉතින් ඔය ලස්සන හද හැනකොට හිතට හරි මාදරණීය බවක් දැනෙනවා කි. කියලා කවුද කියන්නේ කියලා බලමු. මට ඒක හොයාගන්න පුළුවන් වේද කියලා. ෂාන් සා. ඔයාගේ නම ඉතින් මට කවදාවත් කියන්න නැද්ද නංගි? අගට 803 නම්බර් එක ඔයා වහතරෙන් එකතු කරගන්න. අපි ලස්සන සින්දුවක් අද ඊළඟට අහන්න බෑස්ස ගන්න තියෙන්නේ. සුබතාවලක් ඒවා චාමි නංගි අපිත් අහගෙන ඉන්නේ. මේ ඉන්නේ හොරාට හොරාට යාළුවෝ යාළුවෝ කරගෙන ඉන්න කෙනා. බුලත් සිංගලින් දාරා. අම්මා තාත්තා ලොකු මල්ලී චුටි මල්ලී දෝනි ඉඳුනිල් ප්‍රණීත් කෞෂි මදු තොහින බබා ආදී බබා. ඊට පස්සේ මතුගම පළවත්තෙන් හවී රංග ඉන්නවා කියලා තියෙනවා. ඉනුකිවත් එකතු කරගන්න. තරු බස්නායක අයා තමයි මට කිව්වා දැන් එයාගේ යාළුවෙක් කියලා. මට මේ කවුද කියලා මතක ගලා තිබුණා. තරු ගැන මතක් කරලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ සුබ දවසක් ඒවා චාමිනංගා. මුළු ධර්ණිය ගලම ලක්කඩ තමයි මේ වෙලාවේ හංග ඉන්නේ කියලා තියෙනවා. තමයි එක තමයි සනගම්ලත් පත්මලල් යසෙන්රත් එක්ක 226-8448 ලොරියේ අරුණ සමග රෝහන් ඔල දෙන්න අහගෙන යන්නේ මාව. ආයි නියමයි. ඊට පස්සේ චාමි අපිටත් සිද්ධුවක් ඕනේ. වාදවේ රූපසේන සහ සුනන්දනී ලස්සන ගැළපීමක් තියෙන නම් දෙකක් ඔය දෙන්නට තියෙන. ඒක නිසානේ පෑහිලා ඉන්නේ නේද? අපි ලස්සන සිද්ධුවක් අහමු. ඊළඟට තව එක මැසේජ් එකක් විතරක් කියවන්න. හයි චාමි, සින්දුකට එකතු කරගන්න මේ මැසේජ් එක පොතු පිටිය වාදුවෙන් සමන්ත ලක්කරට ජය වේවා කියලා තියෙනවා. ලක්කඩහන් ඉන්න ඔයාලට ජය වේවා. 1:39.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sange mal mal.
0: එකයි විනාඩියේ 47යි වෙලාව. ආදරණීය දවසක් වේවා. මහත්තයා දමින්ද පුතාලා දෙන්න සඳළු සහ රිෂ්මිත වැටතු කරගන්න කියලා පොකුරු පිටින් සංජීවනී එපු මැසේජ් එක පෝස්ට් කීපයක් මෙවලා තියෙනවා. බලන්න තමන් තක්කාලා. එකිනෙකාට ගරු කරන තැන, එකිනෙකාට වටිනාකම් දෙන තැන, එකිනෙකාට කාලය වෙන් කරන තැන ආදරේ හරි පරිස්සම් හැමදාම. සාතික ඇත්ත. ඊට පස්සේ මොකක්ද කියන්නේ කියලා බලමුද. හිත ඇතුලේ මවාගත්ත චරිත සැබෑ ජීවිතයේදී මුණ ගැහෙවි කියලා හොයන්න එපා. මොකද මිනිස්සු ප්‍රතිරූප නඩත්තු කරන්නේ අවශ්‍යතාවයන් ඉෂ්ට වෙනකන් විතරයි. එච්චරයි. බස්. හරි හරි. ලස්සන පෝස්ට් එකක් හදෝයා අපිත් එක්ක ෂෙයා කරගෙන ඉතින්. Thank you. ඔපල් ෆැෂන් එකේ සත්තට මං ඉන්නවද අදත්? ගානපත අවුමුට කියයි ඔත්තුවක් දෙයි. අහන් ඉන්නවද නැද්ද කියලා. විමල සේන, කළමනාකාර ඩිලංක නදේශන්, රසික චනිතු, පසිදු චමුත්, ගයන්, සිරිවංශය, ගාමිණි ලසිත චුටි, අනුර, ශාන්ති, කුමාරේ, නිරෝෂ, හර්ෂණි, සුභා, දිනුෂා, කමනී, චන්ද්‍රානි, ඉරේෂා, නයනී, දෙලප චිත්ත. ඒ රෙජිස්ටර් එක මාක් කළා. හරිනේ. ළමයි කොමල අද පෙරට ඇවිල්ලා තියෙනවා. සතුටුයි. සබදාවලක්ලක් හද අපිට වහගෙන ඉන්නවා කියලා ත්‍රිකුණාමනේ පුංචි බණ්ඩ පෞල අනිතාගේ නම් ටික එවන්නේ. ඔයා විතරක් කැපිලා පේන්නයි උත්සාහ කරන්නේ. ඈ මට සසන්නගේ නම විතරයි යන්නේ මතක. ඉතුරු අයගේ නම් ටික එවන්නේ. හරි. චාමියාගේ මම සෙනුල. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක හැමදාම අහනවා කියලා තියෙනවා. ඇත්තටම මරුවක් කියලා තමයි තියෙන්නේ. හොඳේ. ඔයා වැඩසටහන කරනකොට මං ඒ ලෙවල් යන්නේ ඉන්න කෙනෙක් වැඩ කරලා ස්ට්‍රෙස් වෙනකොට වගේ කටහඬක් අහන ගමන් සින්දුකුත් අහනකොට හරි මහමුතු ෆීලින් එකක් එන්නේ. ඒකට මං ගොඩාක් කැමතියි කියලා තියෙනවා. ඔහොම කළොත් පුතේ හොඳට එක්සෑම් එක කරගන්න පුළුවන් කියලා අම්මා කිව්වේ නැද්ද? මං නම් කියන්නේ ඔඩ කරගන්න පුළුවන් එක්සෑම් එක හොඳට මාව අහගෙන හිටියොත් ඉන්නේ එහෙම. අයි දෙකක් නෑ ඒකන. මට කොකටත් රිසල්ට් එක කියන්න ඕනේ හොඳේ. කොහොමද පාඩම් කරන්න පුතේ හොඳේ? අම්මා කියන කලින් මාත් කියලා ඉන්න බෑ. නැත්තම් මංගේ බැබඳුන් ටික. ඊට පස්සේ තියෙන මැසේජ් එක අපේ ජයා මාමගෙන්. සතුට පිරිසව දායක වාසනාවන්ත දවසක් වේවා කියා ප්‍රාර්ථනා කරමි. කොටි මියාමට ලියුමක් කියවලා තියෙන්නේ. මලු මොකද කියන්නේ කියලා. ආයි ඉතින් ඔය හද ඇස්සනේ දවස් දෙකකින්නේ. පරිස්සමට එන්න. නැවත හම් වෙන තුරු බලා සිටිමි. බලන්න ආදරේ. අසහක් කටවක් නම් වෙන්නේ පන්නේ ජයා මාමා. කවුද ඉන්නේ කියලා බලමු. අදත් වීරකුඩි බේකරි එකේ කට්ටිය ඉන්නවා කියලා තියෙනවා. ලොකු බොස්, උපුල් පොඩි බොස්, වරුණ, චම්ප මිස්, දිස්නා මිස්, මතුශංක, ජගත් එක්ක ජයමාමා ඉන්නවා කෙනෙක් ඉතින් ආයේ අහන්න දෙයක් නැහැ. මුළු මැසේජ් එක පුරාම හිටියේ ජයමාමා නේ. යන්ද සින්දුවක් අහලා එන්න එහෙනම්. දවල් 1:00 වෙනාඩි 50යි.

0: FM 93.7 Lakhanda Radio ITN
1: Ekai Vinadi Panastunai
2: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

දවල් එකය වෙනටි පනස් හතයි මේ සෙදු අහගන ඔල්ටයි බේට්සෙත් චාමි අපි අපේ දෙවැනි පෑට යනවා.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:02
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: කතරගම වන්දනා සමය සහ වියලි කාලගුණය හේතුවෙන් බුත්තල කතරගම් මාර්ගයේ දෙපස වනාලි ගැවසීම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් කතරගම් වන්දනාවේ යන පිරිස ප්‍රවේශම් විය යුතු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානයේ මැදින් ඇති මාර්ගයේ වනාලීන් මේ දිනවල වැඩි වශයෙන් ගැවසෙන ආකාරයක් දැකගත හැකි. රථ වාහන වලින් පැමිණෙන පිරිස ආහාර ලබා දෙන තෙක් මාර්ගය අසල රැඳී සිටීමට වනාලීන් පුරුදු වී සිටිනවා. මේ අතර සෝමාවතී ජාතික වනෝද්‍යානය තුළ සිට රාත්‍රී කාලයේ වනාලීන් රංචු ලෙස අවට ගම්මානවලට පැමිණ උදෑසන වන විට යළි වනාන්තරයට ගමන් කරන ආකාරය දක්නට ලැබෙන බව අප වාර්තාකරු සඳහන් කළා. ඉතාලියේ මෝටර රථ පාලමක් කඩා වැටීමෙන් 43 දෙනෙකු මියාමේ සිද්ධිය සම්බන්ධයෙන් රට නිලධාරීන්ට සිරදඬුවම් නියම කර තිබෙනවා. 2018 වසරේ අගෝස්තු මාසයේදී ජෙනෝවාහි මොරන්ඩි පාලම කඩා වැටීමෙන් අනතුරු සිදු වුණා. ඊට සම්බන්ධව මෝටර රථ පාලම් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයාට වසර 12ක සිරදඬුවම් නියම කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඔහු 2013 වසරේ තවත් මාර්ග අනතුරක් සම්බන්ධයෙන් මෙවනිට වසර 6ක සිරදඬුවමක් විඳිමින් සිටින අයෙකු බවටද අනාවරණ වී තිබෙනවා. මෙලඟ ලක්කඬ ප්‍රවෘත්ති පස්වරු තුනට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: රණද ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස දෙකයි විනාඩි පහයි. සමහරට මේ සින්දුව මංගන වෙන්නත් පුළුවන්. තුම්සේ අච්චා කොහොමද? ඔයාට වඩා හොඳ තව කවුද ඉන්නේ? හා කියන්න බලන් ඉන්නවනම්. අවදෙවනේ පයාරිමේ

0: Lakhanda Radio ITN
1: හදක් නිසා රෙද්දගත් මිනිස්සු දවසක තරුවක් නිසා හරි

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික
1: පැල්තනාක
0: සතියේ දෙනවල දවල් එකේ ඉඳන් හවස

හවස දෙකයි විනාඩිය 11යි වෙලාව. FM 93.5 93.7 All Time Bits චාමිව අහන් ඉන්න ගමන් 0.7 0.3 93.5 93.7ට මැසේජ් එකක් ඇහුවද? එවන තියෙනවනේ මං දැක්කා. පොඩ්ඩක් ඉන්න කියන්න. ඒ වගේම තව දෙයක් මතක් කරන්න තියෙනවනේ. ලක්කන Facebook page එකට ගියාම අද අපේ post එකක් තියෙනවා කියලා දැක්කද? දැක්ක නැත්නම් ගිහින් බලන්න කියලා මම මේ කියන්න හැදුවේ. ඒකට like එකක් දාලා comment එකක් දාලා තියන්න මම තුනේ පැයදී එක නම් මතක් කරනවා. සුබතව සක්ෂාමි. අපි තහගෙන ඉන්නේ හොරණ බටකොඩ සිරෝෂන් comment එකේ ලීනා ශ්‍රියානි ලතා ප්‍යුමි නිරෝෂා දෙලානේ නිරෝෂලා සුමනා ජීවක්වත් ඉන්නවා කියලා තියෙනවා මාව අහගෙන. ඊට පස්සේ ධර්මීයගල දිෂණි ලාභ කඩේ අපි හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් සිදු කන්නත් දැන්නම් අතින් වැටුණු දේවල් අහුලන්න පුළුවන් වුණාට කටින් වැටුණු වචන ආයෙමත් ඇහිදින්න බෑ. කවදාවත්ම ඒ වැටෙන වචන වලට පුළුවන් හිත වලට ගිනි තියන්නේ

හැඟීම් වචන කරද්දී පරිස්සම. මං ඉතින් කොච්චරවත් ඕක කියනවා. කතා කරද්දී කතා කරන්න අවශ්‍යම නම් විතරයි. නැත්තම් නිහඬියාවෙන් කල් ගෙවන්න. කාගේවත් හිතක් දෙන්නේ නැහනේ. ඔයාගේ හිතර දෙන්නේ නැහැ කොටින්ම. සුබදාම ලක්ෂාමි, මේ පෝස්ට් එක එවලා තියෙන කෙනා බලන් ඉන්න ඇති මගේ නම කියන්නේ නැද්ද කියලා නේ අනුෂ්ක? ඔයාව පෙළ ඇඳලෙන් එකතු කරගන්න MLA කමෙන්ට් එකේ සිසිරස තනුජමිස් රම්‍යාක කුමාරියක ගීතක්ක මදු නාමලී කුමාරි රූබන් ලක්මාලි උදේශක මල්ගාදේ උදයා කීර්ති ඇසුරු මාෂ තින්නෝ තිලිනෙන්න ශ්‍රියානි රුක්ෂානි රක්ෂා ශෛලා සහ මැෂින්නාංශයේ සිසිර අයවත් එකතු කරගන්න කියලා තමයි තිබුණේ. ඊට පස්සේ අක්කේ මටත් ලස්සන සින්දුවක් දෙනවද? කවුද කියන්නකෝ ඉස්සෙල්ලා සින්දුවක් දෙන්න බැරියෑ? පස්සේ සරංග ඔයාගේ මැසේජ් එක එකතු කරගන්නවා කියලා තියෙනවා. උදේස ලක්ෂාංශ අපේ අරල කංගල සත්තට මහගෙන ඉන්නේ කියලා තියෙනවා. LB 95 24 ලොරිය යන ගමන් පොලිසියට පොඩ්ඩක් කියන්නද? නෑනේ, පරිස්සමට ගිහිල්ලා එන්න. ඔයා ආදරෙන් එකතු කරගන්නවා ඒ අනිත් අයවත් එක්කම. චාමි කොහොමද ඉතින්? සමුදා දිනේදී මුණ ගැහෙන තුරු දින දෙකක් නිවාඩු දෙන්නම්කෝ. බොස් කේවත් නෑ මෙච්චර ගෑස්. හරි හරි හරි, බොහොය ගොඩ සුමන. කවුද අනිත් එක්ක නා සමන්තද? බලන්න ඔර නම් ටික පැටලිලා ආදවද? ලසන්ත ටුවිස්ලා ඉන්නවා කියලා තියෙනවා. රුවංශි සුජා ජගත්වත් එකතු කරගන්නවා. චාමි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. අපිත් වාගේ ඔය ලස්සන හඬට හැමදාම වශී වෙලා වගේ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. කවුද මේ කියන්නේ? මොරගහයනේ ඉනෝකා ප්‍රසාදී සෙවුම් දෙසා ලක්කඩහන හැමෝමත් එකතු කරගන්නවා කියලා තියෙනවා. හවස 2:00 විනාඩි කීයක් වගේ කියන්නද මගේ ගානේ?

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: බිඳුවයි හතයි, බිඳුවයි තුනයි, අනු තුනයි පහයි, අනු තුනයි හතට
2: මගේ ඇසු
1: මැසජ් එකක් එවන්න.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 24යි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: ඕනම සංධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: දෝර ගගේ තලනහි නහදමවිපෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තටපේ වෙඩ කරන්නේ අය මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala tiyaganna
5: batami batami batami even in driving chamit and charu

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ලොතරැයි ලක්හඬෙන් අහන්න පුළුවන් කියලා කිව්ව නිසාම මට කියන්න හිතුණා මාලබේ ටවුන් එකේ ලොතරැයි කවුන්ටර් එකේ මාව සද්දට හංගෙන්නවද? තැන්කියූ අනේ. තව පොඩ්ඩක් සද්ද වැඩි කරමුද? ඔය පැත්තේ අනේ නෑ. මොකද්ද මේ චැනල් එක කියලා අහන්න ඉතන තරමට මාව සද්ද වැඩි කරන්න. හරිද? තැන්කියූ. හේමන්ත ටෙක්ස්ටයිල් එකේ තව පැත්ත මහරකම දෙතරන්න අපි අහන. කවුද ඉන්නේ කියලා බලමු. විමලසේන, කළමනාකාර ඉන්ද්‍රජීත්, අජන්ත දෙන්නෙක් ඉන්නාද? යසරත්න සම්පත් කනුරත්න, ජේපී යසරත්න, උමේෂ් කුමාර දයාබරන්. ඒ නම හරි දයාබරයිනේ. දයාබරන් කියන්නේ. ඊට පස්සේ ජනකේ ඉන්නවා ගීනත්, ටීගාමිනී, කුමාරේ, ශිමාලී, ජනකේ, සජානී, සන්ධ්‍යා, කුෂානේ. එයාලවත් එකතු කරගත්තා. නසිතුව වෙලාවක එන කරදර ඉවසීමෙන් සිත පාලනය කරගෙන බාර ගන්න කියලා තියෙන්නේ නේද? සරච්චන්ද්‍ර ඩයස් රයිගමින් මැසේජ් එක වල මගෙන් අහනවා හරිද වැරදිද කියලා. කරදරේදී අපි ඇත්තටම නේද ඉවසලා දරා ගන්න තරමට අපිට ඉක්මනින් යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මම එක බේර ගන්නවා. හරිද? සුබම සුබතාව ලක්කේවා. කාලෙකට පස්සේ අනේ ෆුල්ම බිසි වුණා කියලා කියන්නේ කවුද? කවුද කියලා බැලුවොත් අක්කට හතරේ පතුම. මට මැසේජ් කරන ඉඩම් හිමි වැවිලි කාර දන්න අක්කර හතලිය පත්මා කිව්වමට පොඩි බඩක් තියනනේ නමේ. ඔයාව එකතු කරගන්න. පුතර දෙන්න පඬු පොල් වෙහස් වෙනවා මහත්තයා වසන්ත. තැන්කියූ. ටික දවසකට පස්සේ හරි තේ මම මතක් වුණා නේ. ඒ කියන්නේ අමතක වෙලා නැහැ කියන එකනේ. සබ සන්ධ්‍යාවක් වේවා. ඔයාව අහගෙන වැඩ කරන අපේ බණ්ඩාරගම විදාගමී නිර්මලා මිස් සහන්ස, රෝහිණි අක්කා, චම්පි අක්කා, තෙරේස අක්කවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඔයා දිග පෝස්ට් එකක් කියවලා තියෙනවා. ඒ කියන්නේ අකුරු තියෙන විදිහ යනවා. මට කියවන්න ටිකක් අමාරුයි වගේ. ලස්සන සින්දුවක් දැන්නම්. ගල්පත් HKD ගවමන්ට් එකේ මාෂා දෙල්හානේ, කමල් දේශාන්ත, ධම්මිකා, විනිතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි, කාන්ති, චාන්දනී, හර්ෂණී මේ කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. සුබ සති අන්තයක් චාමි. ඔයාට මේ මැසේජ් එක අසරි සම්පත් ඔයාකෙන්. ඔයා කියනවා මෙහෙම දෙයක්. 365ක් අහවර වෙන වේගයක්, ඒ අතරින් භාගයක් ගෙවා ගන්නෙ විඳලා දුකක්. එකම දෙකට දින පහක් වෙහසනවා බොහොමයක්, විවේකයට දවස් දෙකක්, වැඩ කරනවා නැහැ නිසැතක්. මිනිසුන් තුටුවන දවසක් පේන නෑ ඒ රහසක්. එකමත් එක නිල් අහසක් යට තියෙනවා දෝෂයක්. මං කියන්නේ නිල් අහසයට නෙවෙයි දෝෂය තියෙන්නේ, සමහර වෙලාවට ඒක අපි ළඟමයි තියෙන්නේ. නැත්තාසරි, සමහර වෙලාවට අපි වැඩක් පටන් ගන්න හිතනකොට කම්මැලිකම ඉස්සරහට දාලා තමයි වැඩේ කරන්න හිතන්නේ. එක්කෝ මේක කරන්න තම වෙලා තියෙනවා, මේ වැඩත් කරලම බලන්න, ෆෝන් එකේ මැසේජස් ටික කියවලම මේ පටන් කරන්න ගන්නවා. එහෙම නැත්නම් වාහනේ හොදන්න ඕනේ, තව ටිකක් වැඩ ටිකක් තියෙනවා, ටීවී එකත් බලලා ඉවර කරලා මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරලාම අපි මේ වැඩේ කරනවා. එහෙම කියලා අපි අපේ වාසියට හැමදේම කල් දානවා නේ. එහෙම වුණහම අපිට අපේ අර ප්‍රාර්ථනා කරන ටාගට්ස් වලට යන්න තමයි පහ වෙන්නේ. අපි හුඟක් වෙලාවට අරයා මේව කරයි, මෙයා අපිට උදව් කරයි කියලා අපේ තියෙන ඉලක්ක ටික පසපසට ඇදලා දානවා කියලා කියන්නේ. ඉතින් ඒක මේ නිල්හසයට තියෙන දෝෂයක් නෙවෙයි අනේ. ඒව අපේ ප්‍රශ්නානේ. තේරුම් ගන්න, ඒව හදා ගන්න, කම්මැලි වෙන්න එපා. මේ මම බලන්න අපේ ගෙදරේ කවුරුත් කතා කරන්නේ නැති නිසා හොඳයි නේ. නෑ මං ඇත්තටම හොඳ. හවස 2:00 විනාඩි 30යි.

0: හවස දෙකයේ වෙනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. මානවී

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරංගකාරී වදේක වෙන්දනිය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

මෙහෙ එන්නක ලස්සන සින්දුවක් අහන්න දෙන්න. වාගේ මූඩ් එක හොල් වෙලා නම් තියෙන්නේ. ඔහට බිසි වගේ හිතනවා නා. පොඩක් හිත නිවා ගන්න ඕනේ කියලා හිතනවා නා. චුට්ටක් එන්නකෝ. මේ සින්දුව අහන්න.

ඉවර වුණා නේද? හවස දෙකයි විනාඩි 43යි. මම මේ අවස්ථාව ඇත්තටම යොදා ගන්න කැමති මිත්‍රවරුනි. ඩෝමා හෝම් ඔයිල් මේකක ගරයක් පවසන්න. කන් දෙන්න. මොකෝ දන්නාද? සමහර බෙහෙත් වර්ගවලට වගේම සමහර කෑම වර්ග හදාගන්න තෝමනා වෙන රටකජු, කජෝ, සූර්යකාන්ත වටක, අබ, කොහොඹ, එඬරු මේ දේවල් වලින් තෙල් හදාගන්නත්, පොල් තෙල් හදාගන්නත් තියෙන ලේසි පහසු ක්‍රමේ තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න එක. සම්පූර්ණ යාන්ත්‍රියම හදලා තියෙන සුදු යකඩ වලින්, ඒක නිසා ගෙවියම අවමයි කියන විශ්වාසය තියාගන්න පුළුවන්. සිංගල් පේස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධර්තාවය ගතොතින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මිලවෙන රුපියල් 88,000. වැඩි විස්තරයක් තවත් ඕනේ නම් 01176979 579ට කෝල් එකක් අරන් බලනවට වැඩකුත් නෑනේ. ඔය නිකන් ඉන්නේ කියලා කිව්වම සෑහෙන ගේන්දි ගියානේ. හරි හොඳට වැඩ කරන වෙලාවක, බිසී ඉන්න වෙලාවක කාගෙන් කර නිකන් නිකමට ගිහලා නිකන් ඉන්නේ කියලා හොඳට වෙනුන් ටිකක් අහගෙන ඉන්න පුළුවන්. මම නම් විනෝද ටික කරනවා. හොඳට වෙනුන් ටිකක් අහගෙන ඉතින් ආයිති ඉන්න සීට් එකටම ගිහලා වඩලා ඉන්නවා ඉතින් කඩවාගෙන මොනව කරන්නද? ආයි බොවන් ලක්කන තියෙන මැසේජ් එක කාගෙද කියලා බලමු. වඩකාගොඩ රේණුකා, හයි, කොහමද? සින්දුවකට එකතු කරගන්න කියලායි මැසේජ් එකේ තියෙන්නේ. මේ කවුද? මේ සබදාව ලක්ෂා. මේ කුටුමාතුව සම්පත් ෆැෂන් එක අපිටත් සින්දුවක් ඕනේ. දිලේක තමයි මැසේජ් එක ගවලා තියෙන. බොස් එනවා. සම්පත්, රේණුකා, මානෙල්, නන්දනී, නයනා, උදේශී, රාධිකා පහන්ව එකතු කරගත්තා. ඊට පස්සේ අපිවත් එකතු කරගන්න ආතරේ හැමදාම කියලා තියෙනවා. බෙන්තර කුෂී කෝවනේ අදවා නමේ වල නැහැ. මම ඊට කලින් දවසේ කෙනී ඊයපු මැසේජ් එක බලන් කියන නම් ටික. හස්බන්ඩ් ඉන්නෝ බුද්ධික, බබාලා තුන්දෙනාවත් එකතු කරගන්න ඕනේ. අයි මැසේජ් එකක් කියවන පුර නම එවන්න. ඔයා පෝස්ට් එකක් කියවලා තියෙනවා. පරිණත වෙන්න ඔබව එකපාරක් එපා කියන මිනිස්සුම සියපාරක් අතහැරලා දාන්න. නැත්නම් වෙන්නේ ඔයාගේ අවංක හිතයි මනසකමයි හැමදාමත් ඔවුන්ට පැගෙන එක. පැහැදිලිද? අයි කියන්න ඕන නෑනේ. මං කියන්නේ ඒවා පැහැදිලි කරන දෙයක් නෑ. ඒවා දැකීම් තුලින් ඔබ මං හිතන්නේ දන්නවා. යෙනුල් නෙත් මෙර, යෙහෙන් නෙත් සුක, ජනල් නෙත් සර පුතල තුන්දන. එනම් ටිකේ ලස්සන කොපි කරගන්නවා. ඉතින් වැඩක් නෑ හැබැයි. ලස්සන නම් ටිකක් සින්දුකට එකතු කරගන්න. වහා ඇබ්බැහි වෙන සුළු හඬක් නම් ඉතින් චාමි තමයි කියලා තියෙනවා. තැන්කියු ඉතින් අනේ. ඔයාගේ නම ඉතින් කොහොමද මං හොයාගන්නේ කියලා පැහැදිලි නැත මට. ස්තුතියි මැසේජ් එකක් කියවුවට. සුබම සුබ දවසක් වේවා චාමි. හයි අංජන ජයතිලකවත් මැසේජ් එකක් කියවලා තියෙනවානේ. ඔයාවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ගියා නම් හරි කියලා මට මේ දැක්කල හිතුණා. මේ සින්දු මොකක් කැමති

හවස දෙකයි විනාඩි 49යි. මං ආයෙම තව හොරෙක් වගේ. මොකද මේ මැසේජස් ටික කියලා ඉවර කරන්නත් බෑ. සිනහ බොවන් අපිට ආවා දැන් දහවල සුබවන් කියලා නැනම සිනාලමට මැසේජස් එවලා තියෙනවා තුෂාරි සහ රංජේ. ඔයාලා වැඩ කරන්න යන්නේ ඔයගලාගේ වැඩේ තමයි මාව අහන් ඉන්න එක මේ පැය තුන. ෆිල්ම් එකක් බලනවා වගේ තමයි කියලා තිනවා මේ පැය තුන. වැඩ කරන්න එපා. එහෙම කරන්න එපා. හරිද? ඔයාලා රටේ ජාතික සම්පත් වැඩ කරන්න ඕන. ඔහොම පුළුවන් ද රේඩියෝ එක ඇහෙන්න දාලා මාව තහගෙන තියෙන වැඩ ටික කරගන්න. ඊට පස්සේ රෑ දෙගොඩ හරිය නැගිටලා ඉතින් ඔය තියෙන වැඩ ටික කරගන්න බැරි වෙච්ච වැඩ ටික කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ගියෙන් බණුම් අහන්න වන්නේ. මං කැමති නෑ වඩ. රංචි ඉන්නවනේ අහගෙන. සෑහෙන ඉරිසියනේ ඔය තුෂාරි හොමිටියට. දන්නෑනේ ඔයා. මං කියලා දෙන්න. හරිද? පොඩ්ඩක් කවලා තියන්න ඕනේ. ලක්ෂ්මන් ගලකම රතා වඩුන්නේ ගාමිණී වීරසිංහ. ශෂික අශන් දුලනේ රූපවති. ඒ ලස්සනයිනේ. රූපවතිනේ යාගේ නම ඒකයියේ. තව රෝහිණී ඉන්නව නයනෙ කුමාරි නිමල් බර්නඩ් ගුණරත්න කුමාරි අලවත් එකතු කරගන්න. මම අලෝ හතන ගමන් ඉන්නේ කියලා කවුද මේ වැරදි මැසේජ් එකක් මට එවලා තියෙන්නේ ඈ? එහෙම මැසේජස් එවන්න එපා කෑම ජාති මතක් කරලා මේ වෙලාවේ. අබන් පිටිය රේණුක. හරි හරි ඉතින් රසට කෑම ටික හදාගෙන කන්නකො. කමක් නැහැ. ඉතරි දුන්න. ලස්සන සන්දාවක් අපි තාගෙන ඉන්නවා සද්ද. ලස්සන සින්දුවක් දෙන්න ඉන්නවා කවුද ඔය පැත්තේ ගීතික? චතුර් රමා අයිරංගනි ශ්‍රියානි ශ්‍රීමති කුසුම් කීර්තිනන්දා සමීර සමීර නෙමෙයි සමීරා කීර්තිගේ ඇතුවට සමීරා වැරදිනවා තමයි මිනිස්සුන්ට වැරදින්නේ මහත් පවස්සෙක් ඒක නිසා මටත් වැරදිනවා නේද හසන්ත සවත් එකතු කරගන්න ඊට පස්සේ තියෙනවාද උපන්දිනයක් තියෙනවා කියලා කීර්තිනන්දා ඔයාගේ උපන්දිනය කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. නිදුක් නිරෝගී වසනාත සුසුබ උපන්දිනයක් වේවා කියලා අපි හැමෝම එකතරාට ආදරෙන් ආශිර්වාද කරනවා. චූටි දුවමත් එකතු කරගන්න දුල්මි සිතුම් සහ කියලා එයාගේ නමත් එකතු කරලා තියෙනවා. දුල්මි ඔයාගේ නම මුලින්ම කියන දවස නේද මන්නේ? ඔයාව ආදරෙන් එකතු කරගන්න ඕම. හරිද? හවස දෙකයි විනාඩි 52යි. කොහෙවත් යන්න. තව පැයක් තියෙනවා මාව හංගින්න. හරිද?

හවස දෙකයි විනාඩි 56යි. අන්තිම පැයට යන්නයි හදන්නේ. 0.7, 0.3, 0.95, 0.93, 0.7 මැසේජ් එකක් එවලා තියන්න.

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lanka Handa
1: Velao Passar Tunai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: සත්ව සුබසාධනය සඳහාවන කැබිනට් පත්‍රිකාවක් ගෙනෙමින් සතුන්ගේ ජීවිතය ආපත් කිරීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට අවස්ථාව ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. APET Expo 2026 ප්‍රදර්ශනයට එක්වෙමින්. එය ආරම්භ වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා සුරතල් සත්තු පශු වෛද්‍යවරුන්ගේ සංගමයයි ඒ සංවිධානය කළේ. වේදි සතුන්ගේ සුරක්ෂිතභාවය සහ සුබසාධනය වෙනුවෙන් සමාජයේ දැනුවත් කිරීම සඳහා වූ ආලෝකා ප්‍රදර්ශන කුටිය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරිය වේදි බලු පැටවෙකු රැකවරණය සඳහා ඉල්ලුම් කරුවෙකු ලෙස භාරදීමද සිදු කළා. වේදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ. ඉරාන රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳ ඇමරිකා මතය වෙනස් කිරීමට ඊශ්‍රායලයේ උත්සාහ කළ බවට ඇමරිකා උපජනාධිපති ජේඩි වෑන්ස් චෝදනා කරනවා. ඇමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් අවසන් කිරීම සඳහා පැවති රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට ජේඩි වෑන්ස් නායකත්වය ලබා දුන්නා. එෙහිදී තමාට ඉතා කුරිරු පෞද්ගලික ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදු වූ බවයි ඇමරිකා උපජනාධිපතිවරයා පවසන්නේ. ඊශ්‍රායල් රාජ්‍ය ඇතැම් සමාජිකයින් ඉරානය සමග යුද්ධය අවසන් කිරීමේ ඇමරිකා ගිවිසුමට විරුද්ධ වීම සඳහා ඇමරිකා ජනතාව අතර මතයක් ගොඩනැගීමට උත්සාහ කළ බවත් ඔහු චෝදනා කළා. ඊශ්‍රායල් රාජ්‍යයට මෙම යුද මෙහෙයුම අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය බැවින් සාම ගිවිසුමෙන් ඇමරිකාව ඈත් කිරීමට උත්සාහ කිරීම සිදු කරන බවට සැකයකින් තොරව ඔප්පු වී ඇතැයිද ජේඩි වෑන්ස් පෙන්වා දෙනවා. එමෙන්ම ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් කිරීමේ ට්‍රම්ප්ගේ පදනමට ඊශ්‍රායලයේ බලපෑම් කරන බවත් ඇමරිකා උපජනාධිපතිවරයා කියා සිටියා. මෙලක ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු හතරට.
2: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඕනෙමන සතිය දෙනකන දවල් එකේ ද හතර වෙනකන්
1: ඔව් ටයිම් ලීක්ස් විත් ජාමි ජාමි.

දැනෙන තැන ඔහොමම නවතින්න. සතිය දිනවන එකේ දන් හතර වෙනකන් ඔල් ටයිම් ඩේට්ස් විත් චාමි.

හවස 3යි විනාඩි 10යි වෙලාව. අන්තිම පැයත විනාඩි 10ක් ගත කරගෙන ඉන්නව නේද ලස්සනට මාව අහගෙන. 2.7 2.3 93 5 93 4 වල තියෙන මේ මැසේජස් ටික ඔක්කොම මං කොහොම හරි කියලා යන්නම්කෝ කියලා මං හිතනවා. රස්න දරණ දහවලක් ඒත් මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ප්‍රියා බණ්ඩාරගමෙන් දැන් නම් ඉතින් හැන්දෑ වෙලා තියෙනවා. වඩෝලාද කොහොමද? ඒයි මේ මමත් ඉන්නවා කියලා කපිල මැසේජ් එකක් කියලා තියෙනවා. ඔයා මට වෙනස්ම විදිහකට මැසේජ් එකක් කියලා තියෙනවා නේ. හරි, thank you. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? බලමු. ඇහුනේ නෑ ශාමි, සිග්නල් ගැටලුවක් ආවා කියලා හොරණ මහින්ද කුමාර මැසේජ් එකක් කියලා තියෙනවා. දැන් මම මේක ආයිසරයක් කිව්වොත් ආයිසරයක් ඇහුන්නේ නැත්තම් මං ආයි කියන්න බෑ. මැසේජ් එක කිව්වා. යටි අන්තට සීපොත් ජනපදයේ ධනෝෂි දෙදුලංගන ලස්සන සිද්ධාක් අහන්න අහන් ඉන්නවා කියලා තියෙනවා නේද? චමින්ද මාමත් ඒ නම බලන්නන්නේ ඔයා එක එවලා තියෙන විදිහ. මට ඒක කියාගන්න බැරිකම නෙමෙයි, ඔයා එවලා තියෙන විදිහ වැරද්ද. පොඩ්ඩක් බලන්න මොකද මේ කියන්නේ. හරි කලාතුරකින් හම්බ වෙන හිතවත්කම් හිතට තදින්ම දැනෙනවා. මොකද සමහර වෙලාවට තමන්ට තමන්වම එපා වෙන වෙලාවේ තව කෙනෙක්ට තමන්ගේ හයියට ඉන්නවා කියන එක ඒක වචනවලට ගන්න බැරි විදිහට දැනෙන හැඟීමක් කියලා ඉරේක බණ්ඩාර ලස්සන පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. මහත්තයා ලසන්ත සංජීව, ලක්වින්, සස්මින්, ගැත්මින්, ජනකිව එකතු කරගන්න ඔපෝ ගුඩින් අපි සිද්ධාක් අහමු. සුබතවසක් ශාමී, ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න පොහොර බාව, ව්‍යාන ක්‍රියේෂන් එකේ බොස් ඉන්නවා තිලක් කුමාර, සුසන්ත, සුරේෂ්, රුක්මන්, අංජලි, හෂෙන්, කවිදු, බණ්ඩාර ඇතුළු ලකඩහගෙන හැමෝම එකතු කරගන්නා කියලා තියෙනවා. චාමි ගෑනු ළමයාගේ ආදරණීය බැනුම් ගැනයි මේ කියන්නේ. එවන මැසේජස් වල නම්ගම් නැති වුණාම ඔයා කරන ආදරණීය බැනුම් නව රේඩියෝ සංස්කෘතියක් කියලායි මට හිතෙන්නේ කියලා තියෙනවා. ආදරේ ඒ එක එක හේතු නිසා කරන ආදරණීය බැනුම් වලට කියලා තියෙනවා. බැනුම් වලට ආදරේ මනුස්සෙක් මට මේ මුණ ගැහුණාමයි මේ ජීවිතේ. දොලිප් සමරසිංහ මහත්මයාව නිව්සීලන්ඩ් වලින් ආදරෙන් එකතු කරගන්නවා. එහෙට රෑ වෙලක් මාව නිදි මරාගෙන අහන් ඉන්න කෙනෙක් ඔයා නේද? ස්තුතියි. ඊට පස්සේ කාගෙද මේ මැසේජ් එක කියලා ඔගොල්ලෝ දන්නේ නැහනේ. මංගාවනේ මැසේජ් එක තියෙන්නේ. චුට්ටක් කොහොම ඉන්න මාත් බලලා කියන්න. අයිබෝ.

වේවා මඩ පාටෙන් ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජාවර් පුංචි පුතා භාග්‍ය ආවිෂ්කත් එක්ක සේරුවා වෙදින් කේඩිය සමරසිංහව එක්තු කර ගන්න කියලා තියෙනවා. සින්දුවක් තියෙන ඉසින්ද වචන වලින් ගන්නේ පටන් ගන්න එක නිසා මම මොහොතක් නිශ්චබ්ද වෙනවා.

0: ETN
1: හවස 3යි විනාඩි 16යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
0: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොමදින් ඉස්සල්
5: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහේ දොර ගඟේ කල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: ලකන්ඩ රේඩියෝ ITN
4: හවස 3 විනාඩි 18යි වෙලාව සුබ දවසක් ශාමී මෝර්ටුවෙන් වසන්ත වගේ මැසේජ් එක නෝනා ඉෂාරා දුව ඉමල් ශාවත් එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා ශාමී අක්කා මම තහගෙන ඉන්නේ සුජීව මතුරංග යටිහන්තටින් ලැබු මැසේජ් එක ඔයාගේ ටීම් එකට මං හරි ආසයි ඒක ඇහෙදි දුක හිතනවා ඒකේ නම මොකක්ද අර ටයිම් පාස් කරන්න ඕනේ නම් පොතක් කියවන්න චිත්‍රපටයක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න එපා කියන එකද සාහතික ඇත්තන්නේ මං ඒ කියලා තියෙන්නේ මමක් නෑ ඉතින් මට කවුද කියලා කියන්න බෑ ස්තුතියි කියලා ආදරණීය සන්ධ්‍යාවක පරිස්සමෙන් ඉන්න ආදරයයි කියලා තියෙනවා හලියගොඩ මියනක් කොල තන්නේ විනිතයි රංගනි ඔයාව එකතු කරගන්නම් හරි ඊට පස්සේ හෙලෝ චාමි මේ මාත් ඉන්න ඔයාගෙන ලස්සනය වැඩසටහන කියලා තියෙනවා තැන්ක් යූ නිෂු හැමෝවම බේරගන්න ඔබේ ජීවිතය විනාශ කරගන්න එපා අහන්න මොකද මේ කියන්න හදන්නේ කියලා ජීවිත අපිට මුණ ගැහෙන සමහර මිනිස්සු හැබෑවටම අපිට ආදරය කරන්නේ නැහැ ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඔබේ කාලය ඔබේ ශක්තිය ඔබේ අවධානය ඔබේ සාමය වෙන්න පුළුවන් ඔවුන්ගේ ජීවිතය අවුල් වුණාම ඒගොල්ලෝ ඇවිල්ලා ඔබව සොයනවා නමුත් ඔබ වැටුණු දවසේ ඔවුන් අතුරුදහන් වෙලා යනවා මතක තියාගන්න ඔබේ හදවත හොඳ වීම හැමෝටම ඔබේ ජීවිතයට ඇතුල් වීමට බලපත්‍රයක් නෙවෙයි ජීවිතයට සීමාවන් දාගන්න ඒක අකාරුණික වීමක් නෙවෙයි එය ස්වයං ගෞරවයේ සලකුණක් සමහර දොරවල් වහන එක අනිත් අයට දෙන දඩුවමක් නෙවෙයි ඒක ඔබේ මානසික නිදහස ආරක්ෂා කරගන්න එක ඔබේ සාමය නිතරම කඩන කෙනෙක් ඔබේ වටිනාකම නිතරම අඩු කරන කෙනෙක් ඔබ නිතරම වර්ධකාරය කරන කෙනෙක් ඔවුන් වෙනස් වෙයි කියලා අවුරුදු ගණන් බලන්නේ නැපා ඔයා වෙනස් වෙයි ඒ වගේ මිනිස්සු විශ්වාස කරන එක වෙනස් කරගන්න. හවස 3යි විනාඩි 20යි.

0: හවස 3 වෙන හට 24යි.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: පසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා
3: මෙමරි ලොස්
2: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපය විඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
1: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
5: Sama anugrahaya.
4: Marksman samuha vyapare vithin genna api taharana dan navanimavakin ena Domas entry week team yantrika sadambara himikaruwiku wanna. Adumama tanna 01177 579 579.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
8: ලකන්ඩ රේඩියෝ ITN
4: හවස 9:27 වෙලාව මට ආයමත් එන්න උනේ ඔහල නිසා මේ මැසේජස් ටික කියලා ඉවර කරන්න බෑ. තව පැය භාගයක්වත් නෑ නේද? චාමි අත මම ගොඩක් දුකින් ඉන්නේ. තාත්තා අසනීප වෙලා හොස්පිටල් එන්න කියලා තියනවා. තාත්තට ඉක්මනින් සුවපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා සංජීව හොඳේ. ඊට පස්සේ තියෙන මැසේජ් එක මේ දිනිය කමේ උපනන්ද ඔයාගෙන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියනවා. අපි වැඩ කරන ගමන් ස්ටයිලිෂ් එම්බ්‍රොයිඩරේකේ එකතු කරගන්න කියලා තියෙන සින්දුවකට ශෂි නේද? අයෂා එරන්දි අක්කා සත්‍යවත් එකතු කරගන්නම්. Thank you. මහින්දා සින්දුවක් කියලා තියෙනවා මාතලෙන්. ඒ සින්දුවද මං අරගෙන ආවේ නෑනේ. මටත් අද මතක් වුණා ඒ සින්දුව. අර ට්‍රේලර්ගේ තියෙන සින්දුවනේ. අපි එක සඳහන් කොහලනේ ජයකල්ලනේ වගේ මැසේජ් එක ඊළඟට දකින්නේ උපාලි චිත්‍රාණී මාධව කසුන් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ ජය වේවා කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ ගම්පොලින් කුමාරි වෙන්න ඕනේ වසන්තා ඔයාව එකතු කරගන්නම්. ඒ මැසේජ් එක තියෙන විදිහ ටිකක් අමාරුයි කියලා ගන්න හොඳේ. වැල්ලවායන පාටිය මාවත් සින්දුවකට එකතු කරගන්නකෝ කියලා තියෙනවා. සින්දුව අහන්න එකතු කරගන්න. සුබ වේවා ශාමිවාට. වේයන්කුට අපිටත් ලස්සන සින්දුවක් දෙන්න දීපාගේ මැසේජ් එක. ද්වචතෝ පුතමදෝ මහතයා සුදත් ඔයාව මාන විදිහට අගේ කළා කියලා තියෙනවා. ඊයේ පාටියකට ආපු කට්ටියද? එහෙනම් ඒගොල්ලන්ට බෝකලා නම් ඇති මාව අහන්න. අන්න එච්චරයි මට වෙන්න ඕනේ. වැඩි වැඩියෙන් මාව අහන්න පොළඹවන්නේ ගොල්ලන්ව. හරිද? හවස 3:20 කීයද? 9:00.

0: Anda Radio ITN.
1: හවස 3 වෙනාට 39.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
1: 0.7, 0.3, 0.3, 0.5, 0.3 අපේ මැසේජ් නම්බර් එක. දැන් මගේ වේගය අඩාල වෙලා නේ තියෙන්නේ. මම වෙන්නද තරම් කියන්නේ කලින් පහ දෙකේ තරම් කයෙන් කෑ ගහන්නේ නෑනේ. දැන් මට ටිකක් හරි අමාරුයි මේ මැසේජස් ඔක්කොම කියලා. මම මේක කල්පනා කළේ. මාතර චන්ද්‍රානේ වගේ මැසේජ් එක කියන්න හදන්නේ. අහසේ පියාසර කරන විහඟේ කුසේ වේගෙන් දුවගෙන එන්නේ මේ ලස්සන වැඩසටහන අහන්න. දැක්ක නේද? හෙට අනිද්දා කියලා ප්‍රශ්නාර්ථ තුනක් දාලා තියෙනවා. හෙට අනිද්දා මන් නෑ ඉති. කතා කියලා හිටිය හැකි ඔයාලට. මට නම් අමාරු ඉති කියවන්න විදිහක් නෑනේ. චාමි හොඳින් නේද? අදත් මාව සින්දුවකට එකතු කරගන්න මම මැද මහනුවරින් ගාමිණි. වැල්ලවය මේ දවස්වල ඉන්නේ කියලා මැසේජ් එකේ තිබුණේ. මම බලමු මොකද ඒ කියලා තියෙන්නේ කියලා. දොමින්ද මැල්වත්තෝ ඔයාවත් එකතු කරගන්නවා. හයි අක්කී, මම රිකෙල ගස්කඩින් උපේක්ෂා. සහන්, නුවන්, පබෝත්, අකිල, කෞශල්‍ය මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් ගහන්න. ඊට පස්සේ රත්නපුරේ රත්න තමරා කුමාරි වාගේ මැසේජ් එක. ඊට පස්සේ අපි යනවා කාගේ මැසේජ් එක බලන්නද? චන්දි මහවත්ත පස්සේ ඇරගෙන තියෙන මැසේජ් එක. සෙනෙහසේ ගුණ සුවඳ සුරකන හදක සුවඳක් ඉහිරෙලා ඔබේ හඬ මුතු මලක්ව යයි මගේ හද ඇත හැමවෙලා. දහස් සුවහස් තාරකා නිදු අහස් තලයේ හෙනහෙලා ඇත්තටම මට එක කියවගන්න අමාරුයිනේ. මොකද කරන්නේ? වට සිංහලෙන් ටයිප් කරලා වන්න බෑද? මොකද ඒ තියෙන විදියට මේ හරි අමාරුයි. ඒක ඇත කියලා තියෙන්නත් පුළුවන්, නැත්නම් ඈත කියලා තියෙන්නත් පුළුවන්. එතකොට ඒ සිංහල අදහසට හානියක් වෙන්න පුළුවන්. හරිද? තරහ නෑනේ. ගක්කරි ලස්සන අදහසක් තියෙන මං අහිමිට බලන්නම් මොකද ඒවලා තියෙන්නේ කියලා. චාමියක්ගේ මට දෙන්න සෙද්දුවක්. මම අනු මගේ ෆැමිලි එක හැමෝම වයි රසාංජලි, සනලි, කාව්‍යා, සහස්න, කසනිව එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ මැසේජ් එක බලමු කාගෙන්ද කියලා. මං ආය යනවා වට්ස්ඇප් මැසේජස් ටික බලන්න. සුබ දවසක් වේවා. මාතලේ කුමාරයර බුදුගොල්ල, නයනේ ගාමිණී, සුභාෂිණීව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ පොර්ලස්කමුට යනවා. ජතිෂ් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවානේ ගැල්ලමයි දෙන්නෙක් මතක් කරන්න කියලා. ඒ ගැල්ලමයි දෙන්නගේ පිරිමිලමයි දෙන්නත් එක්කම අන්න එහෙම පාවා දෙන්න ඕනේ. සනුලේ රත්නායක. ඊට පස්සේ ඉන්නවා ආශින් සම අරවින්ද. ඒ ළමයි දෙන්නගේ මූණවල් මට පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්. ඔගොල්ලේ ප්‍රශ්න විස්තර ගන්න මම ප්‍රශ්න ඇති කරලා දුන්නා. ඒතරටික ඔගොල්ලන්ට බාරයි. 3:37.

0: ලකන්ඩ රේඩියෝ ITN
1: හවස 9 විනාඩි 40යි. ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176479
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
1: හවස 3යි විනාඩි 40යි. මොකද උනේ දන්නවද? මොකද මේ චාරුටයි චමිතයි වෙලන්තයන්න කියලා මට හිතාගන්න බෑ. ඒ දෙන්න මොකෝ මේ දැන් විනාඩි පහකට කලින් චාරුවාවක්ගේ ප්‍රෝග්‍රෑම් එක වරද කෙනහගෙන දැ චමිතාවයි මත ඒ දෙන්න කිටේ දැන් හතරයි කියලා වෙලාව දන්නති මිස්සෝනේ ප්‍රෝග්‍රෑම් කරන්නේ සට කියන්න ඕනේ. හරි බලන්න ඉතින් මගේ මූඩ් එක කෑවා. හරි ලස්සන සින්දුවක් දෙන්න කියලා ගයාත්මි මැසේජ් එකක් වෙලා තියෙනවා මාදිවල. ලස්සන දවසක් ශාමි පොබුදුපුර රමණේ විජය කුමාරේ අදින දුම්මුල සූරිය පුතාලාගේ ගෙදර කියලා තියෙනවා. පුතා ශාන්ත සන්ධ්‍යා ලොක දුව සඳෝ පොඩි දුව පේෂේ පවුල හැමෝමත් එකතු කරගන්න. ඊට පස්සේ අපි යනවා කොහෙට දන්නද නුවරට. ජීවසිනෝ ෆරේඩා දීප්ති සිල්වා ශුරීන් ඩයස් නිරෝ ගෑනි සිල්වා චන්ද්‍රානි මාරසිංහ රසටි කම්මගේ එකතු කරගත්තය පැත්තෙන්. ඊට පස්සේ සුපතව සකකි අපිත් ඉන්නවා ඉනෝකා වගේ මැසෙන්ජ් එක කන්දලමේ දෙමට හත්ත පාලම ළඟ පූජි කඩේන මහත සංජීව චුරිදුව සහස්ම ලොකදුව සෙනුරි පුතා සෙහන් ඇතුළු පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. චාමි අක්කේ අපිටත් සින්දුවක් දෙන්න කියලා මේ මැසේජ් එක කාගෙන්ද? කුෂාන් ආවකතු කරගන්න. හරිද? අරගොල්ලෝ ආවම අහන්න මට සාහන ඩිස්ටර්බ් ඒගොල්ලන්ගේ. 3:43

0: Lakhanda Radio ITN
1: හවස 3 වෙනාට 45යි වෙලාව. මං ආව Facebook එක පැත්තේ. එතන ඔය ඉන්නවද කියලා බලමු. සමීර දේශාන් ආ කමෙන්ට් එකක් දාලා තිබුණා. Thank you. සුබ දවසක් වේවා ශාමිනංගා බුලත් සංගලෙන් 10:00. කොහමද? තරුෂි බස්නායක මාත් ඉන්නවා කියලා තියෙනවා. සරසඳ එක්ස්ප්‍රෙස් අලවතුකොඩ 8 කණුවෙන් එකතු කරගන්න. සිරි කුමාර් Thank you. සමදාසක් ශාමිනංගේ මාරවැලියන් ශිරාණි දමයන්ති සහන දවසකට පස්සේ මම ඔයාගේ කමෙන්ට් එකක් දක්ින්නේ මං හිතන්නේ. පුෂ්ප කුමාර් එස් ලියනගේ Thank you. ප්‍රේමසිරි බංගමූගේ කුරුණෑගල පොතහර ප්‍රේමසිරි. ෂම් හයි කොහමද? මාපලකම පියාජේ ඉන්නවා මහින්ද කුමාර. අද මම ලස්සන සින්දුවක් ඉල්ලලා තියෙන්නේ කියලා තිබුණා. දැන් මට ඒ සින්දුව මතකද? ඒක මං ඒ සින්දුව අහන්න දීලා ඇති. උපුල් වජිර ප්‍රසන්න මල්ලිකා කුමාර එයාට මුලින්ම මට මැසේජ් එකක් කිව්වද? එයාද? නැත වෙන වෙන මල්ලිකා කෙනෙක්ද? පත්මිනි HG ස්තුතිය ආගාදලිය කමෙන්ට් එකට. චූලා කුමාර අයිබෝවන් වාටත් මම පේන නැතුවත් කොහෙද කියලා මල්ලික අහලා තියෙනවා. නෑනේ දැක්ක දැනුන්නේ මං කමෙන්ට්ස් එක කියවන්න ගත්තේ. අසල බයන් වෙලා Thank you වගේ කමෙන්ට් එකට. අසංග ෆර්නාන්ඩෝ එයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ කවද මිස්සුනේ කියලා බලමු. ටක් ටක් ගාලා ටක් ටක් ගාලා කොකොකෝ පේන්න පේන්න පේන්න පේන්න නෑනේ. මොකද ආමේදී අසලි සම්පත් මතුමන්ති රාජපක්ෂ යතේෂ් TN රූපසිංහ කියන්නේ හලාවත තුෂාරානේ චමින්ද ඥානරත්න වසන්ත කුමාර උපුල් වචිර දුලෙප් සමරසිංහ අංජන ජයතිලක නිශාන්ත වික්‍රමසිංහ පත්මිනි ඔයාලා ඔක්කොමලව මං ආදරෙන් මතක් කරන වකාගැරින් නමක් මට මිස් වුණා නම් ආයි කමෙන්ට් එකක් දාන්න කොහොමද ඒක 3:47 ඔබ වෙනුවෙන් මම මේ සින්දුව දෙන්න එච්චරයි කරන්න පුළුවන්.

0: Lakhanda Radio ITN
1: Mamananda Manam Relax
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
4: තුනයි විනාඩි 52යි

0: Radio ITN.
1: හවස 3යි වෙනාඩි 54යි. චෝ මේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න පදිය තලාවෙන් නිශාන්ත මදුෂංක වගේ මැසේජ් එක. හයි චාමියකි. සද ලංකාවේ තාරුණිය පවුලේ හැමෝටම සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. ඊට පස්සේ කවුද? එන්න. කමල් හසන් ප්‍රසාද් රාජවංශය ස්ටේෂන් පොල්ගහවල. එළගම සුතුමයා චෝටි අක්කා සුරේකා හසදරා සාගර ආලගේ පවුලේ හැමෝම මයිරා වැලිගොඩ පිටියෙන් පොල්ගහල ලක්කඩාන හැමෝම එකතු කරගන්න කියලා තුෂාර මැසේජ් එකක් කරලා තියෙනවා. ඊට පස්සේ මේ කවුද මේ ඉන්නේ කියලා ටක්කාල බලමු. අපිටත් සින්දුවක් දීලාම යන්න කියලා මැසේජ් එකක් එවලා තියෙන්නේ සචේත්‍රා. ඔයාට සින්දුවක් දීලා ගියාම හරියද එතකොට? යන්නම් එහෙනම්නේ. යන්න කලින් මම මතක් කරන්න හිටියේ අන්තිමට කියන්න තියාගත්තා. බලින්නන තියෙන්නේ. බලින්න නෑ පොඩක් නෙමෙයි පොඩක් සීරියස් ගන්න කියලා කියන්නයි ඕනේ. එන්න වීකෙන්ඩ් එකක් ඩෙංගු රෝගයේ අධිවසංගත තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ වෙන කාගේවත් වැරදකින් නෙමෙයි. මේක වෙලා තියෙන්නේ අපේම වැරදී වලින්. අපේ මදුරු තමන් හදන එක, මදුරු ජනපද හදන එක නවත්තලා දාමුද? හාද? හෙට ඔයාගේ ආරක්ෂාව ස්ථිර කරගෙන, ඒ කියන්නේ මදුරු තවන් බලන්න ගිහිල්ලා මදුරුවන්ව කාගන්න එපා. හරිද? මදුරු විකර්ෂණ තියෙනවනේ, ආලේපන ඒවා ආලේප කරලා වැඩේට බහින්න. ඊට පස්සේ ගිහිල්ලා බලන්න ගස්වල තියෙන කොලයක් කොලයක් ගානේ බලන්න. ලස්සන්ට වගා කරන සමහර අර ගොටු ෂේප් එක තියෙන ශාක පත්‍රවල උනත් වතුර රැඳිලා මදුරු බෝ වෙන තැන්වා හදලා දීලා තිනවා වෙන්න පුළුවන්. රෙඩ් එකක්වත් ගන්න නෑනේ මදුරුවන්ගෙන් නේද? නිසා තියාගෙන වැඩක් නෑ. ඩෙංගු හදාගන්න එපා. විහිළුවෙන් විහිළුවෙන් කිව්වට හරිද? පරිස්සමින් ඔබ අවට පරිශ්‍රය පිරිසිදු කරගන්න. අපි එහෙමනම් යාළුවනේ ආපහු මුණ ගැහෙන්නේ හරියටම දවස් දෙකකට පස්සේ. සඳුදා දවල් එකට මේ වගේ මාතරෙන් අපි මුණ ගැහෙනවා. එතකන් පරිස්සමට ඉන්න. ගිහින් එන්නම් මැසේජස් ගොඩාක් කෙව්වට මාව හංගිටියට බොහොම ස්තුතියි. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: නුවරෙලියේදී බෞද්ධ චිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු 4 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන 30වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නුවරෙලිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. නුවරෙලිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය හමුවේ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇතේ. රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතරට ප්‍රධාන සැකකරු මෙන්ම ඔහුගේ බිරිඳ ප්‍රාදේශීය සභා රියදුරුකු සහ මැණිකින්න පොලිසියේ ඊට ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුද ඇතුළත්. සිද්ධිය පිළිබඳ පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරනවා. එක්සත් ජාතීන්ගේ සංගමේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් චීනයේ සංචාරයක නිරත වනවා. අද සිට ලබන 20වැනිදා දක්වා ඔහු චීනයේ සංචාරය කරන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. 2026 ලෝක කෘතිම බුද්ධි සම්මේලනයේ සහ ගෝලීය කෘතිම බුද්ධි පාලනය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුවක් චීනයේ ෂැන්හයි නගරයේදී පැවැත්වෙනවා. ඊට සහභාගී වීම සඳහායි ජගත් මහලේකම්වරයා චීනයට පැමිණ ඇත්තේ. විවිධ රටවල් අතර සංනිවේදනය වැඩි දියුණු කරමින් පොදු අදහස් ගොඩනැගීමට සහ සහයෝගිතාව පුළුල් කිරීමට මේ වේදිකාවක් වනු ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දුන්නා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: මම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 0117 679 5

0: හා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: ഹത്തറായി വിനാടി കൊളഹായ് വിലാവ് ശുഭ സന്ധ്യാവാക്ക് ശുഭ സന്ധ്യാവാക്ക് ചാറ്
1: ശുഭ സന്ധ്യാവാക്ക് ഗുഡ് ഈവനിംഗ്
0: ഗുഡ് ഈവനിംഗ് ഈവനിംഗ് ഡ്രൈവ് അത് സിക്കുറാദ ദിവസേ അഭി ഹംബുവിന് വിലാവ് സത്യാന്ത്യട്ട ലാംഗ് വിലാത്തി എന്നെ සිකුරාද දවසේ කලබලයට ගෙදරන ලෑස්ති වෙන ගමන් වීකෙන්ඩ් එකක් අත තියා අත ළඟ තියාගෙන නේද ගොඩක් දේවල් ප්ලෑන් කරන ගමන් අපි වහගෙන ඉන්න පුළුවන්කම තියෙනවා හවස 6 හමාර වෙනකන්.
1: එතකොට හෙට වැඩ කරන අය ඒගොල්ලන්ට සතුටක්
0: නැද්ද? එතකොට යාළට මෙහෙම වෙන්නේ. යාළට යාළට ඊට පස්සේ නිවාඩු හම්බ වෙනවා.
1: ඔව්.
0: සමුදාන් අහරුවාද හරි එහෙම නැත්නම් සතිය නැද හරි.
1: හා
0: හා. යාළට එතකොට අපිට ඒ දවසට කියන්න බෑ එහෙම.
1: බෑ.
0: අපි පොදුවේ.
1: හැමෝම සතුටේ පොදුවේ ඉන්න.
0: අපි පොදුවේ කියන්නේ.
1: ඕකේ.
0: රයිට් මැසේජ් එකක් එවන්න කතා කරන්න සිදුවක් අහන්න මේ හැම දෙයක් වෙන මීට කර තියෙනවා වැඩ කරන තැන යන එන ගමන් මේ ඕනම තැනක ඉඳගෙන
1: ඉවනින් ඩ්‍රයිව් පටන් අරගෙන තේන ඉතින් ආට පොලංකම තියෙන වෙනද වගේම මේ පැත්තට මැසේජ් එකක් එවන්න කට්ටියක් එකතු කරගන්න WhatsApp එකට මැසේජ් එකක් දාන්න එහෙනම් හැමෝම එකතු කරගෙන 0953 93 5 93 7 0953 93 5 93 7 වගේ WhatsApp මැසේජ් එක කට්ටියක් එකතු කරගෙන මේ පැත්තට එවන්න
0: 4:12 වෙලාව

0: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: නැතුව
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: හතරයි විනාඩි 24 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව විජය නිෂ්පාදන අපිත් ගින්නවා. විශේෂ මතක් කරන්න ඕන විජය නිෂ්පාදන කිව්වම අපි හැමදාම කියනවා වගේ මේවා මේ අර කෑම වේලට ගෙදු කරගන්නා කියලා අපි කියන්නේ. ලංකාවේ පිළිකාකාරක කෑම නිසා, ඒ වගේම මේ රසකාරක වර්ණකාරක එකතු කරපු කෑම නිසා වසරකට සෑහෙන ප්‍රමාණයක් පිළිකා රෝහලට යනවා. දිනකට ඇඩ්මිෂන් 76-80 අතර ප්‍රමාණයක් එකතු වෙනවා කියලා කියනවා දිනකට, මේ නව පිළිකා රෝගීන් විදියට. ඉතින් එහෙම ගත්තට පස්සේ
1: වැඩි වෙනවා,
0: බරපතල තත්ත්වයක්. මේවා මේ සඳහා ප්‍රධානම හේතුවක් තමයි ආහාර පිළිකාකාරක සහිත ආහාර වර්ග ආහාරයට ගැනීම. ඒ නිසා තමයි අපි කියන්නේ විජය නිෂ්පාදනවල මේ කියන කෘත්‍රිම රසකාරක වර්ණකාරක මේ දේවල් නැතුව නිෂ්පාදනය කරන හොඳ ප්‍රොඩක්ට් එකක් නිසා තමයි අපි කියන්නේ කෑම වේලට එකතු කරගන්න කියලා.
1: ඒ විතරක් නෙමෙයි, විජය නිෂ්පාදන කියලා කිව්වහම 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නිෂ්පාදන අපි අදටපත් වෙන්නේ. ඒ නිසා තමයි ආටි කියන්නේ ගන්නකොට කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ලම ඔන විජය නම්ින්ම මිලදී ගන්න කියලා. අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ළඟම වෙලෙන් සැලෙන් සුපිරි වෙලෙන් සැලෙන් ආ විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: ඒ වගේම වගාබි මේ ඔබේ වතුර ටික කරගන්න කොහොමද කියලා ප්‍රශ්නයක් වෙලා නම් තියෙන්නේ. ලයිට් බිලට සැහෙන ගාණක් යට කරන්න වෙලා තියෙනවා. ඔක්කොම ගණන් හිලව බලනකොට වැඩිම කොටසක් ගිහින් තියෙන ලයිට් බිලට වතුර ගන්න කියලා. ඔන්න ඒ කොටස අයින් කරන්න පුළුවන් ඔයාලට ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගත්තොත් වතුර බිලට වතුර සඳහා යන විදුලි බිලට. යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගන්න සම්පූර්ණයෙන්ම සූර්ය ශක්තියෙන් වැඩ කරන.
1: අර පරිමස්මෙන් තොරව හොනාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. විදුලි බිලට තෙත තියලා ඩීප් ටෙක් වල වෝටර් පම්ප් එකක් මිලදී ගත්තොත් අපේ ගොවි මහත්තයට පුළුවන්කම තියෙනවා අස්වැන්න සරු කරගන්න, පිරවැය අඩු කරගන්න. ඒ විතරක් නෙමෙයි, සුවිශේෂී මිල අඩු කිරීම එක තමයි ඩීප් ටෙක් වල වෝටර් පම්ප් එක අපේ ගොවි මහත්තයන් ඔබට දෙන සෝදානමෙන් ඉන්නේ. ඒ නිසා දැන් දැම්ම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න. ඒකෙන් ඔයාලට ලොකු වාසියක් වෙනවා. ඉතින් 0711711711 0711711711 කියන ෆෝන් නම්බරට කෝල් කරලා ඩීප් ටෙක් ආයතනයට සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා.
0: අතන රිදෙනවා මෙතන රිදෙනවා කියලා කිව්වට කොතන රිදුණත් අපිට කරන්න තියෙන වැඩ රාජකාරී මග හරින්න බෑනේ. ඒ කොතන අමාරුකම් තිබුණත් අපිට සිද්ධ වෙනවා
1: එදිනෙදා වැඩ ටික කරන්න.
0: එදිනෙදා වැඩ ටික ඒ විදිහටම කරගෙන යන්න. බොස් නිවාඩු දෙන්නේ නැහැ හන්දි රිදෙනවා කිව්වට. ධනෙස් දෙක රිදෙනවා, වලලු කර රිදෙනවා, වැලමිට දෙක රිදෙනවා කියලා කිව්වට බොස් කියන්නේ නැහැ නිවාඩුවක් ගන්න නේද.
1: හැමදාටම නිවාඩු යන්න පුළුවන් ඕන.
0: ඔයා නිවාඩුවක් අරගෙන හිටෙන්න. එහෙම කියන බොස්ලා නැහැ ලංකාවේ මහත්තයෝ. හරිද? අර රිදෙනවද?
1: හරි.
0: එහෙනම් එන්නකෝ මේ එහෙම කියලා තමයි කියන්නේ.
1: හරි.
0: ඒ නිසා ඉතින් අපි කොහොම හරි කොඳු කඩාගෙන හරි වැඩට යන්න ඕන. යන වැඩේ හරියට කරන්න නම් ඔයා වේදනාවෙන් තොරව ඉන්න ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ප්‍රොඩක්ට් එක ඔයාලඟ තිබුණොත් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න පුළුවන්.
1: දැන් ඔයාගේ ඕනම සන්ධි වේදනාවකට ඔයාට ප්‍රබලම සහ ක්‍රියාකාරී විසඳුම ලබා ගන්න ඕන ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ඉන්න. දැන් ඔයාගේ උරහිස්, වලලු කර, බෙල්ල, කොන්ද මේ ඕනම තැනක වේදනාවලට ඔයාට ක්ෂණික සුවය ලබා ගන්න පුළුවන්. වගේම දීර්ඝකාලීන සුවයක් එහරහා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සීරසිය ස්වභාවික අමුද්‍රව්‍ය වල නිෂ්පාදනය කළ තියෙනවා. වගේම දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් උත්සාහතික කළ තැන නිෂ්පාදනයක් තමයි ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. දිවයින පුරාම තියෙන ෆාමසි සුපිරි වෙනසල් වලින් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
0: දැන් වැඩ කරනවා කියලා ගම මම කල්පනා කරේ.
1: හා
0: දැන් පාරට බැස්සහම එමු ඔය ගාල මාතර පැත්තේ හික්කඩුවේ පැත්තට ගියාට පස්සේ, එතකොට නුවරේ පැත්තට ගියාට පස්සේ විදේශිකයෙම සෑහෙන්න ඉන්නවනේ.
1: හරි.
0: කතා කරලා බැලුවොත් සමහර කෙනෙක් එක්ක එයාලට වැකේෂන් එක 6 මන්ත් විතර තියෙනවා කියලා. මාස 6ක් විතර එයාලා මේ ට්‍රැවලින් වලට වෙන් කළා. ඉතින් අපිට බොකෝ ප්‍රශ්නයක් නේ.
1: ඔව්.
0: අපි කොහොමද අපි කල්පනා කරලා බැලුවොදින්
1: ඔව්
0: එයාලගේ එයාලේ සමහර රටවල් තියෙනවා අවුරුදු මාස 6යි වැඩ කරන්න ඕනේ.
1: ඕකේ.
0: ඉතුරු මාස 6 යාලට වැකේෂන්, යාලට ට්‍රැවලින් වලට ඉඩ දීලා තියෙනවා.
1: හරි. විනෝද වෙන්න.
0: ඕ, යාලගේ කාලුගුණික දේශකුණගේ විනාශ වීම එක්ක
1: ඒ
0: දේවල් එක්ක මාස 6ක් වැඩ කරලා ඉතුරු මාස 6 යාලට වැකේෂන්ස් අරගෙන ට්‍රැවල් කරන්න මේ දේවල් වලට තියෙනවා.
1: ඔව්.
0: ඉතින් ඒ වල මොනවත් අපිට මුකුත් කියන්න බෑ. දෙයනේ කියලා අපිට මේ අපිට ලැබෙන නිමාඩුවේවත් කතරගම අවුරුද්දකට සැරයක්
1: කතරගමටවත් ය아가න්න විදියක් නැහැ අපිට මාත්‍යෝ.
0: කතරගමටවත් දෙයනේ කියලා ය아가න්න අපිට නම් ඉඩක් නැහැ ඉතින් නේද? එහෙම තත්ත්වයක් තියෙනවා.
1: පුළුවන් නම් ඒ නිවාඩුවෙත් වැඩ ටික ගන්න අපේ.
0: ඒකට අපේ මේ රටට එන විදේශිකයා.
1: අපි පොඩක් පිං කළා බලමුද?
0: ඒ රටකට ගියා නම් අපිට නේද?
1: එහෙ
0: මාස 6ක් වැඩ කළා ලංකාවට එන්න තිබ්බා නේද?
1: මම ටුවරිස්ට් කෙනෙක් කියලා.
0: නෑ කවන්නෑ. අපි මේ වැඩ කළාම බලමුනේ ඊළඟ දවස් තුනක වගේ ලොංග් වීකෙන්ඩ් එකක් කරන වෙලාවක
1: ඔකේ
0: කතරගමවත් ගිහිල්ලා

0: හවස 4:33 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සි හය

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: 95 FM 93.7 La Khanna Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාතිය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාතියයි
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 40යි වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිද්ධා ගන්න මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා. මේ වෙලාවේ කවුද මැසේජ් කරපයි ඉනික්මෙන්ට මතක් කරමු චාරු.
1: සුදේෂ් ඉන්නවා රත්මලාගේ මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාව එකතු කරගන්න අගට කැදරෙන් ඒත් එක්කම ඔපල් ෆැෂන් එකේ කටිය සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඩිලංක රසික චනිතු පසිදු චමෝත් ගයාන් එතකොට ගාමිණී ලසිත චුට්ටි අනුර කුමාරි ශාන්ති නිරෝෂ මේ වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා. හැමෝම ගොඩක් කැදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම රයිගම ඉඳන් සරච්චන්දු ඩයස් මැසේජ් එකක් දාලා තියෙනවා. කුලියාපිට ලක්ෂ්‍ය ආවත් එකතු කරගෙන ලක්ෂ්මන් මාරපති නම් මැසේජ් එකක් දාලා තිනු හැමෝම එකතු කරගන්නවා. අපිට සින්දුවක් දෙන්නේ කියලා කෙසල් වති ඉඳන් නිරෝ ෆර්නිචර්ස් එකේ කට්ටිය මැසේජ් එකක් දාලා තිනු ආලවත් එකතු කරගන්නවා.
0: එවැගේම ප්‍රදීප් එවැගේම සුමන රත්න ඇතුළු කට්ටිය එකතු කරගන්න කියලා පිළියන්දරින් මැසේජ් කරනවා මේ ලා ප්‍රෝග්‍රෑම් එක හගෙන ඉන්නවා කියලා. රයිට් වාසනාව අරගෙන යන්න ගෙදර යනකොට වාඩ පුළුවන් ගොවිසතල උතරයියක් අරගන්න. ගොවිසතල උතරයියත් එක්ක ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න දැන් වාඩ පුළුවන්කම තියෙනවා. අද හවසම යනකොට
1: විශේෂයෙන්ම
0: ලංකාවේ තියෙන කේක විදිය නිෂ්පාදන තියෙනවා වැඩ කරගන්න කේක විදියට. හැබැයි ඒවයි කල්පවැත්ම වගකීම අලුවෙන් පසු සේවාව මේවා ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා.
1: හැබැයි
0: ඩෝම කියන්නේ කාලයක් තිස්සේ හොඳ පාරිභෝගික විශ්වාසයක් දිනාගත්ත නිෂ්පාදන පෙළක් මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගම හඳුන්වා දීලා තියෙන්නේ.
1: ඉතින් ඔයාට පුළුවන්කම තියෙන අලුවෙන් පසු හොඳ සේවාවක් දෙන තැනක් තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර සියල්ලම අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිලි වලින් මිලදී ගන්න ඔය යන්නන හොඳම තැන තමයි නොම්බර 30 ගැලහේන පාර මහරගම තියෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. යන්න කලින් ඔයාට විස්තර දැනගන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාට පුළුවන්කම තියෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න 011-779-579 කෝල් එකක් දෙන්න.
0: අපේ දැන් විශේෂයෙන්ම මතක් කරන්න ඕන අර මේ ගායන හැකියාවන් තියන අයට අපි කිව්වනේ වාගේ හඬ පටයක්.
1: ඔව්.
0: මේක අර අපි පහුගිය කාලේ ලීක් වෙච්ච හඬ පට වගේ වෙන්නේ. අපි කියන්නේ වාගේ මේ සින්දුවක් කියන
1: රයිට්
0: හඬ පටයක් අපිට එවන්න අපේ WhatsApp නම්බර් එකට එවන්න පුළුවන්. එවුවට පස්සේ අපි ඒවයින් තෝරාගත් පිරිසකට තෝරාගෙන යම් හැකියාවක් තියෙනවා කියලා හඳුනාගත්ත පිරිසට අපි අවස්ථාව දෙනවා ළඟදීම. වැඩි කල් නොගිහිල්ලා අපි අවස්ථාව දෙන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා තවමත් අපිට එවන්න බැරි වුණා නම් අපේ WhatsApp නම්බර් එකට වගේ ලස්සන සින්දුවක කොටසක් ගායනා කරලා ඔයාලට පුළුවන් සින්දුවක ගායනා කරන්න කොටසක් අපිට එවුවේ නැත්තම්
1: දැම්මම එවන්න.
0: දැම්මම එවන්න.
1: මෙන්න මේ නම්බර් එකට 0765-366-166 කියන නම්බර් එකට ඔන්න ඔයා ආසම සින්දුවේ කොටසක් ගායනා කරලා අපිට WhatsApp කරන්න.
0: හතරයි විනාඩි 43යි. අද LPL තරගාවලියේ සමාරම්භය තියෙනවා SSC ක්‍රීඩාංගණය. අපි ගණන් තොරතුරු කියන්නේ සූදානම්.
1: Mm-hmm.

Radio ITN Rhythm Vibe Beat Equator Mix Winner

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහතරියට හානියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් බහර දිය හැක. වැඩි විස්තර සඳහා 0712-474-0112-775-493 අමතන්න.
1: You're my lady. Lakana Evening Drive.

0: හවස 4:55 වෙලාව අපි යන්න සූදානම් වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයට. අද LPL තරගාවලියේ සමාරම්භය සිදු වෙනවට නියමිතයි. අපි දෙගෙන තොරතුරු කියන්න සමීර කාර්යවසම්. සමීර, කොහොමද අද තරගය පැවැත්වෙන්නේ? තරගයේ එක තියෙන විශේෂිතා මොනවද? මේක අපි දැනගන්න කැමතියි.
1: ඔව් සමීර, චාරු අයිබෝන්, අපි මේ මොහොතේදී ඔබට සඳහන් කරන්න ඕනේ LPL 19/1 ආයිමත් ශ්‍රී ලංකාවේ ඇඩ්මිෂන් ඉදෙන් ඉතින් ක්‍රීඩා ලෝලින් විශාල පිටසක් අද දවසේදී LPL තරගාවලිය සමාරම්භ කුසිකරණ ගැනීම සඳහා තැමිණෙන විශ්වාසය තමයි අපිට තිබෙන්නේ. අපිට අද දවස විශේෂයෙන්ම සලකන්න ඕනේ අද අපි ආරම්භක සමාරම්භක උත්සවය හවස 6:00 කාලට තමයි චමිත් ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර තිබෙන්නේ. මෙවර තරගාවලිය ආරම්භක තරගයේ වෙන්නට අපි ආර්ථම දවස ක්‍රීඩාංගණය ආරම්භ කළත් මෙවර SSC ක්‍රීඩාංගණයට අරගෙන තිබෙනවා පළමු තරගයේ පැවැත්වීම සඳහා අවස්ථාව. මෙවර පළමු තරගයේ කණ්ඩායම් දෙක තමයි ජර්නා කිංස් කණ්ඩායම සහ ගෝල් ගැලන්ට් කණ්ඩායම මුහුණ දෙනවා. ජර්නා කණ්ඩායමේ නායකයා හැටියට ආදුක රාජපක්ෂ තමයි තෝරගෙන තිබෙන්නේ. ගෝල් ගැලන්ට් කණ්ඩායමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතුරු නායකයා දසුන් ශාන්තිකට අවස්ථාව ඉන්නලා තිබෙනවා. ගෝල් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ගියවර අපි දැක්කේ නිරෝෂන් සික්වැල්ල කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. මෙවර දසුන් ශානක තමයි කණ්ඩායමේ නායකත්වය ගැන කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ජර්නා කණ්ඩායම මෙවර ගියවසරේ ශූරතාවය හිමි කරගත් කණ්ඩායම සමග තමයි මෙවර තරගයේ මුල්ම තරගයේ පැවැත්මට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන්නේ. සියලු පහසුකම් ක්‍රීඩාංගණයේ සපයා තිබෙනවා. ඒ වගේම තරගාවලියේ සංවිධායකවරයා අපේ දොඩංගොඩ මහතා අපි සමග සඳහන් කළා. විශේෂයෙන්ම සමන්ද දොඩංගොඩ ඔහු කියන විදිහට අපි ඔහු සම්බන්ධ කරගෙන සුදු මොහොතකට කලින් ඔහු සඳහන් කළේ සියලුම ක්‍රීඩාංගණවල SSC ක්‍රීඩාංගණයේ පමණක් නොවේ ක්‍රීඩාංගණයේ ඒ වගේම පල්ලිකැලේ ඒ වගේම ගඹුල්ල ක්‍රීඩාංගණ හතර කර තරග ප්‍රතිනම මේ ක්‍රීඩාංගණ හතරෙම ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය සියලුම පහසුකම් ආරක්ෂාව සහ ඒ අවශ්‍ය ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම් කර තිබෙන බවයි සඳහන් කරන්නේ. ඉතින් ඒ අනුව ගත්තාම මෙවර තරගාවලියේ වෙනස්කම් කීපයක් සිදු කර තිබෙනවා. මෙවර අලුත් ක්‍රීඩකයන්ට තරගාවලිය තුළින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ලබා දීම ප්‍රමුඛතාවයක් ලෙස සලකලා තිබෙනවා. ඒ නිසා දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා. විශේෂයෙන්ම අද දවසේදී අද තව සුළු මොහොතකින් තව හෝරාවකට ආසන්න කාලයකදී ආරම්භ වන තරගාවලිය LPL තරගාවලිය දෙස් විදෙස් ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩාංගණයේ තව සැරයකට නියමිතයි. ආරම්භ උත්සවය දැක බලා ගැනීමට ඒ වගේම ආරම්භ උත්සවයට සහභාගී වීම සඳහා කණ්ඩායම් පහ හඳුන්වා දීම සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි අපි දකින්නේ ඩ්‍රෝන් යාන 500ක් අහස සිඹින ඩ්‍රෝන් යාන 500ක් ගුවන් ගත කිරීමට සූදානම් කර තිබෙන ආකාරය දැක ගන්නට හැකියාව ලැබෙනවා. ක්‍රීඩා පිටියේ විවිධ වර්ණ රටා පවුමින් අහස පුරා ගමන් කිරීමට ඩ්‍රෝන් යාන කටයුතු සූදානම් කර තිබෙන බව සංවිධායක මණ්ඩලය සඳහන් කරනවා. ඉතින් ඒ වගේම ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් කිහිපයක් අද දවසේදී මේ 7 ක්‍රීඩාගණයේ ගීතවාසීමට නියමිත බව සංවිධායක මණ්ඩලය සඳහන් කරනවා. 7:45 වන විට පළමු තරගය ආරම්භ කරනවා. පළමු තරගයේ අද තියෙන සමාරම්භ තරගය ආරම්භ වෙනවා පළමු තරගය ඇතුළත වෙදර තරග දෙකක් පැවැත්වීමට තමයි කටයුතු සූදානම් වෙන්නේ. අදින් පස්සේ තමයි අද සමාරම්භ උත්සවයත් එක්ක එක තරගයයි චමිත් පැවැත්වීමට කටයුතු කරන්නේ. අද තරගයේ අපට කිංග්ස් කණ්ඩායමේ භානුක රාජපක්ෂ නායකත්වය ලබා දෙනවා. විදේශීය ක්‍රීඩකයන් අතරේ සකිබල් හසන්, ඒ වගේම අපේ ක්‍රීඩකයන් දුනිස් එල්ලාලගේ අවිෂ්ක ප්‍රනාන්ඩු, ඒ වගේම දිල්ශාන් මහසංක, කමිල් විශාර ්‍රීනියන් රැසක් ක්‍රීඩකත්වවා ජක්න කණ්ඩායමට, ඒ වගේම ගෝල් ගැලන්ස් කණ්ඩායමට සසුන් ශාන්ත නායකත්වය.
0: හරි සමීර, අපිට ලැබෙන කාලයත් එක්ක කොහෙන්ද කියලා කල්පනා කරනකොට අපි බලන්න ඕන වැඩි මුදලක් අතර ලැබෙන, ඒ වගේම රත්න බහණ්ඩ අපිට බේර ගන්න වැඩි කාලයක් ලැබෙන තරම්
2: හදිසියක් නැතුව
0: අන්න එහෙම තරක් විදියට තමයි පල්ලිය ගුරුගේ රණ්ණාය සේවාව කියන්නේ. වාඩ ගියෝ තින් ඒ සේවාව හරියටම ගන්න පුළුවන් තරක් තමයි රන්නය පැන්තෙන් පල්ලියගුරුගේ රන්නය සේවාව කියලා කියන්නේ.
2: 40 වසරක විශ්වාසනීය සේවයක් තමයි පල්ලියගුරුගේ රන්නය සේවාවෙන් ඔබට ලැබෙන. දිවයිනපුර ශාඛා 24ක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙන රස්තියාදුවක් නැතුව ඉක්මනින් ඔයාගේ අතටම සල්ලි ගන්න. සතිය දින 7ම පල්ලියගුරුගේ රන්නය සේවාව මැදස්ථාන විවෘතව පවතින දිවයිනපුරාම. ඉතින් ඔයාට පුළුවන්කම තියෙන ලක්ෂයටම පොලිය රුපියල් 480යි වෙන්නේ. ඒ වගේම ඔයාගේ රන් බාඩිය බේරගන්න ඔයාට මාස 14කට වැඩි කාලයක් ලැබෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව විශ්වාසයෙන් යන්න පුළුවන් එකම තැන තමයි පල්ලියගුරුගේ රන්නය සේවාව කියලා කියන්නේ.
0: ඒ වගේම විජේ නිෂ්පාදනව ගන්නව නම් කැම වේල රස කරගන්න පුළුවන් වගේම පෝෂණය ගුණය හැම දෙයක්ම රැකෙන විදියට මේ නිෂ්පාදන සිදු කරලා තියෙනවා. වසක් විසක් કૃතිම දේවල් කිසිම දෙයක් නැතුව කැම ටික රසට හදා ගන්න පුළුවන් විජේ නිෂ්පාදන එක. සුබ සන්ධ්‍යාවක්. හැන්දෑවේ 5 වෙලාව.

රයිට් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ හවස පහත් පහු වෙලා තියෙන්නේ. අපි මතක් කරන්න ඕනේ විජේ නිෂ්පාදන ගැන. 100%ක්ම අපේ රටේ නිෂ්පාදන පෙළක් විදියට හඳුන්වා දෙන විජේ නිෂ්පාදන අපේ රසය රටේ සැමට බෙදෙන, ඒ වගේම විශේෂයෙන්ම අපේ රටේ තියෙන කුළුබඩු ටිකෙන් රසවත්ම නිෂ්පාදන පෙළක් හදලා තමයි අපි ළඟට අරගෙන ඉන්නේ 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක.

0: මිලදී ගන්න.
1: දැන් චාරු මේ දැන් ඉන්න පොඩි ළමයි සර අපේ කාලේ වගේ නෙමෙයි. දැන් පන්තියක උගන්නන ගුරුවරයෙක්ට උනත් ලේසියෙන් උගන්නන්න බෑ. මොකද එයාලා එක්ක ප්‍රශ්න අහනකොට එහෙම ගුරුවරුණා ටිකක් පරිස්සම් වෙනවා. මොන වගේ ඇඩ්වාන්ස් උත්තර දෙයිද කියලා.
0: එයාලා උගන්නන්න ඕත් එහෙම කියලා.
1: ඔව් හරි බයයි ඈ. මේ එක පන්තියක ටීචර් කෙනෙක් ගිහිල්ලා කිව්වලු දැන් ඔය යුගල පද තියෙනවනේ. කිව්වා පුතා මේ සැවුමි පුතා.
0: ඔව් සර්.
1: ඔයා කියන්න යුගල පදයක් කියන්නකෝ කියලා කිව්වා.
0: හරි.
1: යුගල පදයක් කිව්වම මං මාවත්.
0: හරි.
1: යුගලයනේ.
0: ඔව්.
1: ඒ වගේ මං මාවත්.
0: හරි.
1: ඒ වගේ මේ තියෙනනේ යුගල පද.
0: ඔව්.
1: කිව්වා මං මාවත්. Right. හොඳයි.
0: Good.
1: Wow, very good. හොඳට අවබෝධයෙන් උත්තර දුන්නා.
0: Okay.
1: කියලා. Right. දැන් ප්‍රදීප් පුතා ඔයා කියන්න බලන්න දැන් සෙව්මිදුව කිව්ව වචනේ දාලා නැත්නම් යුගල පදේ දාලා
0: වාක්‍යයක්.
1: ඔයා වාක්‍යයක් කියන්න. එහෙමනේ පන්තිල උගන්නන්නේ.
0: රයිට්.
1: පුතා නැගිටින්. පුතා කියන්න වාක්‍යයක් සෙව්මිදුව කිව්ව යුගල පදේ දාලා වාක්‍යයක් කියන්න බලන්න. කියලා කිව්වා. ටීචර්.
0: හා?
1: සීගිරියන් කිව්වේ මං. මාවත් කියන්න කියලා කිව්වා.
0: අයියෝ.
1: හරිනේ යුගල පදේ ඇවිල්ලා දින්. ටීචර් සීගිරියන් කිව්වේ මං මාවත් කියන්න කියලා කිව්වා.
0: මං මාවත්
1: නෙන්න ඕන යුගල පදේ ඇවිල්ලා තියෙන්නේ.
0: ටීචර්
1: ඒස්ක ශීග්‍රියන් කිව්වේ මං මාවත් කියන්න.
0: ඕකේ.
1: වාක්‍යයක් නේ.
0: ටීචර්ට ගොඩක් සතුටු හිතෙන්නේ නැති.
1: ඔව් ටීචර් සෑහෙන සතුටු හිතෙන්නේ නැති.
0: හා?
1: ඒ සමහරට ටීචර්ම ටොක්ක්ක් කනගන්න නැති.
0: අයි මම මේව ඉගන්නේ.
1: ඇයි මම මේව උගන්නේ දෙයියනේ. මට නැද්ද ගන්න පොලු පාරක් කියලා. ටීචර්ට හිතෙන්නේ නැති. මේ අන්නේ වගේ පොඩි උන් ඉන්නේ දැන්. අහන්නේ මොකද්ද? ඒකට දෙන උත්තරේ
0: හරිම වෙනස්.
1: සමහරවිට හිතා ගන්නත් බෑ.
0: හරි පරිස්සමෙන් කතා කරන්න ඕනේ.
1: හරි පරිස්සමෙන් කතා කරන්න ඕන සහ මේ සෑහෙන ඇඩ්වාන්ස්.
0: හා.
1: ඉතින් ඉස්සරට වැඩිය. ඒ නිසා තමයි මං කියවර කිව්ව ගුරුවරුණත් දැන් උගන්වන්න ගියාට පස්සේ අර ඕන මරාලේකට මේ ලෑස්ති පිට තමයි යන්නේ. කොහෙන් වෙඩි වදින්ද දන්නේ නැහැ. ඔක්කොම ගාඩ්ස් දාගෙන තමයි යන්න වෙලා තියෙන්නේ මේ දැන් ඉන්න පොඩි අයත් එක්ක
0: වැඩ කරද්දී.
1: ඉතින් එක පැත්තකින් මේ විදියට ඉස්සරහට වෙනස් විදියට හිතන ළමයි බිහි වෙන එක හොඳයි. මොකද ලෝකේ යන්නේ වෙනත්ම පාරක වෙනස්ම විදියකට. ඒවත් එක්ක මේ වෙනස් වෙන ලෝකයක් එක්ක යන්න ඕන වෙනස් විදියට හිතන මිනිස්සු ටිකක්.
0: එහෙම
1: නැති වුණොත් ඉතින් රටක් විදියට ඉස්සරහට යන්න අමාරු වෙනේ.
0: හැබැයි
1: ඉතින් ඒක හොඳ විදියට හොඳ පැත්තෙන් යන්න ඕන.
0: මම්මාවත් කියලා
1: නෑ. මම්මාවත් වගේ නැතුව. අපි සින්දුවක් අහලිමු.

0: රටට වග කියන රේඩියෝ
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01677479
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
5: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස් වන රසවත්ම රසය.
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
6: Cool drive vikreta
4: lakana even in drive
7: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි මතක් කරන්න ඕන ඔයාට තියෙන සන්ධි ආබාධ වලට නැත්නම් සන්ධි අමාරු වලට හොඳම ඖෂධය හොඳම ප්‍රතිකාරය මොකක්ද කියලා කල්පනා කරනවා නම් එක එක දේවල් අත්හදා බලලා ට්‍රයි කරලා බලලා ඒවා කිසි දෙයකින් පලක් වෙලා නැතුව මේ වෙනකොට ඔයා ඉන්නේ හොම්බබි මෑනගෙන නා දැන් ඔන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ හරි ප්‍රොඩක්ට් එකට මාරු වෙන්න. ඉතින් මේක ෆැඩ්නා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක අරගෙන පාවිච්චි කරනවා කියන්නේ ඔයාට කිසිම සන්ධි වේදනාවක් ඇති නොවන ප්‍රතිකාරයක් කියන එක මතක තියාගන්න. මේක අතන මෙතන යනකොට කොතන ගියත් ගාගෙන යන්න පුළුවන් කිසිම ගඳක් නැති ඉතාම මිහිරි සුවඳක් තියෙන ප්‍රොඩක්ට් එකක්. ඒ නිසා බය නැතුව උන් තැනක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂම දේ තමයි චාරු දැන් අර අපි ඉස්සෙල්ලා දවසොත් කිව්වා මේක මේ අරගෙන තියාගෙන ඉන්න එපා.
8: හරි.
7: මොකද සමහරු මේක අරගෙන හා
8: හා
7: ලොකු අමාරුවක් වෙනවා විතරක් මේක ගානවා.
8: නැත්තම් කොයි හැරි තියෙන තෙලක් හරි බාම් එකක් හරි ගහනවා.
7: ආයි පොඩ්ඩක් මොන හරි වේදනාව වැඩි වෙනකොට වෙන එකක් ගන්නවා.
8: හරි.
7: එහෙම ඉතින් මාරු කර කර පාවිච්චි කරාට පස්සේ
8: ඒක රිසල්ට් එකක් නෑ නේ.
7: ඒක රිසල්ට් එකක් ගන්න බෑ. ඒ නිසා මේක මේ මේ පරිස්සම් කරලා තියාගෙන වෙන ඒවෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. මේකේ තමයි ප්‍රතිඵල තියෙන්නේ. ඒ නිසා මේක ගත්තොත් මේක ගන්න. මේකයි අරකයි කලවම් කරගෙන මොකද්ද මේ මේ
8: චාරු කරගන්න
7: චාරුවක් කරගන්න එපා. ඊට පස්සේ වැඩේ වෙන මොකක් හරි වෙනවා.
8: ඔව් වෙන වේදනාවකට තමයි ඊට පස්සේ හැරෙන්නේ.
7: ඒ කියන්නේ ඔෆිස් එනකොට ඔතෝෂීල්ඩ් ගාන් එනවා. ගෙදරින්නකොට වෙන මොකක් හරි ගන්න. එහෙම බෑ. හා ගෙදරින්නවටත් ඔෆිස් යනටත් මේක එක දිගට පාවිච්චි කරන්න. එහෙම වුණොත් තමයි මේ ප්‍රොඩක්ට් එකේ හරි රිසල්ට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ.
8: ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ඉතින් 100% ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඔන්න නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එකක් වගේම ආයුර්ද දෙපාර්තමේන්තුව සහතික කළ තියෙන නිෂ්පාදනයක් නිසා ඔයාලට බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් වයස් ભેදයක් නැහැ වා හිතන්න පුළුවන් මේක වැඩි හිටියයිට විතරද පාවිච්චි කරන්න පුළුවන් කියලා. නෑ එහෙම නෑ. දැන් වයස අවුරුදු 18ට වැඩි ඕනම සන්ධි වේදනාවක් තියෙන කෙනෙක්ට පුළුවන් ඔන ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න. ඒකෙන් ඔයාලට දීර්ඝ කාලීන සුවයක් ලබා ගන්න ඔන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දිවයින පුරා තියෙන ෆාමසි සුපිරිවෙනන් සෙල් වලින් අමිලදී ගන්නකොට නම බලලම ගන්න ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
7: ඩෝම නිෂ්පාදන ගැන අපි මතක් කරනවා. මේ විශේෂයෙන්ම ඔයාගේ ව්‍යාපාරයේ බිස්නස් එක ගොඩදා ගන්න තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න නවීන මෙවලම් එක්ක කවුරු හරි හිතනවා නම් ඔන්න දැන් ඩෝම හඳුන්වා දෙන සාල නිෂ්පාදනය ආශ්‍රිත මැෂින්ස් ගණනාවක් තියෙනවා. ඔයාගේ මැඹරුම් කර්මාන්තයට ඒ වගේම පොල් තෙල් හිඳින කර්මාන්තයට මේ හැම දෙයක් වෙනින්ම නවීනතම මැෂින්ස් දැන් මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම හඳුන්වා දීලා තියෙනවා.
8: ඉතින් ඔයාගේ ව්‍යාපාරයේ තවදුරටත් අඩියක් හෝ දෙකක් හෝ ඉස්සරහට ගන්නවා ආසයි නම් ඔයා කැමතියි නම් ඔන්න ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය යන්ත්‍ර අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න. ඒකට යන්න තියෙන හොඳම තැන තමයි නම්බර 30 කැලේන පාර මහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. එතෙන්ට ගිහලා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාට අවශ්‍ය යන්ත්‍ර ටික මිලදී ගන්න. නැත්නම් කතා කරලා විස්තර දැනගන්න ඕන නම් ඒකටත් අවශ්‍ය කරන නම්බර් එක අපි ළඟ තියෙනවා. 0117 979 579 කෝල් එකක් දීලා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
7: සුදීර එවකෙම සම්පත් ජයතිලක අරුණ ජීවන්ත ඇතුළු කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මේ වෙලාව අපි අහගෙන ඉන්නවා කියලා මාළ මිදල මැසේජ් කරනවා. ඒ වගේම සචි මැසේජ් කළ තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා මීරිගමින්. ඒ වගේම කුරුවිට අසංක නිලු ඒ වගේම ජානක ඇතුළු අපේ යාළු සෙට් එකම එකතු කරගන්න කියලා මුදිත තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ.
8: නිශාන්ත ඔයාවත් එකතු කරගන්න. සමරසිංහ වගේම සංජීව මధుරංග මේ කට්ටියව එකතු කරගන්න කියලා රුක්ෂාන් මැසේජ් එකක් දාලා තිනවා. මහරගම පැත්තෙන් තිරුනි මැසේජ් එක දාලා තින්නේ. හංසක ඒ වගේම තරුෂවත් එකතු කරගෙන අපිට ලස්සන සින්දුවක් දෙන්නේ කියලා. සුබ සන්ධ්‍යාව සද්දට මේ වෙනින් ඩ්‍රයිවර් හංගන්න අපි ටයර් ෂොප් එකේ හැමෝම එකතු කරගන්න. මේ වෙලාව අපි ෂොප් එකට එන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කිවංක තමයි මැසේජ් එක දාලා තින්නේ.

0: අඛණ්ඩ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 5 විනාඩි 32යි. දැන්
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: FM 93.7 La Khanna Radio ITN Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කාන ඊවිලින් ඩ්‍රයිව්
3: රයිට් ඊවිලින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ දැන් චාරුමේ පහුගිය දවසේ අපි ගිහන් ඉන්නේ ගියන්න කෑම එකක් ගෙනාවා ගෙදරින් මේ රස කෑම එකක් හදන් ආවචන් කමුද කියලා ඔව් කමුද එහෙම කියලා කිව්වා ඉතින් අපි තාසාවෙන් ඇත්තට බලන් හිටියේ ඉතින් මේ අපි ඔය එකතු වෙලා කන වෙලාවල් තියෙනවානේ ගෙදරින් කෑමක් කනවා කියන්නේ හරි වෙනම එකක්නේ හැමදාම කඩෙන් කනකොට තියෙන රසයත් එක්ක අපිට ගෙදරින් කෑමක් හම්බ වෙනවා කියන්නේ දිව්‍ය භෝජනයක් වගේ හරි ඊට පස්සේ දැන් රයිට් කියලා කලබලෙන් කොහොම හරි කෑම
4: ගෙදි
3: කෑමෙක් කන්න ලෑස්ති වුණා. කන්න ගත්ත විතරයි කන්න බෑ මේ මේකේ මෑකරල් ව්‍යංජනයක් හදලා තිබ්බා. ඔයාලා පැත්තේ භාෂාවෙන් කියනවා මෑකරල් මාළුවක්. එහෙම නේද කියන්නේ ඔයාලා?
4: අපේ පැත්තේ?
3: නෑනේ. ඒ කෑගල්ල පැත්තේ කියන්නේ. මෑකරල් මාළුවක් හදලා තිබ්බා.
4: රයිට්.
3: හදලා තිබුණ කන්න බෑ මේක.
4: ඇයි?
3: ලුණු කියන්නේ පුදුම ලුණු රසක්. හරිද? කන්න බෑ මේ ඒක මේ එක කෑවොතින් ආය සතියක් ලුණු කන්න ඕනේ නැහැ
4: හැම
3: ලුණු නැති හැම කෑමක්ම කන්න පුළුවන් මොකද ඒ තරම් ලුණු දාලා
4: හරි
3: දැස්සේ දැන් ගියන්ට තද වුණා පොඩක් තරහා ගියා
4: ලුණු දාලා වැඩි කියලා
3: ඉතින් ලොරි ටොක්ස් දීලා වාසක් ආවා ගලා වාසන් කන්න එන්නර මේ කියලා නේද කතාව
4: කොපත් වටකරගෙන
3: ඔව් මේ කන්න ගැරවසේ කන්න බෑනේ දැන් මිනට ලැජ්ජයි ගත්ත කෝල් එකක් ටක් ගාලා
4: ඕකේ
3: වයිෆ්ට ගත්ත කෝල් එක රයිට් මොකක්ද නේවා කරලා තියෙන්නේ මේ
4: මේක ලුණු වැඩිනේ
3: ලුණු වැඩිනේ මොකද්ද මේ කන්න පුළුවන්ද මේක
4: ලැජ්ජු වුණානේ මම
3: මෙතන ලැජ්ජු වුණා මේ සේරම ඉස්සරහා මම හැමෝම ඉස්සරහා මම ලැජ්ජු වුණා මොකද්ද මේ කරලා තියෙන්නේ ලුණු
4: හා
3: හා යත් ඉතින් අතෑරියේ නැහැ
4: ඕක
3: සෑනෝ යත් අතෑරියේ නැහැ
4: ඕකේ
3: ඇහෙන තරමට අනිත් පැත්තෙන් රියැක්ට් කරනවා දැන් වයිෆ් වයිෆ් කියනවා මේ ඔයානේ මේ ඔයානේ වැරද්ද කරේ
4: හා
3: මම හැමදාම දාන ලුණු ප්‍රමාණය තමයි දැම්මේ ඔයා තමයි මේ මෑකරල් අඩුවෙන් ගෙනල්ලා තියෙන්නේ මේ ගෙනාපු අඩුවෙන් ගෙනාවට වට කරන් දෙන්නේ නැහැ මම
4: හැමදාම
3: දාන ලුණු ප්‍රමාණය දැම්මයි ඉතින් මම මොනවද කරන්නද හරිද
4: මෑකරල්
3: ප්‍රමාණය තමයි බලපාන්නේ එතකොට ඒ කියන්නේ මෑකරල් අඩුවෙන් ගෙනාවොත් ලුණු වැඩි වෙනවා යාට කියලා තියෙන රෙසිපි එකේ යා කියලා තියෙන ප්‍රමාණයක් තියෙන ලුණු දාන්න කියලා යා ලුණු හැඳි දෙකක් දානෝ මෑ කරල් කොච්චර තිබ්බා කතා කරන් දෙන්නේ පොරගත් කළා
4: ෂේට්
3: එකේ අපි අයින් කළා දාමු වෙන කෑමක් අමු මේ කතා කරලා වැඩක් නැහැ කියලා පොර ෂේප් වුණා ඉතින් අපෞණිදී අසරණ කොල්ලන්නේ ඉතින් අපි මුකුත් කියන්නේ ගේ නැහැ ඉතින් මොනවා කියන්නද කියන්න
4: දෙයක් නැහැ
3: නේ අපි හිර වුණා ඇත්තටම සෑහෙන්න දැන් එහෙම නැතුව පාට රසට කැම ටික හදා ගන්න හැබැයි ලුණු නම් ඒ ප්‍රමාණයට දාන්න ඕන මොන ලුණු උනත් විජේ ලුණු තියෙනවා එතකොට 3-5 ටික බිස්කට් එක කවුරුට මේ කියන හැම දෙයම වඩා හොඳ ප්‍රමිතියෙන් ගන්න පුළුවන් විජේ නමත් එක්ක දාන ප්‍රමාණය තීරණය කරන්න ඔයා ඒක අපිට කියන්න බෑ හැබැයි හොඳ ප්‍රමිතියෙන් ගන්නවා නම් විජේ නිෂ්පාදන වලින් ගෙදර ගෙනින් තියාගන්න රසට කැම ටික හදා ගන්න පුළුවන්
4: අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක අපිට ලැබෙන්නේ නිසා වාටි පොලංකව දෙන විශ්වාසේ ලගම වෙනසලින් සුපිරි වෙනසලින් විජේ නිෂ්පාදන මිලදී ගන්නවා හැබැයි අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්න එපා දැන් වෙළඳපොලේ අනුකරණ රසක් තියෙනවා ඒ අතරින් ආ හොඳම නිෂ්පාදනය තෝරගන්න ඕනේ විජේ ලාංඡනය තිනවද කියලා බලමු විජේ නිෂ්පාදන මෙලදී ගන්න අමතක කරන්න එපා.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN Ahana Kridavalin Ahana Kridavakata Lakhana Kridavidya Sam Sinasura Davakama සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. FM 93.5 FM 93.7 Lakhana Radio ITN From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: විසේකාරේ
2: එම් බෑනේ බා උඹලටත් උඹලගේ වැඩ තියෙනවනේ බා
3: මෙහෙමයි අයිය අපි සෙට් එකක් එකට ඉන්න උට එක එක්කෙනාට වෙන වෙන ප්ලෑන් තියෙන්න බෑ දැන් බලන්නකෝ අද උදේම නැගිටලා අපි යන්නේ අය අපිට ලෙක්චර්ස් තියනවා කරන්න වැඩ තියෙනවා ඔය ටික ඔක්කොම කරන්න බෑ අනිත් එක ඔයා ඔයා හැමදාම වෙන දේට පරක්කු වෙනවා අද උදේම නැගිටලා බිස්නස් එක කරන්න
4: හිතේ උපන් මාගේ
2: ලගේ මේ ලව් එක මට මාර දෙයක් වත්. ඇත්තටම මං හිතුවේ නෑ මම මේව කාගෙන බිස්නස් එකක් කරයි කියලා. සල්ලි අතට දෙති බචන් ආස හිතෙනවා බං.
3: මේකම තමයි මචං අපිට තියෙන බය.
1: සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
0: ලකන්ද රේඩියෝ ITN ලකන්ද ප්‍රවෘත්ති සහ සහාය තියට බලාපොරොත්තු වන සම

0: තොරතුරෙන් සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: හිටපු පොලිස්පති CD වික්‍රමරත්න වෙඩිවැදි ජීවිතක්ෂයට අධ්‍යාපන සැලසුම්වලදී වෘත්ති අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් ජනපති කියයි. ඩෙංගු මරණ 50න් 35ක් කාන්තාවන් 5ක් දරුවන් රෝගීන් 73,000 ඉක්මවයි. කිසිදු හේතුවකින් වී සහතික මිල වෙනස් නොකරන බවට ඇමති ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්. ක්වේට්, බහරේන්, ජෝර්දාන් ඇමරිකන් ඉලක්කවලට ඉරානයෙන් ප්‍රහාර.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117697979.

0: රයිට් ඉවිනින් ඩ්‍රයිව් එක අපිට යන්න වෙලාවත් ලං වෙලා තියෙනවා. අද සිකුරාද දවසේ. ඉතින් කට්ටිය ගොඩක් කලබලෙන් ඉක්මනින් ගෙදර යන්න බලාගෙන ඉන්න දවස වීකෙන්ඩ් එකක් වෙන නිසා යන්න කලින් මතක් කරනවා ගෙදර යනකොට දැන් සතියන්තයේ බඩු ටික ගේන්න කඩේට යනකොට මතක ඇතුවම විජේ නිෂ්පාදන වලින් නිෂ්පාදන මිලදී ගන්න මතක් කරන්න එපා. රසකාරක වර්ණකාරක මේ කිසිම දෙයක් නැතුව හොඳ ප්‍රොඩක්ට් එකක් විදියට ඔයාලා ගෙදර ගෙනියන්න පුළුවන් විජේ නිෂ්පාදන. අමතක නොකර කඩේට ගියාට පස්සේ මේ නිෂ්පාදන වලින් අරගෙන යන්න. අපි වගේම ෆැඩ් නාවත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරන්න ඕන.
1: ඔනෝයා දීර්ඝකාලීන සංධිවේදනා වලින් පෙළෙන කෙනෙක් නම් දැන් ඔයාලට ෆැඩ්නා ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆැඩ්නා පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක එකතු වෙලා කරපු පර්යේෂණ වලින් පස්සේ ලිදක්වපු හොඳ සංධිවේදනා නාශකයක්. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන ඕනම සන්ධි වේදනාවකට ඔයාට දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සිරසියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි ෆැඩ්නා ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ඔන්න ෆැඩ්නා ආයතනය විසින් නිෂ්පාදනය කළා තියෙන්නේ. වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළා තියෙනවා. මේක හරිම සුවදයි. ඔයාට ඕනම තැනක බයක් නැතුව ගාගෙන යන්න පුළුවන් දවසේ ඕනම වෙලාවක ඉක්මනින් සමට ඇබ්සෝබ් වෙන නිසා ඔයාට ප්‍රශ්නයක් නැතුව ඕන තැනක පහසුවෙන් ගාගෙන යන්නත් පුළුවන්කම තියෙනවා. දිවෙන පුරා තියෙන ෆාමසි සුපරි වෙලන්සල් වලින් ඔයාට දී ගන්න පුළුවන් රුපියල් 1920කට.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි විනාඩි 1යි.

0: ඒක ධර්ම තිලක අධ්‍යක්ෂණයක්.
1: මේක පොඩ්ඩක් අහනවා. දැන් තමුස කියන දේ කවුරු හරි මේ 3-4 දිනේ කහයි. ඒ වගේ දෝයි මං මොන හරි කිව්වහම මං කියන දේ අහන්න මිනිස්සු කොච්චර ඉන්නවද? තමුස ඔයි මේ සෙකන්ඩ් ඉයර් එකේ ළමයෙක් විතරයි. මම මේ විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් කෙනෙක්.
0: මගේ ඉපැරණි පෙම්වතී.
2: බලපන් මං උඹට කරන දේ. උඹගේ රස්සාවයි ජීවිතේයි දෙකම නැති වෙන තැනට වැඩ කරලා මම පස්ස බලන්නේ.
1: වැරදි වැටහීමක් ඔයාට තියෙන්නේ.
2: වැරදි වැටහීමක්? මෙච්චර මේ කෙල්ලෙක් ගියතුළු දාගෙන අඬනකම් බලන් ඉන්න තොට පිස්සුද බල්ලා.
0: මගේ ඉපැරණි පෙම්වතී. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
3: හවස 6 විනාඩි 10යි. ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකතනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
5: ටිවිනින් ට්‍රයි වහගෙන අපි නාතරේ මතක් කරන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට මුදල් හදිස්සියකට සමහර වෙලාවට අපිට සල්ලි ඕන වෙන්නේ අපි නොහිතාම. ඉතින් ඒ වෙලාවට අපිට කරන්න තියෙන හොඳම දෙයක් තමයි අපි ගාව තියෙන රත්තරම් බඩුවක් උකස් කරලා මුදලක් හොයාගන්නවා කියන එක. ඉතින් මේකත් අරගෙන රත්තරම් බඩු උකස් කරන තැනකට ගියාට පස්සේ ඒකටත් 17 කතන්දර කියලා. ඒකට අවන මුදල දෙන්නේ නැතුව වෙන මුදලක් අපිට දුන්නට පස්සේ අපිට වැඩක් නැහැ එකින්. ඒ නිසා ඔබේ රත්තරම් බඩුවට අවශ්‍ය කරන ඔබට අවශ්‍ය කරන නියම වටිනාකම ලබා දෙන තැනක් තමයි පල්ලිය ගුරුගේ රන්නයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ විශ්වාසයෙන් යන්න කියලා. ලොකු මුදලක් ඔයාගේ රත්තරන් බඩුවට ගන්න පුළුවන් වගේම වැඩි මුදලක් ලබා දෙනවා වගේම බේරා ගැනීමටත් ඔයාට පහසු කාලයක් ලබා දීලා තියෙනවා මාස 14ක්. ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවන් රැසක් එක්ක තමයි පල්ලිය ගුරුගේ රන්නායක ගනුදෙනු කරන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ.
3: දැන් ඔයාට එහෙම රස්තියාදුවක් නැතුව ඉක්මනින් අතට සල්ලි ගන්න වගේම රන් පවුමට උපරිම මුදල දෙන තැන තමයි ඔයාට තියෙන්නේ ළඟම තියෙන පල්ලිය ගුරුගේ රන්නාය සේවාව කියලා කියන්නේ. දැන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි වෙන්නේ. ඉතින් ඔයාට විශ්වාසයෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දිවයින පුරාම ශාඛා 24ක් තියෙනවා විහිදිලා ළඟම තියෙන ශාඛාවට ගියත් ඔයාට පුළුවන්කම තියෙනවා. මේ පල්ලිය ගුරුගේ රන්නාය සේවාව ගැන තවදුරටත් විස්තර දැනගන්න. ඉතින් සතිය දින 7ේම විවෘතයි. එනිසා ඔයාට බයක් සැකක් නැතුව ගිහින් ඔයාගේ සේවාවන් ඔනේ ඉක්මනින් සහ පහසුවෙන් විශ්වාසයෙන් ලබා ගන්න පුළුවන් එකම තැන තමයි පාලිය ගුරුගේ රන්නය සේවාව.
5: ඒ වගේම තමයි ගොවිසතල තරයක් ඔබ ගන්නවා කියන්නේ වාසනාව ගෙදර අරන් යනවා වගේ වැඩක්. ඉතින් ඔබේ වාසනාව කොයි වෙලාවෙ කොතෙන්දී ඔබට ළඟාවේද කියන්න බෑ. ඒ නිසා අදවස ගෙදර යද්දී අනිවාර්යෙන්ම ගොවිසතල තරයක් අරගෙන යන්න අමතක කරන්න එපා. එමනම් අපි සින්දුවක් අහලා ආයිමත් කතා කරමු.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක රින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හය

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5, FM 93.7, ලක්හඬ රේඩියෝ ITN.
2: හවස 6:22. ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
0: පටස්ගාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගානු දෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය
3: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්
4: රයිට් ඊවෙනින් ඩ්‍රයිව් එක අපිට යන්න වෙලාවත් ලං වෙලා තියෙනවා. අද සිකුරාද දවසේ. ඉතින් කට්ටිය ගොඩක් කලබලෙන් ඉක්මනින් ගෙදර යන්න බලාගෙන ඉන්න දවස වීකෙන්ඩ් එකක් වෙන නිසා ඉතින් යන්න කලින් මතක් කරනවා ගෙදර යනකොට දැන් සතියන්තයේ බඩු ටික ගේන්න කඩේට යනකොට මතක ඇතුවම විජය නිෂ්පාදන වලින් නිෂ්පාදන මිලදී ගන්න අමතක කරන්න එපා. රසකාරක වර්ණකාරක මේ කිසිම දෙයක් නැතුව හොඳ ප්‍රොඩක්ට් එකක් විදියට ඔයාලා ගෙදර ගෙන යන්න පුළුවන් විජය නිෂ්පාදන. අමතක නොකර කඩේට ගියාට පස්සේ මේ නිෂ්පාදන වලින් අරගෙන යන්න. අපි වගේම ෆැඩ් නාවත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරන්න ඕන.
5: ඔනෝයා දීර්ඝකාලීන සන්ධි වේදනා වලින් පෙළෙන කෙනෙක් නම් දැන් ඔයාලට ෆැඩ්නෝ ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆැඩ්නෝ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක එකතු වෙලා කරපු පර්යේෂණ වලින් පස්සේ ලිදක්වපු හොඳ සන්ධි වේදනා නාශකයක්. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන ඕනම සන්ධි වේදනාවකට ඔයාට දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සිරසියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි ෆැඩ්නා ඔතෂීල් ඇක්ටිව් ප්ලස් ඔන්න ෆැඩ්නා ආයතනය විසින් නිෂ්පාදනය කළා තියෙන. ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළා තියෙනවා. මේක හරිම සුවඳයි. ඔයාට ඕනම තැනක බයක් නැතුව ගාගෙන යන්න පුළුවන්. දවසේ ඕනම වෙලාවක ඉක්මනින් සමට ඇබ්සෝබ් වෙන නිසා ඔයාට ප්‍රශ්නයක් නැතුව ඕන තැනක පහසුවෙන් ගාගෙන යන්නත් පුළුවන්කම තියෙනවා. දිවෙන පුරා තියෙන ෆාමසි සුපරිවෙලන්සල් වලින් ඔයාට දී ගන්න පුළුවන් රුපියල් 1920කට ෆැඩ්නා ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
4: එමනම් අපි අදට යනවා හැමත් ලබන සඳා හරියටම හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තු වෙමින්. ගිහින් ගන්න මම චමිත්.
5: ගිහින් ගන්න ඔබට සුබ දවසක්. මම චාරෝ.

0: Lakhanda Radio ITN.
1: Evening drive with Chamit and Charu.

0: මම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 504

0: ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: на столе. හිටපු පොලිස්පති සිඩී වික්‍රමරත්න වෙඩිවැදී ජීවිතක්ෂයට. අධ්‍යාපන සැලසුම්වලදී වෘත්තීය අධ්‍යාපනයට වැඩි අවධානයක් ජනපති කියයි. ඩෙංගු මරණ 50න් 30ක්ම කාන්තාවන් 5ක් දරුවන් රෝගීන් 73,000 ඉක්මවයි. කිසිදු හේතුවකින් වී සහතික මිල වෙනස් නොකරන බව ඇමති ලාල් කියයි. 2026 ශ්‍රී ලංකා ආර්ථිකය තිරසර සහ ප්‍රකෘතිමත් බවට KPMG ශ්‍රී ලංකා ආයතනයෙන් ප්‍රකාශයක්. කෑගල්ල අක්ෂි සත්කම් පොලිමේ සිටින රෝගීන්ට නව බලාපොරොත්තුවක්. කුවේට්, බහරේන්, ජෝර්දාන්, ඇමරිකන් ඉලක්කවලට ඉරානයෙන් ප්‍රහාර. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද පිබිලේ. හිටපු පොලිස්පති සිඩී වික්‍රමරත්න මහතා සිය නිවසේදී වෙඩිවැදීමකින් තුවාලන බාමිය ගොස් තිබෙනවා. තලාහිනේ පිහිටි නිවසේදී වෙඩිවැදීමකින් තුවාල ලැබූ සිඩී වික්‍රමරත්න මහතා නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් බැති බවට මල්බේ පොලිසියට ලැබුණු පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශයේ සඳහන් කළේ. මෘත ශරීරයේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා. මරණයට හේතුව තහවුරු කර ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවයි පොලිසිය පවසන්නේ. බස්නාහිර පළාත, දකුණු දිසා අපරාධ කොට්ටාශය හා මාලබේ පොලිස් ස්ථානයේව වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කළා. සිද්ධිය සම්බන්ධයෙන් කිහිප දෙනෙකුගෙන්ම බේවන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. තවත් පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බවද පොලිසිය සඳහන් කළා. මියන විට 63 වියෙහි පසු වූ සිඩී වික්‍රමරත්න මහතා මෙරට 35 පොලිස්පතිවරයායි. 2026 නොවැම්බර් 26 වනදා සිට 2023 නොවැම්බර් 25 වනදා දක්වා ඔහු පොලිස්පති දුරෙහි කටයුතු කළා. මියතර සිද්ධිය වාර්තා වූ හිටපු පොලිස්පතිවරයාගේ නිවස වෙත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ මහේස්ත්‍රාත්වරයා මෙන්ම රජයේ රස පරීක්ෂකවරයාද පැමිණ සිටිනවා. මේ වසරේ සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 35 දෙනෙකුම කාන්තාවන්. වයස අවුරුදු 15ට අඩු දරුවන් 5 දෙනෙකුද මිය ගියා. එමෙන්ම මේ වසරේ ඩෙංගු රෝගයෙන් 73,455 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. පසුගිය මාසයේදී පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,538ක්. මේ මාසයේ ගත වූ දින 16 කාලය තුළ ඩෙංගු රෝගීන් 18,076 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 15,341ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 14,625 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මෙතර ඩෙංගු මර්ධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසන්නේ. ඉදිරියේදී විභාග ආරම්භ වන බැවින් සෑම විභාගයකටම පෙර දුමායිනී කර තවදුරටත් මදුරු මර්ධන වැඩසටහන් සිදු කරන බව කපිල කන්නංගර මහතා කියා සිටියා.
1: බස්නාහිර පළාත් සභාවේ ගම්පහ සහ කොළඹ තමයි වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ. ගම්පහෙන් 20.88ක් වාර්තා වෙන අතර කොළඹ 19.91ක් තමයි වාර්තා වෙන්නේ. දකුණු පළාතෙන් මාතර සහ ගල්ලත්, සබරගමුවෙන් රත්නපුර සහ කෑගල්ල, මධ්‍යම පළාතෙන් නුවර දිස්ත්‍රික්කයත්, ඒකම ඌව පළාතෙන් පුත්තලම කුරුණෑගල යම් ප්‍රමාණයකට රෝගීන් වාර්තා වෙනවා. රෝගීන්ගේ මරණ සංඛ්‍යාව තුල 50 තුල කාන්තාවන් 35කුත් පිරිමින් 15කුත් ඉන්නවා. එයින් ළමයින් 5 දෙනෙක් තමයි මරණයට පත් වෙලා තිබෙන්නේ. අවුරුදු 15ට අඩුවෙන් ඉන්න ළමයින්. ඊයේ සිට අලුතින්ම අපි පටන් ගත්ත නැවත වරක් රතුකුරුස සංවිධානය සමග සම්බන්ධ වෙලා, ඒ අයගේ ස්වේච්ඡා සේවකින් සමග සම්බන්ධ වෙලා දිස්ත්‍රික්ක 11ක සහ සෞඛ්‍ය වර්ධන නිලධාරී කාර්යාල 63ක මේ වැඩසටහන කරගෙන යනවා. ඊයේ පටන් ගත්ත වැඩසටහනෙන් 13,027ක් පරිශ්‍ර පරීක්ෂාවට ලක් වෙලා තිබෙනවා. එයින් 3,142ක පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන තියෙනවා. ඒකෙනොත් පරිශ්‍ර 420ක EDC ජිප්ටයි ID සර්බපික්ටස් කියන මදුරු විශේෂයන්ගේ කීටයන් ඒ තුළ හම්බ වෙලා තිබෙනවා. ඒ අවස්ථාවේදීම අවශ්‍ය පියවර අරන් තියෙනවා. 2,233ක පරිශ්‍රවල රතු නිවේදන ලබා දීලා තියෙනවා. පරිශ්‍ර 329කට නීතිමය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. පරිශ්‍ර 146කට
0: ඉදිරි අධ්‍යාපන සැලසුම්වලදී වෘත්ති අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව මෙරට වෘත්ති අධ්‍යාපන ශිෂ්‍යය ශක්තිමත් කළ යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. 2026 අයවැයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 303ක්. එම ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතියද සමාලෝචනය කෙරුණා. එමෙන්ම 2027 අයවැය කෙටුම්පත් කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. වෘත්ති අධ්‍යාපනය සඳහා වැඩිම මුදලක් වෙන් කෙරුණේ මේ වසරේදී. එමෙන්ම රජයේ වෘත්ති පුහුණු ආයතන 310ක් සඳහා පසුගිය කාර්තු දෙක තුළ සිසුන් 60,000කට ආසන පිරිසක් බඳවාගෙන ඇති බව මෙහිදී හෙළිවුණා. සාගර විශ්වවිද්‍යාලය සඳහා ස්ථිර භූමියක් ලබා දීම ඇතුළු ව්‍යාපෘති රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. වෘත්ති අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් පිරිස වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කෙරුණා. දිවිනපුර ඇති යුනිවර්සිටි කොලෙජ් සංඛ්‍යාව සහ ඒවායෙහි ගුණාත්මක භාවයේ ඉහළණක් වෙමින් කලාපීය මට්ටමින් සිසුන්ට තාක්ෂණික උපාධි සහ ඩිප්ලෝමා ලබා ගැනීමට පහසුකම් සැලසීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. පාසල් සිසුන් වැඩුවෙන් ක්‍රියාත්මක කළ සුබසාධන වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කළා. 2027 වසරේ සිට 2031 වර්ෂය දක්වා කාලය තුළ අධ්‍යාපන ශිෂ්‍යයේ ප්‍රගතිය වෙනුවෙන් රුපියල් බිලියන 382ක විශාල ආයෝජනයක් සිදු කිරීමේ සැලසුම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ගුරු හා අධ්‍යන කාර්ය මණ්ඩල හිඟේ මෙන්ම වැටුප් විෂමතා පිළිබඳවද සිළු ශිෂ්‍ය ඒකාබද්ධ කරගැනීමෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමටත් ඒ වෙනුවෙන් විශේෂ කොමිෂන් සභාවක් මගින් ස්ථිර විසඳුම් ලබා දීමටත් මෙහිදී එකඟතාවය පළ කෙරුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙන්ම මෙති ඇමතිවරුන් හා නිලධාරීන් පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා. සියලු දිනාගේ අදහස් සලකා බලා ගොවීන් සහ පාරිභෝගිකයින් යන දෙපාර්ශවයටම සාධාරණ වන පරිදි තීරණය කළ සහතික වීමිල කිසිසේත් වෙනස් නොකරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා. ඒ මහනුවරදී පැවති මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සමුළුවට එක්වෙමින්
2: තෙතවි කියන එක හරහා තමයි අද දැවැන්තම ගසා කෑම සිද්ධ වෙන්නේ. දැන් සමහර වෙලාවට වී කිලෝ එකට මෙච්චරක් දෙන්නේ කියලා. ඒ කියන විදිහට දුන්නොත් එහෙම පාරිභෝගිකයට සහල් කිලෝ එකක් ගන්න වෙන්නේ රුපියල් 400ද. අපි ගොවියෝ ගැන විතරක් හිතන හැමදෙවරු නෙමෙයි. පිටරට ගිහිල්ලා රස්සා කරලා දුක් විඳලා එවන සල්ලිටිකෙන් තමයි පෝරසාන දරන්නේ. අපිට මේ පෝරසානාධාරය දෙන, අපිට මේ වාරි මාර්ග පහසුකම් සපයන, අපිට මේ විවිධ සාන සපයන, අපේ දරුවන්ට පාසල් උපකරණ ටික ගන්න රුපියල් 6000ක් දීපු ඒ ජනතාව ගැනත් ගොවියා හිතන්නේ. එක එක දේශපාලන සටන් පාඩ වලට රැවටෙන්නේ නැතුව ගණන් හදලා තමයි ගාණ කියලා දෙන්නේ. 120, 130, 140. ඒක තමයි ගාණ. ඊට වඩා වැඩි ගණන් ඉල්ලන්න ඇති තරම් උද්ඝෝෂණය කරන්න දෙන්නේ නැහැ. යථාර්ථයෙන් පරිබාහිර සටන්ගාමීකම් පෙන්වුවට වැඩන්නේ. ඔය වී කිලෝ එකට රුපියල් 150ක් 60ක් ඉල්ලන්නේ යථාර්ථවාදී සටන්ගාමී නෙමෙයි.
0: රජ නිකුත් කර ඇති සහතික මිලට පෞද්ගලිකාංශයේද මේ වන විට වී මිල දී ගැනීමේ නිරතව සිටින බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ.
3: 120ට වී ගන්න අපි පටන් ගත්තාම දැන් පෞද්ගලික මෝල් හැමියොත් 120ට වී මෝලට ගෙනත් දුන්නාම ගන්නවා කියලා. දැන් මට ඊයේ පෙරේදා වෙනකොටත් පණිවිඩෙව්වා ඒගොල්ලෝ කිලෝ 106.7 එහෙම ගත්තා කියලා. ඉතින් ඒක හොඳ මිලක් ගොවියට. පහුගිය කාලේ මේක රුපියල් 85ට 90ට වටලා තිබුණානේ. හැබැයි අපි රජයේ වී 130ට ගන්න මේ අවුරුද්දේ මිලියන 16000ක් වෙන් කරා. මහකන්නට මිලියන 10000ක් වෙන් කරා, යල් කන්නට මිලියන 6000ක් වෙන් කරා. ඒ මිලියන 6000න් දැන් වී ගන්න පටන් අරන් තියෙනවා. සහල් වෙළඳපොළ 2024 දෙසැම්බර් වෙනකොට තිබුණේ රුපියල් 270 280 තිබිච්ච සහල් අපි රුපියල් පාලන මිලක් ගෙනල්ලා 2025 අවුරුද්දේ 2026 අවුරුද්දේ පාලන මිල හෝ ඊට අඩුවෙන් අපි සහල් වෙළඳපොළ පාලනය කරමින් තියෙනවා.
0: මේ අතර ගොවීන් ජලකන්නේ වැඩි වශයෙන් වී වගා කිරීමත් අසන්න වැඩිවීමත් හේතුවෙන් රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු වී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහතා පවසනවා.
4: අපිට හැකියාව ලැබුණා මෙම යලකන්නේදී හෙක්ටයාර 473,000ක පමණ ප්‍රමාණයක වී වගාව සිදුකරන්ඩ පහුගිය මහකන්නේ මුළු වගාවෙන් 8%ක පැණි ප්‍රමාණයක් තමයි කිරි සම්බා වගා කරලා තිබුණේ. නමුත් මෙම කන්නේදී සමස්ත වගාවෙන් 15%කට ආසන්න ප්‍රමාණයක් කිරි සම්බා වගා කරලා තියෙනවා. පසුගිය කාලය තුළ අපි දන්නවා කිරි සම්බා ප්‍රමාණය අඩුවීම නිසා ඊට ආදේශක සහල් පිටරටින් ආනයනය කරන්න සිදු වුණා. නමුත් මම හිතනවා මේ කිරි සම්බා වගා ප්‍රතිශතය වැඩිවීම හොඳ ප්‍රවණතාවයක් හැටියට හොඳ අස්වැන්නක් ලැබීමෙන් පවතිනවා. දැනට ප්‍රධාන වශයෙන්ම අම්පාර තිරුකුණාමල්ලේ, මඩකලපුව, මුලතිව්, කිලිනොච්චි, වවුනියාව, අනුරාධපුර සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික් වලින් මේ අසනු නිලීමේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. මම හිතන්නේ මේ වී අලවිය ගැන විශාල උද්‍යෝගයක් සමාජය ඇති වෙලා තියෙන්නේ ඒ විදිහට හොඳ අස්වැන්නක් ලැබෙන හේතුව මත.
0: ශ්‍රී ලංකා ආර්ථිකය 2026 වසරේදී තිරසර ලෙස ප්‍රකෘතිමත් වීමේ මාවතකට අවතීර්ණ වී ඇති බව KPMG ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙනවා. ඒ ඔවුන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික දැක්මෙන් තහවුරු කරමින් එම වර්තාවට අනුව ආර්ථික වර්ධනය, රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය, පෞද්ගලිකාංශයේ ආයෝජන ක්‍රියාකාරකම් සහ විදේශ විනිමය ප්‍රවාහයන් යන අංශ රැසක්ම ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි KPMG ශ්‍රී ලංකා ආයතනය සඳහන් කළේ. ඒ අනුව 2026 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ 5.1%කින් වර්ධනය වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ආර්ථික අඛණ්ඩව යථා තත්ත්වයට පත්වමින් ඇති බවට ප්‍රබල සාක්ෂියක් බවයි KPMG ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙන්නේ. අඩු උද්ධමනය, පහළ පොලි අනුපාතය හා බැංකු පද්ධතියේ ප්‍රමාණවත් ද්‍රවශීලතාව හේතුවෙන් දේශීය ඉල්ලුම ශක්තිමත් වී ඇති බවද ඔවුන් සඳහන් කළා. පෞද්ගලිකාංශයට ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 485.4කින් ඉහළ යාම ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ ආයෝජන යළි වේගවත් වෙමින් පවතින බවට ධනාත්මක සංඥාවක් පෙන්නුම් කරන බවද KPMG ශ්‍රී ලංකා ආයතනය පවසනවා. ආර්ථික අංශ අතරින් කර්මාන්තාංශයේ 7.2%ක වර්ධනයක් වාර්තා කරමින් ප්‍රමුඛස්ථානයේ පසුවන බවත් ඔවුන් සඳහන් කළා. සේවා අංශයේ 3.4%කින් සහ කෘෂිකාර්මිකාංශයේ 1.1%කින් වර්ධනය වී තිබෙනවා. නිෂ්පාදන සහ ඉදිකිරීම් අංශද නැවත ව්‍යාප්ත වීමේ මාවතට පිවිසීම ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් වන බවට තවත් සාක්ෂියක් බවයි KPMG වාර්තා පෙන්වා දෙන්නේ. රාජ්‍ය මූල්‍යංශයේද කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ලැබෙනවා. 2026 වසරේ මුල් කාර්තුව තුළ බදු ආදායම 36.4%කින් ඉහළ ගියා. එම කාලය තුළ රජ රුපියල් බිලියන 116.4%කින් අයවැය අතිරික්තයක්ද වාර්තා කළා. මෙය පසුගිය දශක කිහිපය තුළ වාර්තා වූ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවලින් එකක් ලෙසයි KPMG හඳුන්වා දෙන්නේ. බාහිරංශය තුළද ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. විදේශගත ශ්‍රමික ප්‍රේෂණ 26.5%කින් ඉහළ ගොස් ඇමරිකා ඩොලර් බිලියන 2.3%ක් දක්වා ළඟා වී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ නිල විදේශ විනිමය සංචිතය 2026 ජුනි අවසන් වන විට ඇමරිකාව තුළ ඩොලර් බිලියන 6.45ක් දක්වා වර්ධනය වී ඇති බවයි KPMG පෙන්වා දෙන්නේ. ඉදිරි කාලයේ ඒ තවදුරටත් ඉහළ නැංවීමේ හැකියාව පවතිනවා. මැදපෙරදිග ගැටුම්, ගෝලීය බලශක්ති මිල, උද්ධමන පීඩනය සහ ඉහළ ආනයන වියදම් වැනි බාහිර අවදානම් තවදුරටත් ශ්‍රී ලංකාව වෙතට පවතින බැවින් මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවද KPMG අවධාරණය කළා. සමස්තයක් ලෙස KPMG ශ්‍රී ලංකා ආයතනය තක්සේරු කරන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය මෙවඩ විට ශක්තිමත් වර්ධන මාවතකට පිවිස ඇති බවයි. රාජ්‍ය මූල්‍ය විනය, පෞද්ගලිකාංශයේ ආයෝජන, කර්මාන්ත හා සේවාංශයේ වර්ධනය, විදේශ ප්‍රේෂණ ඉහළ යාම සහ විදේශ විනිමය සංචිත ශක්තිමත් වීම වැනි සාධක එම ප්‍රකෘතිමත් වීම තුළින් තිරසර ආර්ථික වර්ධනයක් බවට පත්කිරීම වඩාත් යහපත් පදනමක් සකසා ඇති බවයි. සත්ව සුබසාධනය සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ගෙනීමෙන් සතුන්ගේ ජීවිත යහපත් කිරීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට අවස්ථාව ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. APET එක්ස්පෝ 2026 ප්‍රදර්ශනයට එක්වෙමින් එය ආරම්භ වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා සුරතල් සත්තු පශු වෛද්‍යවරුන්ගේ සංගමයයි එය සංවිධානය කළේ. වීති සතුන්ගේ සුරක්ෂිත භාවය සහ සුබසාධනය වෙනුවෙන් සමාජයේ දැනුවත් කිරීම සඳහා වූ ආලෝක ප්‍රදර්ශන කුටිය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරිය වීදි බලුපැටවෙකු රැකවරණය සඳහා ඉල්ලුම්කරුවෙකු ලෙස භාරදීමද සිදු කළා. වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
5: අද මම මෙතනට පැමිණියෙත් ඔබ සියලු දෙනා ආමන්ත්‍රණය කරන්නේ අගමැතිතුමිය හැටියට පමණක් නෙවෙයි, අවුරුදු ගණනාවක් තිස්සේ සුරතල් සතුන්ගේ සේවකයෙක් හැටියට කිව්වොත් වැඩිය නිවැරදි. මං හිතන්නේ අයිතිකරුවෙක් කියන්න බෑ. විශේෂයෙන්ම මම මොන අගමැතිකම් තනතුරු දැරුවත් ගෙදර ගියාම මම ඔවුන්ගේ සේවකයෙක් හැටියට තමයි අපේ ගෙදර නම් ඉන්නේ. අපේ ගෙවල් වල ඉන්න සතුන් ගැන විතරක් නෙවෙයි, විශේෂයෙන්ම අපේ වීදී සතුන් ගැන අපේ විශේෂ අවධානයක් අපි යොමු කරන්න ඕනේ. ඒක මම හිතනවා අපේ සියලු දෙනාගේම වගකීම. ඒ සඳහා අපි හොඳ ප්‍රතිපත්ති නීති හදාන්න ඕනේ. මම ඉන්නේ පන්සලක් ළඟ. ඒ පන්සල ගාව හැමදාම පූස් පැටව් බලු පැටව් දාලා යනවා. අපේ සුරතල් සතුන් වගේම අපි වීදි සතුන් ගැන අවධානයක් දෙමු කියන එක මගේ ඉල්ලීම මම කරනවා. ළඟදිත් ලංකාව ගෝලීය වශයෙන් සුප්‍රසිද්ධ වුණා. අපි දැක්කත් පොළොන්නරුව පැත්තේ චූටි දියණියක් ඉත්තෑවෙක් එක්ක තිබ්බ සම්බන්ධතාවය. සහකම්පනය, ආදරය, කරුණාව කියන දේ දරුවන්ගේ ජීවිතවලට ප්‍රායෝගිකව එකතු කරන්න නම් සුරතල් සතුන් එක්ක ඒ තියෙන සහජීවනයේ ඒ දෙන වගකීම තුලින් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්, උගන්වන්න පුළුවන්. මම නම් කැමතියි ඇත්තටම මේක අපේ ඉස්කෝලවලත් අපිට සුරතල් සතුන් බලා ගන්න පුළුවන් සංස්කෘතියක් අපේ පාසල් තුල පොඩි කාලේ ඉඳන්ම අපිට මේ පුරුද්ද ඇති කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට වීදි සතුන් කියන එක අර්බුදයක් ප්‍රශ්නයක් නොවන විදියට අපේ රටේ හදා ගන්න පුළුවන්. ඒ වගේම මම සතුටු වෙනවා අපිට පුළුවන් වුණා සති කීපයකට පෙර ඇනිමල් වෙල්ෆෙයාර් බිල් එක කැබිනට් එකේ පාස් කරන්න. ඒ හරහා මම හිතනවා පොදුවේ අපිට මේ රටේ සතුන්ගේ යහපැවැත්ම, සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් විශාල මැදිහත් වීමක් කරන්න පුළුවන් වෙයි කියලා.
0: අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති රකිත රාජපක්ෂ මහතා ඇතුළු තුන්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන 28 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වූ ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන හරක්කටා නැවත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරමින් ඔහුගේ රැඳවුම් යෝග්‍ය අවලංගු කර බූස් හැර වෙනත් සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වුණේ. එම චෝදනාවට රකිත රාජපක්ෂ සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවාධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ වරුණහැන්දිගේ පසුගියදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට අද ඉදිරිපත් කෙරුණා. එහිදී අල්ලස් කොමිසම විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කළා. අල්ලස් කොමිසමේ නිලධාරිනිය එහිදී කියා සිටියේ පැමිණිලිකාරීක වන හරක්කටා නැමැත්තාගේ බිරිඳ වන මහේෂිකා මදුවන්ති නැමැත්තියගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස සැකකරුවන්ගේ නීතිඥවරුන් දැනුම් දී තිබූ බවයි. ඒ අනුව ඇය සිය ප්‍රකාශයේ ඇතුළත් වීඩියෝ පටයක් අල්ලස් කොමිසමට යොමු කර තිබෙනවා. එම වීඩියෝ පටයෙන් අල්ලස් මුදල මෙම සැකකරුවන්ට ලබා දුන් බවට ඇය ප්‍රකාශ කර තිබෙන බවත් නිලධාරිනිය කියා සිටියා. මෙම අල්ලස් මුදල ලබා දීමේ සිද්ධියට අදාළව පටිගත කරන ලද දුරකථන ඇමතුම් ඇවිසින් කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා. මෙසේ ලබා ගන්නා ලද අල්ලස් මුදල ස්වාමීන් වහන්සේ නමක් මගින් ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ලබා දී ඇති බවත් රකිත රාජපක්ෂ මහතා නැමැත්තා සම්බන්ධව කටයුතු කරන සමාගම් සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවත් ඇය සඳහන් කළා. විත්තිකරුවන්ගේ ඇපඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. එදින ඇප පිළිබඳ නියෝගයේ ප්‍රකාශයට පත් කරන බවයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ. අත්අඩංගුවටගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලී මහතා ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ගොනු කර ඇති අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු 4 වෙනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන රඳවා ගැනීමට එරෙහිව සුරේෂ් සලේ මහතා පෙත්සමක් ගොනු කර තිබුණා. ඊට මැදිහත් වී කරුණු දැක්වීමට තමන්ටද අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ශ්ව 8ක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ කොළඹ අගරදුගුරු හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 8ක් විසින් එම පෙත්සම් අද කැඳ වූ අවස්ථාවේ අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ පෙත්සම්කාර පාර්ශ්වයේ ජනාධිපති නීතිඥවරයාගේ දේශනය අවසන් වූ පසු අතරමැදි පෙත්සම් සලකා බලන බවයි. ඒ අනුව අතරමැදි පෙත්සම්කාර පාර්ශ්වයේ එකඟතාව මත ඒවා සලකා බැලීම සඳහා අගෝස්තු මස 4 සහ 6 යන දිනවලදී කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ මහාධිකරණයේ හමුවේ අද විභාගයට ගත්තා. රුපියල් 1,730,000 අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි 5ක් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවටයි යෝෂිත රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙන්නේ. ඔහුට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද විභාග කෙරුණා. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසා සිටියා. ඉන් අනතුරුවයි වැඩිදුර සාක්ෂි විභාගය ලබන 24 වනදා දක්වා කල් තැබීමට නියම කෙරුණේ. රෝගී ජීවිත වඩාත් ආරක්ෂා කළ හැකි පරිදි අනපනත් ගැනීම පිළිබඳ රජයේ අවධානය යොමු ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඉරඹුකන ප්‍රාදේශීය අක්ෂිරෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා මෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ නිලධාරීන් කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙරට පෞද්ගලික රෝහල් මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය වෛද්‍ය ආයතන නියාමනය කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඒ සඳහා පනතකින් බලතල පැවරී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
6: රඹුකන ප්‍රාදේශීය රෝහලට අනුබද්ධව පවතින මේ අක්ෂි ඒකකය අපි හඳුනාගන්නේ ජාතික මට්ටමින් අපේ රටේ කැටරැක් සර්ජරිස් වලට තිබෙන පුළුවන් තරක් හැටියට. තීන්දුවකට ආවා දැනට මේ පරිශ්‍රයේ ක්‍රියාත්මක වෙන ශල්‍යාගාර එකයි ක්‍රියාත්මක වෙන්නේ, තව දෙකක් තිබෙනවා. ඒ ශල්‍යාගාර තුනටම අවශ්‍ය කරන පහසුකම් ලබා දීලා, උපකරණ ලබා දීලා ශල්‍යාගාර තුන ක්‍රියාත්මක කරන්න අපි කඩිනමින් මේ කටයුතු ආරම්භ කරනවා.
7: අද මාධ්‍ය වාර්තා කරනවා පෞද්ගල රෝහල් 52 මෙවට උපකරණ කල්ලි පුත්තර කියවත් වාලේවා මේ වගේ තියෙන බඩුවක් අපේ රෝගීන් තමයි වලට දැන්.
6: රෝගීන්ගේ පැත්ත විතරක් නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තිබෙනවා අපේ රටේ පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික සෞඛ්‍ය වෛද්‍ය ආයතන ඒ පිළිබඳ නියාමනය කරන්න. ඒකට අපි පනතකින් බලය පැවරලා තිබෙනවා. ඒකේ සමහර පනතේ තියෙන වගන්ති ක්‍රියාත්මක කිරීමේදී නඩු කටයුත්තකුත් තිබෙනවා. නමුත් ඒකත් අපි අපේ අධීක්ෂණය සහ නියාමනය විධිමත් කරමින් පවතින්නේ. තව ටිකක් ඒකේ සංවර්ධනය කර යුතු පැති කීපයක් තියෙනවා. අතර පනත වෙනස් කරන තමයි අපි කල්පනා කරමින් ඉන්නේ. පනත අපේ රටේ රෝගී ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් නිතරම බලාත්මක නැහැ සහ ඒකේ නියාමන ආයතනය තුළ නියෝජනයක් තව පුළුල්වෙන්න ඕන කියලා අපි කල්පනා කරනවා.
0: රජයක් ලෙස රාජ්‍ය සේවයේ ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළා. ඒ රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිලධාරීන්ගේ අභිප්‍රේරණය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනකට එක් වෙමින් ජිනීවා ටයිම්ස් මාධ්‍ය ආයතනයේ සම්පත් දායකත්වයෙන් ඔය වැඩසටහන පැවැත්ුණේ. එම ආයතනයේ නේවාසික අධ්‍යක්ෂ ප්‍රතිපා වර්ණකුලසූරිය මහත්මිය වැඩසටහන මෙහෙවා තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය ආයතන නියෝජිතෙන් රැස්වා කීටෙක් සිටියා. ජාතික ගීය හැඟීමෙන් ගායනා කළ යුතු බවත්, ඒ අයුරින්ම රැකියාවද උනන්දුවකින් යුතුව සිදු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළා.
8: පහුගිය කාලවල ටිකටම අහන්න හම්බුණා රාජ්‍ය සේවයේ රැකියාවකට මොන හරි වැඩක් කරගන්න ගියාම අනේ රජයේ නිලධාරීන් එක්කෝ ෆෝන් කෝල් වල එක්කෝ නිදිමතේ එක්කෝ සැරෙන් කතා කරනවා කියලා. ජෙනරලි අපිට සාමාන්‍යයෙන් අහන්න හම්බෙනවා මේ හරිම අලසයි උදාසීනයි කියලා. ඒක රාජ්‍ය සේවය දුර්වල කරන්න කලින් හදපු මතයකුත් තියෙනවා. ඒක බොරුමත් නෙමෙයි, ඒක ඇත්ත තැනකුත් තියෙනවා. ඒ දෙකම ඔළුවට අරගමු. අපි රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා රජයක් ලෙස. අපි වැටුප් වැඩි කරන ඒවා කරනවා. රජයේ සේවකයන්ට අවශ්‍ය අනෙකුත් අයිතිවාසිකම් දීමනා දෙනවා, ප්‍රශ්න විසඳනවා. ඒ නිසා ඔබේ පැත්තෙන් ඔබේ දායකත්වයත් ඒ විදිහටම රටට කරන්න.
0: ඇමරිකාව අකණ්ඩව 6 වන දිනටත් ඊ රාත්‍රියේ ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. හොමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග මැද පෙරදිග කලාපයේ අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වුණා. එයනු ඇමරිකාව සහ ඉරානය අතර අකණ්ඩව ගැටුම් වාර්තා වනවා. ඊ රාත්‍රියේ ඇමරිකානු හමුදාව ඉරානය වෙත ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි එරට ආරක්ෂකංශ සඳහන් කළේ. හොමුස් සමුද්‍ර සන්ධිය අසල කේෂ්මී දූපතට අබ්හාස් ඉරානාස්තර් න්‍යෂ්ටික බලාගාරයක් පිහිටි බන්ඩාර් අබ්හාස් මෙන්ම බුෂර් වෙත ඇමරිකානු ප්‍රහාර එල්ල වූ බවයි ඉරානයේ නිවේදනය කළේ. එමෙන්ම හොමුස්ගන් කලාපයේ පාලම් දෙකකටද ප්‍රහාර එල්ල කෙරුණා. ප්‍රහාර එල්ල කිරීම සඳහා ජටයානා, ඩ්‍රෝනයානා සහ යුද්ධ නෞකා යොදාගෙන තිබෙනවා. ඉරානයේ වෙරළබඩ නිරීක්ෂණ මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක මධ්‍යස්ථාන, හමුදා යටිතල පහසුකම් සැපයුම් හා සමුද්‍රීය සම්පත් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බවත් ඇමරිකාව නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. ඉරානයේ සිවිල් ඉලක්ක වෙත පහර දෙන බවට ඇමරිකාව සිදු කර ඇති තර්ජනය ක්‍රියාත්මක කළහොත් මැද පෙරදිග කලාපයේ සියලු යටිතල පහසුකම් විනාශ කර දමන බවටයි ඉරානය අනතුරුවංග වන්නේ. එමෙන්ම කුවේටය, බහරේනිය සහ ජෝර්දානයේ ඇමරිකා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවද ඉරානය ප්‍රකාශ කළා. මෙතර ඉරාන රාජ්‍ය තාන්ත්‍රික භාවය පිළිබඳ ඇමරිකා මතය වෙනස් කිරීමට ඊශ්‍රායලයේ උත්සාහ කළ බවට ඇමරිකා උපජනාධිපති ජෙඩි වැන්ක්ස් චෝදනා කරනවා. ඇමරිකාව සහ ඉරාන අතර යුද කැටුම් අවසන් කිරීම සඳහා පැවති රාජතාන්ත්‍රික කටයුතු වලට ජෙඩි වැන්ක්ස් නායකත්වය ලබා දුන්නා. එහිදී තමාට ඉතා කුරිරු පෞද්ගලික ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදු වූ බවයි ඇමරිකා උපජනාධිපතිවරයා පවසන්නේ. ලංකා ප්‍රීමියර් ලීග් 2026 පන්දුවාර 20 තරගාවලිය අද ආරම්භ වෙනවා. තරගාවලියට කණ්ඩායම් පහක් ඇතුළත්. ඊයනු පළමු තරගයේ අද පැවත්වෙන්නේ ගෝල් ගැලන් සහ ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම් අතරයි. තරගයේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ පිළිබඳ නවතම තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත සමීර කාර්යවසම්.
9: LPL තරගාවලිය ආරම්භ කිරීමේ සමාරම්භ උත්සවය ආරම්භ වුණා. සවස 6:30ටයි සමාරම්භ උත්සවය ආරම්භ වුණේ. ඒ සඳහා කණ්ඩායම් පහම නියෝජනය කරමින් කණ්ඩායම් නායකයන් සහභාගී වුණා. ඒ වගේම තරගාවලිය සඳහා ලබා දෙන කුසලානය නිරාවරණය කිරීමේ මාධ්‍යට සහ දෙස් විදෙස් ක්‍රීඩකයන්ට මේ සියලු දිනාතම එම කුසලානය නිරාවරණය කිරීමේ අවස්ථාවත් අපට දැක ගන්න හැකියාව ලැබුණා. මේ මොහොතේට විශාල පිරිසක් ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණයට එකතු වීමෙන් සිටිනවා. SSC ක්‍රීඩාංගණයට පළමු තරගයේ ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ගැලන්ස් කණ්ඩායම අතරයි පැවැත්වෙන්නේ. ජෙෆ්නා කණ්ඩායමේ නායක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ බානුක රාජපක්ෂේ, වගේම ගෝල් කණ්ඩායමේ නායක දසුන් ශානක කටයුතු කරන්නේ. ඉතින් හොඳ තරගයක් දැක බලා ගැනීමේ අරමුණින් විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ක්‍රීඩාංගණයට එකතු වීමෙන් සිටිනවා. තවමත් අපි ආරාධනා කරනවා තව ස්වල්ප වේලාවකින් අපිට දැක ගන්න හැකියාව ලැබෙනවා අහස සිඹින ඩ්‍රෝන යානා 500ක් ගුවන් ගත කරමින් සම්දර්ශනය පැවැත්වීමට සමාරම්භ කුස්සේ, වගේම ලංකාවේ ජනප්‍රියම ගායන ශිල්පීන් රැසක් සහභාගී වන සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටත් අවශ්‍ය කටයුතු SSC ක්‍රීඩාංගණය සූදානම් කර තිබෙනවා. එයයි මේ මොහොතේදී SSC ක්‍රීඩාංගණයේ LPL තරගාවලියේ සමාරම්භයත් සමග සූදානම් අපිට දකින්නට හැකියාව ලැබෙන්නේ. මම SSC ක්‍රීඩාංගණයේ සිට සමීර කාර්යවසම් ප්‍රවෘත්තිංශය වෙනුවෙන්. ලක්කන්ද ප්‍රවෘත්ති
0: යලින් සිරස්තල. හිටපු පොලිස්පති සිටී වික්‍රමරත්න වෙඩිවැදී ජීවිතක්ෂයට. අධ්‍යාපන සැලසුම්වලදී වෘත්ති අධ්‍යාපනයට වැඩි අවධානයක් ජනපති කියයි. ඩෙංගු මරණ 50%ක්ම කාන්තාවන්, 5ක් දරුවන්. රෝගීන් 73,000 දක්වා ඉහළට. කිසිදු හේතුවකින් වී සහතික මිල වෙනස් නොකරන බව ඇමති ලාල් කියයි. 2026 ශ්‍රී ලංකා ආර්ථිකය තිරසර සහ ප්‍රකෘතිමත් බවට KPMG ශ්‍රී ලංකා ආයතනයෙන් ප්‍රකාශයක්. කෑගල්ල අක්ෂි සත්කම් පොලිමේ සිටින රෝගීන්ට නව බලාපොරොත්තු. කුවේට්, බහරේන්, ජෝර්දාන් ඇමරිකන් ඉලක්කවලට ඉරානයෙන් ප්‍රහාර. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්නේ බවට පත්වනවා. ජලිත හමුවෙමු හෙට පෙරවරු 9ට.
10: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
12: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
13: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176797579.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011176679579
4: දස ආරම්භ කරලා බොහොම වෙහෙසට මහන්සියට පත්වලා ඉන්න කෙනෙක් වෙන්න ඕනේ ඔබ මේ වෙලාවේ අපි වහගෙන ඉන්න. අපි අපේ ජීවිතයේ සිහින සබෑ කර ගැනීම වෙනුවෙන් අපිට ආදරය කරන අයගේ ජීවිත එළිය කිරීම වෙනුවෙන් හුස්මක් අඩක් නොගෙන වැඩ කරන දවසක් තමයි මේ ගත වෙලා යමින් තියෙන්නේ. ඉතින් ඒ නිසාම ඔබේ ජීවිතයට සැහැල්ලුවක් සතුටක් ලං කරන්න පුළුවන්කම තියෙනවා නම් මේ අප මුණ ගැහෙන කාලය තුළ අපේ බලාපොරොත්තුව එය. එවනුවෙන් අදත් අපි බොම සුන්දර මියුරු ගීත එකතුවක් එක්ක ඔබව හමු වෙනවා. කාලෙකට කලින් අහුණු ගීතයක් එක්ක අපි ඒ ගීතය ලියලා තියෙන්නේ කවුද, මේ ගීතයේ සංගීතය කාගේද කියලා අහන්න හොයන්න උත්සාහ කළා. 2008 වසරේ විතර අපිට මේ ගීතය ඇහෙන්නේ කසුන් කල්හරගේ හඬින්. ඔව්, ඒ ගීතය

0: ගීත ලිව්වේ අද අප හමුවන මේ ගීපද රචකයා සහ සංගීතවේදියා. අද අප හමුවන්නේ අජල සොලමන්ස්. අයිවන් සුබ සන්ධ්‍යාවක්.
1: අයිවන් සුබ සන්ධ්‍යාවක්.
0: සඳ මිතුරිත් එක්ක තමයි ඔබ මේ ජනප්‍රිය තලයට ගීපද රචකයෙකු විදිහට එක් වෙන්නේ. ඒ වගේම සුරණිකේ නිල් දෑසින් ගීතයත් එක්ක සංගීත අධ්‍යක්ෂණයට සංගීත නිර්මාණ කිරීමට තනු නිර්මාණ කිරීමට එකතු වෙනවා. මේ සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙක් ගත්තාම නිර්මාණකරුවෙක් විදිහට මේ ශ්‍රේෂ්ඨයන් දෙකේම යෙදෙනවා ටිකක් අඩුවෙන් අපිට ලංකාව තුළ දකින්න ලැබෙන්නේ ටිකක් විතර අඩුවේ. එතකොට මේ කොහොමද මේ ගමනට අවතීර්ණ වෙන්නේ කියලා මම අහන්න කැමතියි මුලින්.
1: ඔව්. ඉතින් සාමාන්‍ය පොදුවේ හැම කෙනෙක්ගේම අඩිතාලම වැටෙන්නේ පාසල් සමයත් එක්කනේ. ඒකට මූලික වෙන්නේ ඇත්තටම අපි තුල යම්කිසි හැකියාවක් උපදින්ම ගේනවා. මම හිතන සංගීතය සහ ඒ වගේ කලාවන් වලදී ඔය චිත්‍ර වගේ ගොඩක් තැන්වලදී උපන්න හැකියාව තමයි මූලික වෙන්නේ අඳුනගන්න. ඉතින් ඒතරම මට මුල් කාලේ ගීත ගායනා කිරීම හැකියාවක් තිබුණා. ඒකත් එක්ක තමයි මම සංගීතයට කැමති වෙන්නේ. ඒ වගේම අපේ ගෙදර පරිසරයේ තිබුණා මේ අපේ තාත්තා අම්මා ගොඩක් ඔය ගීත ඒ කාලේ දැන් ගුවන්විදුලි අපි අවස්සරු එහෙම අහනකොට ගීත ගැන කතා කරනවා. සමහර පද රචනා ගැන විශේෂයෙන් සමහරලාට හොඳ කැසට් පට තියෙන කාලෙත් කැසට් පට හොඳ ඒවා මේ නිකුත් වුණාම ඒවත් ගේනවා. සමහරලාට ගෙනල්ලා ඒ ගීත ඇතුලේ තියෙන කාරණා ගැන කතා කරනවා. ඒ වගේ ඉතින් ඒකට හොඳ ගීත අහන්න ලැබුණා ඒ කාලේ. ඉතින් ওই කාරණා ටික මට කුතුහලයකුත් තිබුණා. ඒ කාලේ ඇත්තටම ওই ගීත ඇහෙද්දි මේක කොහොමද නිර්මාණය කරන්නේ කියලා ලොකු කුතුහලයක් තිබුණා. ඉතින් ඒක තමයි මම හිතා අඩිතාලම් වෙන්න ඇත්තේ. ඉතින් මම සංගීත අධ්‍යාපනයේ ඉස්කෝලේ දිවිෂයක් විදිහට හැදෑරුවා සෞන්දර්ය අධ්‍යාපනය තුල. ඊට පස්සේ ඒ ලෙවල් දක්වාම විවිධ ගුරු රැඩතේ බාහිරවත් ඊට අමතරව මම කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තමයි මේ මගේ උසස් පෙළ මේ දෙපණී හිටින්නේ. ඊට පස්සේ ඒ ලෙවල් කාල වෙනකොට වගේ ගොඩක් අමාරුකම් මැද්දේ වුණත් මට මේ අම්මලා මේ පොඩි විද්‍යෝගණයක් අරන් දෙනවා. ඒකේ මේ ඒ සින්දු ප්‍රෝග්‍රෑම් කරන්න කියන්නේ ප්‍රතිනිර්මාණය කරන්න රෙකෝඩ් කරන්න පුළුවන් ඒකේ. ඉතින් මට ලොකු අධ්‍යාපනයක් ලැබුණා මේ ඔය සංගීත නිර්මාණය ගැන. මොකද මම කෙරුවේ මම කියවන මට කුතුහලයක් තිබුණා කියලා. ඒ වෙනකොට මම ඇත්තටම මූලික වශයෙන් මූලික දැනුම ලබාගෙන තිබුණා සංගීතයේ තීරය ඒ කියන්නේ න්‍යායාත්මක දැනුම. ඒත් එක්ක මම කරපු දේ අර ගීත ගොඩක් ඒවා අහහා මම මොකද මට මේ මල්ලක ස්වර ලිපි තිබුණේ නැහැ. මම කරන්නේ කැසට් එක අරගෙන අහහා ඒව සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කරනවර මේ විදුලියෝගණය තුන. එතකොට උනේ මට හැකියාව ලැබුණා අර එක එක ස්වර මේ යොදාගෙන තියෙන අපි කියන මේ සංගී සංයෝජනය කියලා. ඒ සම්බන්ධව නිකන් නොවිදිමත් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒක කියන්නේ ශාස්ත්‍රීය අධ්‍යයනය නොවෙන්න පුළුවන්. හැබැයි නිර්මාණාත්මක කොහොමද මේ විශේෂ සංගීතවේදියෝ ඒ ගීත ඇතුලේ කොහොමද නිර්මාණය කරන්නේ කියන එක. ඉතින් ඒක ලොකු ආභාසයක් සහ ලොකු මේ මට මේ පුහුණුවක් වුණා සංගීත නිර්මාණය ගැන.
0: අපි අද අහන විදිහ මුල්ම ගීතයට යමු. එහෙනම් ආචාර්යපති තමරදේවයන් ගායනා කරන ගීතයක් අපි අහන්නේ. කොළරත්න ආර්යවංශයන්ගේ ගීපද එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතය. මහා පිරිසක් මැද වුණත් සමහර වෙලාවට අපේ සිතුවිලි විතරක් අවදි වෙලා අපි අර අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න අවස්ථා අපේ ජීවිතයට උදා වෙන්න පුළුවන්. හැබැයි මේ පරිසරය කියලා කියන්නේම නම් අපේ සිතුවිලි වලට අවදි වෙන්න වඩාත්ම සුදුසු සුන්දර පරිසරයක්. සඳ තරුණි හඬයි ගහකොළ නිසලයි.
1: ඔබතු කිව්වා වගේම මේ නිහඬතාවය තුළ මේ ප්‍රේමයේ සියුම් හැඟීම ඒ කියන්නේ මතුවෙන එක අපි අතරම ප්‍රේමයේ හරි භාවාත්මක හැඟීමක් නේ. ඒතර ඒ භාවාත්මක හැඟීම එක අපි මේ රැයක් එක්ක මේ පරිසරයත් එක්ක අපි තුල ඇත්තටම මේ ඒ චමත්කාරය ඒ කියන්නේ වේදනාවක් වෙන්න පුළුවන්. ඒවට වේදනාව වුණත් ඒ වේදනාව අපි විඳගන්නේ හරි රසයක් විදිහට. අපි කියන්නේ දැන් අපි විරහව කියන විප්ලම්භ ශෘංගාරය වගේ මේ දැන් මේක තුල මේ ආදරවන්තය සම්බන්ධව තියෙන හැඟීම් ඔහු තුල හිමින් ඒ කියන්නේ මේ චිත්‍රණය වෙලා තිනවා. ඊටාම් ලස්සනට මේ මුළු ගීත පුරා මාව ඇත්තරම මේ ගීතයට ආශක්ත කරගන්නේම මේ සඳ තරුණි හඬයි ගහකොළ නිසලයි මුළු නෝ සතපේ මේ තුනම මේ පද තුනම ඊටාම අර හරිම නිහඬතාවයක් එක තමයි මේ මුළු ගීත පුරාම මේ තනුවේ යෙදලා තියෙන්නේ. ඊට පස්සේ සිතිවිලි විතරක් අවදි වෙලා කියන එක තනුවේ මේ මම කියන්නේ මේ වේරියේෂන්යක් විදිහට එතන ඒ එන්නේ ඒ පළවෙනි පද හතරෙන් වේලි හතරෙන් අපිව මේ නිර්මාණයට ආකර්ෂණය කරගන්නවා.
0: හරියට තිරයක් මත දර්ශනය වෙන රූප පෙළක් විදිහට අපි මේක සැලකුවොත් සඳතරු නිහඬයි වැහිලා යනවා. ඊට පස්සේ ගහකොළ නිසලයි තිරය වැහෙනවා. ඊට පස්සේ අන්න
1: සිතිවිලි විතරක් පවතිලා කිව්වම හරිම ඒකයි මගේ මේ මේ සංගීතඥයෝ කරලා තියෙන පුදුමාකාර මේ නිර්මාණයව. ඒ ඇතුලේ හැම දෙයකටම හේතුවක් සහ මේ නිර්මාණයේ අන්තර්ගතයත් එක්ක පද රචනයත් එක්ක ඒ අපිට අපි ඇත දැන් පරපුර කරන්න ඕන දේ තමයි මේ නිර්මාණය ඇත්තටම අරගෙන මේ නිර්මාණය ඇතුලේ තියෙන මේ වගේ තැන් හොයලා බලන එක.

0: දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සන්තතිය දහර අහගෙන ඉන්න ඔබට මතක් කරන්නේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර්. සන්තතිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තැබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති සංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම වෙදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 6 679 579 දුරකථන අංකයට.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සඳදිය දහර.
1: නිරෝෂා විරාජිනී ගීතේ ගයන්නේ දැන් ගායන ශිල්පිනියක් විදිහට නිරෝෂා ශේෂ්ත්‍රී ස්ථාවර වෙන්න හේතු වුණු ජයග්‍රාහී ගීතයක් විදිහට තමයි අපිට මේ ගීතය අචර රත්න ශ්‍රී විජයසිංහන් ලියපු ගීතය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔස්සින් මුණසිංහන්ගේ සංගීතය ගැහණු ආත්මයක් තමයි මේ අපිට අමතන්නේ. සමහර විටක සමාජයෙන් හෝ වෙනත් පාර්ශ්වයන්ගේ හෝ චෝදනාවන්ට ලක්වන්නීම කාන්තාව වෙනටත් පුළුවන්. ඒ සියල්ල ඒක රාශියේ වුණු අඳුනාවක ස්වරූපයෙන් තමයි අපිට මේ ගීතය ඇහෙන්නේ.
2: මේ ගීතය ඇත්තම ඉස්කෝලේදී මම අහන්නේ. ඒක අපේ පාසල් කාලේදී මම සංවේදනයේ ඒකකේ කියලා අපේ තිබුණා වෙන කාමරයක් එන ඔය සංවේදනයේ කොටස් කරන. එතනදී ඇත්තම අපේ ගුරුතුමියක් තමයි ඔය ගැල්ල අහන්න දුන්නේ. ඉතින් ඒක පළවෙනිම ඇත්තම මේ ගීතේ මේ අහනකොට පළවෙනි වාද්‍ය ඛණ්ඩයෙන්ම තාම ලොකු ආකර්ෂණයක් ලැබුණා මගේ. මොකද මේ හරි තනුව හරිම විශේෂයි. මේ තනුව ඇහෙදි හරි ඕනෙම ගීතේකට විශේෂත්වය තමයි පැරණි ගීත හරි අනන්‍යයි. ඒ කියන්නේ ගීතේට ගීතයක් ඒකාකාරී නෑ. ඉතින් ඔබ කිව්වා වගේ මේ ගීතයේ ඇත්තටම පළවෙනිම දේ මම ආකර්ෂණය කරගන්නේ සංගීතය. සංගීතය හරහා ඊට පස්සේ තමයි ඇත්තට මේ මේ මේ පදවල තියෙන මේ ඔබ කතා කරුවා වගේ ඇත්තට මේ සමාජයේ දැන් අපිට තියෙන දේක් තමයි අපි ඇත්තටම දැන් මේකේ කතා කරන දේක් තමයි මේ ජීවත් වෙන්න උත්සාහ කරලා විතරයි ජීවිතේ විඳින්න බෑ. මම කියන්නේ මේ කතානායිකාව දැන් මේකේ කතා කරන මේ ගෙවිලිය මම කියන්නේ මේ අපේ කෘෂිකාර්මික සමාජයත් එක්ක සම්බන්ධ කරලා මේ අරගන්නේ. ඒතකොට මේ මේ මුළු පද රචනයේ පුරාම මේ ඛේද වාචකය මේ මේ ඇයට ඇත්තටම තමන්ගේ ස්වාමියත් එක්ක ඒ තමන්ට ගත කරන තමන්ට අවශ්‍ය සිහිනය තුළට ළඟා වෙන්න බැරි කමක් තියෙනවා. මේ දුක තමයි ඇය මේ මුළු පරිසරයත් එක්ක බෙදා හදා ගන්න තියෙන්නේ. අයිතික තව දෙයක් තමයි ඇය විකල්ප සම්බන්ධ වලට යන්නේ නැහැ. දැන් මෙතන ඇත්තටම ඇයට ඔහුටත් ආදරය කියනවා. ඔහුට ආදරේ හින්දා ඇය මේක විඳගන්නේ. මොකද ඒ සංගමේ හැම දෙයක් එක්කම තියෙන ආදරේ හැබැයි අර කෑ ගහන්නත් බැරි නිකන් නිහඬ විලාපයක් වගේ මේ

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
1: අද අපේ හමුවීම ගී පද රාචක වගේම සංගීත නිර්මාණ ශිල්පී අචල සොලමන් සමග. 2019 වසරේ ජනාධිපති සමාන උළෙලේදී සිනමා සම්මාන උළෙලේදී හොඳම පද රාචනයට හිමි සම්මානය ඔබට දිනා ගන්න ලැබුණා. නාලක විදානගේ අධ්‍යක්ෂණය කළ සරුංගල් චිත්‍රපටයේ වෙනුවෙන් ඔබ ලියපු ගීතයට මේ ගීතය රංග දසනායක තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණේ ලක්ෂණා ලක්ෂ්මිනී සමගින් අභාචි සසන් ගයන්නේ සරුංගල් සෙත් අපේ.
2: මේ ගීතය ඇත්තම කියන්නේ මේක ලියවෙන්නේ සම්පූර්ණයෙන්ම මේ පිටපතට අනුවම ලියන එක. අදම බුදුන් පිටපතේ මේක ඇත්තම ගීතය සිනමා පාටේ අවසානයේ තමයි මේ ගීත යෙදෙන්නේ. සරුංගල් තමයි ඇත්තම සිනමා පාටේ නම. එතකොට ඒ කාරණේත් එක්ක තමයි මොකද මට ඇත්තම හිතුණ දේ තමයි මේක ඇත්තම මේ කතා කරන ප්‍රසෝතයත් එක්ක තියෙන්නේ මේ ජීවිතයේ තියෙන මේ අයාලේ යන ස්වභාවයන් සමහරවිට ජීවිතේ වෙන අත්දැකීම් එක්ක අපි හිතන්නේ නැති අත්දැකීම් වලට යොමු වෙලා අපේ ජීවිතේ සරුංගල් වගේ කැඩලා යනවා. සරුංගල කැඩලා ගියම කොහේ යනවද දන්නේ? ඉතින් ඒ අදහස සරුංගල් සිත් අපේ පාවුණා හිස්සහසේ. අර ඔය අදහස ගත්තෙත් ඒකෙන් මුළු මොකද මම සාමාන්‍යයෙන් කරන දේ තමයි ඕනෙම සිනමා කෘතියක් හෝ ඕනෙම දෙයක් දැන් මට සංගීතයේ මේ නිර්මාණය කරන්න ලැබෙනකොටත් මම හරිම කැමති දෙයක් තමයි ඒක කියවන එක. ඒතරද මම මේකේ සම්පූර්ණ පිටපතම වගේ කියෙව්වා. කියවනට ඒ සමස්තයම කැටි කරන්න ඕන වුණා මට මේ ගීතය ඇතුළට. ඒ මුළු සිනමා පටයේම සාරාංශය මේ ගීතය තුළ තියෙනවා. මම හරි කැමති දෙයක් තමයි මේ ලියනවට වඩා ලියවෙන ගීතවලට. ඒගෙන ඒක හදවතින්ම අපි මොකද මම
1: ආයසකින්
2: මොකද මම ඇත්තටම දකින්න දෙයක් තමයි මොනිකා මේ කලාව කියන දේ අනිවාර්යෙන් දිව්‍යමය දෙයක්. ඒ කියන්නේ ඒක කෙනෙක් හිතන්න පුළුවන් මේ ඒ කියන්නේ අර රැඩිකල් තත්වෙන් හිතන කෙනෙක් හිතන්න පුළුවන් ඒක හරිම මේ සම්ප්‍රදායික මතයක් කියලා. හැබැයි මම දකින්න දේ තමයි අපි මේ අපිට කලාව හා මේ හැකියාව නෙන එක අපිට කොහෙන් එනවද කියලා හිතන්න බෑ. මොකද ඒක ඒ මතුවෙන එක අපිට කියන්න බෑ. මේ කියන්නේ තර්කානුකූල අපිට කියන්නේ පසු කාලිනව විවිධ මේ න්‍යායාත්මක ක්‍රම තියෙනවා. ඒක හරි. හැබැයි ඒ වුණත් මේ නිර්මාණයක් කියන දේ ප්‍රතිභාව කියලා කියන්නේ ඒකනේ. ඒ ප්‍රතිභාව කියන එක අපිට ඇත්තටම බලෙන් ගොඩනගා ගන්න හරි අමාරුයි. ඒකට ජීවන අධ්‍යක්ෂින් බලපාන්න පුළුවන්. හැබැයි ඒක මතුවෙන්න, ඒ හැඩෙන් මතුවෙන්න මම හිතන්නේ දැන් මම දකින දේ තමයි මේ හැමදේම ලැබෙන්නේ දිව්‍යමය විදියකට. ඒ කියන්නේ ඒක ඇතුළේ තියෙන ලොකු අපි ස්පිරිචුවල් කියලා කියන්නේ. ඒ වගේ යම්කිසි අපි තුළ අපිව නිදහස් වීම කියන අපි හැටියට නිකන් අර ඊගෝ කියලා කියන්නේ අපේ තියෙන මමත්වය තුළ නෙවෙයි මේක එන්නේ. එහෙම නිර්මාණයත් ගීත ඇත්තටම කිසිම ආතතියක් නැහැ. ඒ නිර්මාණය කරද්දී සහ ගොඩක් හොඳ රසිකාර්ෂක ආකර්ෂණයක් ඒ වගේම හොඳ හැම දිනාටම සහෘද වෙන කියන්නේ සහෘද වෙනවා කියන්නේ ඇත්තටම එකම සංඛ්‍යාතයකට අපි ඔක්කොම මේ එනවා කියන එකනේ. ඉතින් ඒක මම හිතනවා ඒ වගේ දෙයක් තමයි. ඉතින් මේ ගීතයත් මම ඉතාම රසවත් සහ මං හරි ආසාවෙන් නිර්මාණය කරපු ගීතයක්.

0: සෞන්දර්යාත්මක වියවන සඳ දියතහර
1: සඳ දියතහර තමයි අපි ඊළඟට යන්න හදන්නේ මහචර සුනිල් ආරියරත්නයන් ගීත ලියන සරද්දසනායකයන්ගේ සංගීතයට විශාරද ගුණදාස කපුගේ ගීතය ගායනා කරනවා. චිත්‍රපටයට එක්ුණු ගීතයක් වුණත් ඉන්බහැරට අපි ගීතය ගැන කතා කරද්දී බිඳුනු පෙමින් කෙනෙක්ගේ හදවතක් තැවෙනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් එක්ටම් ගේක සෙරවුණා වගේ තමයි.
2: ඔව් බාහිරයටම කිව්වා කියන්නේ ඔය එක්ටම් ගේ කියන ඒ කියන්නේ සිනමාපටයේ ඒක තියෙනවා ඒක ඇත්ත. හැබැයි ඇත්ත කතාවත් අපි මෙච්චර ජනාකීර්ණ ඕන තැනක අපි එක්ටම් ගේකට සිර වෙනවා වගේ තමයි. මොකද මේ ආදරය තියෙන විරහව කියන කාරණේත් එක්ක අපි අපේ ජීවිත හරීම මේ කියන්නේ අපි තනි වෙනවා කියන ඒ මානසික එක්ටම් ගේක ඉන්නේ ඇතර බලමු. ප්‍රේමේ අපි සුන්දරව විඳිනකොට අපිට හැමදේම හරි පහපැත්ත ලස්සනට පේන්න ගන්නවා. අපි ජීවිත හරි ජවයක් තියෙනවා. හැබැයි ප්‍රේමේ විරහවත් එක්ක අපේ හැමදේම අපිට පේන වෙනදක් දකින්න දේවල් අවපහ ගැන්නලා පේන්නේ. සම්පූර්ණ මුළු කාලෙම අපි විඳවනවා කියන්නේ ඒකනේ. ඒක ඉතින් ආතතියක් දක්වා යන්නේත් ඒකයි. එතකොට ඔන්න ඔය වගේ හැමදේ ඇතුළේ මහා විලාපයක් මහා මේ දුකක් ඒත් එක්ක තමයි අර අපිව තනි වෙලා මේ එක්ටම් ගියක් ඇතුළේට මානසිකවත් කායිකවත් හැම වෙලේ සමස්ත අපි මුළු ජීවිතේම එක්ටම් ගියක් ඇතුළේ හිර වෙනවා වගේ ගතිය මේ ඒ හැඟීමක් තමන්තුලට එන්නේ. ඉතින් මම ඒ හැඟීම කියන්නේ නිර්මාණයක් විදිහට ඒක හැඟීම හරි ලස්සනට මේ මුළු නිර්මාණය හරහාම ප්‍රකාශනය වෙන එක පද රචනය සංගීත ගායනය හැම පැත්තෙම ඉඳලා සහ විශේෂයෙන් මතක් කරන්න සරත් දසනායකයන් එතුමන් ඇත්තටම අපේ සිනමා සංගීතයේ එක පරිච්ඡේදයක්. අපිට ඇත්තටම මහා මේ ගුරුතරු තමයි හැමදෙන්නම.

0: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි. ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: ඕනම
5: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: ITN රටට වග කියන රේඩියෝ හිතේ උපන් මාගේ විසේකාරී.
1: මට නම් කියන්නේ විරාග ගීතයක් තමයි
2: බා. ඔයගනේ කියන්නේ ඔච්චර විඳවන්න එපා අයියේ. වාට විඳවුවා කියලා හම්බ වෙන දෙයක් නැහැ. මොහොද ඉන්න එක මාළුවයිද කියලා ඊට අදාගෙන වෙන කෙල්ලෙක් try කරන්න
3: තියෙනවා. විසේකාරී
4: දෙක නේද? පුතාගෙන කියනකොට එයාගේ ඇස් දිලිසෙනවා. මේ ලැබිච්ච අවස්ථාවෙන් ඔයා ප්‍රයෝජන ගන්න.
5: ඒ ගෑණිගේ ළමයා දෙන්න කැමති නැත්නම් මම්මලා කරන්නද?
4: දෙන්න නැත්නම් අපි කොහොම හරි ගමු.
5: අනේ මේ බලහත්කාරයෙන් ළමයි ගෙනල්ලා මෙතන නලවන්න මල් ලෑස්ති නෑ.
3: විසේකාරී සතිය දින පහේම රාත්‍රී 9:00ට ITN

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක රින්දන සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂය හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් බහර දිය හැක. වැඩි විස්තර සඳහා 0712-774-424-0112-775-493 අමතන්න.
1: විලාව රාත්‍රී 7:37.
2: අපේ අම්මා ගෙදර ආවද?

0: 105 FM 93.7 ලකන රේඩියෝ ITN වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Searchlight සමාජ ගවේෂණය.

0: නව රාත්‍රී 7යි විනාඩි 40යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තාරහර. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංසන්දිය තාරහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ NLB මේකප්ව කැන. යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLB මෙගා පවර් ලොතරැය්‍ය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. එන් රැඳෙන්නේ අර අචල සොලමන්ස් වැසඳුර හමු වීම. අචල, අපි ඊළඟට අහන ගීතය සුනිල් දානන්ද කොනාරයන් ලියා සංගීතවත් කරන්නේ කරුණාරත්න දේවගනේ මේ ගීතය ගයන්නේ. ජීවිතේ මේ ගැන කතා කරන්න මං හිතන්නේ මේ ලෝකේ පය ගහලා ඉන්න තමන් කවුද කියලා හඳුනාගත ඕනෑම කෙනෙකුට ලැබෙන ඕනෑම ඉඩ අවකාශයක මේ වෙනුවෙන් වෙලාවක් වෙන් කර ගන්නවා. මොකද මේ මාතෘකාව ගැන කතා කරන්න කොයිතරම් කාලයක් ලබා දුන්නත් එය නිමා කර නොහැකි කතාවක් නිසා. අම්මා,
3: මේ ගීතය ඇත්තටම පුංචි කාලේ තියෙන මතකයක්. ඒකට හේතුව මේ ගීතය අපි අර ඉස්කෝලේ උදේ ලෑස්ති වෙනකොට ගීතේ වාදනය වෙනවා. ඉතින් හරිම මේක ඇහෙනකොටම මහ පහන් හැඟීමක්. ඒ කියන්නේ මේ ඇත්තටම අපේ ගෙදරට ඉර එළිය එන්නේ ඉස්සෙල්ලා මේක කතා කියනවනේ. ගමට කලින් හිරු මුල්තැන් ගෙට වඩනවා, හිරු මුල්තැන් ගෙට පායනවා. ඉතින් අම්මා ගැන ඇත්තටම කියලා නිම කරන්න බෑ. ඒක ඉතින් අපි දකිනවා මේ අම්මගේ ආදරය කියන එක කොච්චර වයසට ගියත් අපි පොඩි දරුවෝ විදිහට සලකන්නේ. සහ අම්මා කියන්නේ අපේ ජීවිතේ ලොකු ශක්තියක්. අනිත් එක අපිට කවදාවත් අර කියන්නේ මේ ඒ දෙමාපියෝ, විශේෂයෙන් දෙමාපියෝ කියන කාරණේදී අම්මා විශේෂ වෙනවා. තාත්තා දෙගොල්ලම අම්මගේ විශේෂත්වය තමයි අම්මා මේ අපිට දෙන ආදරය. මං හිතන්නේ මේ ඉවරයක් නොවන ආදරයක්. ඒකෙන් සහ අපි මොන මට්ටමක හිටියත් අපි කියන්නේ අර තමන්ගේ දරුවා මොන සත්ත්වෙ හිටියත් අම්මට තමන්ගේ දරුවා දරුවමයි කියලා
2: උනහපලුවට
3: අන්න එහෙම කියන කාරණා අන්නේ වගේ. ඉතින් එතකොට ඉතින් මේ මම විශේෂයෙන් කියන්නේ සුනිල් දානන්ද කොනාර කියන්නේ ඇත්තටම නිහඬ සංගීතවේදියෙක්. ලොකු මේ පස්සේ ජනප්‍රියත්වය පස්සේ ගියපු නැති, සහ විශේෂයෙන් වික්‍රමශීලා විද්‍යාලයේ මගේ බිරිඳගේ විද්‍යාලයේක මම පසු එක දැනගත්තා. ඒතර මම ඇත්තටම මට වාසනාව ලැබුණා උතුමන් එක සැරයක් ගිහිල්ලා හම්බෙන්න. මොකද මම නිර්මාණ හරහා ඉතාම ගරු කරපු නිර්මාණ විඳගත් විශිෂ්ට සංගීතවේදියෙක් වගේම ඔහුට ඒකට හේතු වෙන දෙයක් තමයි ඔහු තමන්ගේ දරුදරියන් වෙනුවෙන් හා කැපවීමක් කරපු ගුරුවරයෙක්. දුෂෙන් වගේ ගුරුවරයෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ පරමාදර්ශී ගුරුවරයෙක්. ඉතින් ඒ වගේම ඉතින් විශිෂ්ට නිර්මාණකරුවෙක් විදිහට මම අයිති විශේෂ දෙයක් තමයි තව දෙයක්. දැන් මේ නිර්මාණය සම්පූර්ණයෙන්ම දැන් අහනකොට ඕන කෙනෙක්ට තේරෙන දෙයක් තමයි මේ නිර්මාණය හරි වෙනස්. මේකේ පද රචනයත් එතුමගේ. එකක් කියන්න ඕනේ අතට විශිෂ්ට පද රචකයෙක්. සහ මේ නිර්මාණය හරි ඒකටම අනන්‍ය වෙච්ච මේ තනුව. දැන් සමහරවිට අපිට තියෙන ආභාසයන් සහ එක එක ශෛලීන් ගොඩක්, කියන්නේ සමහර මේ අපිට හැඩයන් තියෙනවනේ. දැන් මේ හැඩේ මට ඇහිලම නැති එක. මේ මුළු ගීතේ පුරාම, අයිති මුළු ගීතේ පුරාම අර තියෙන පහන් බව, මේ අම්මා විශාඛාව, මේ කියන්නේ ඇත්‍රජිනිය, මේ අරගෙන තියෙන උපමා උපමේ, එතකොට ඒ ආරාගෙන තියෙන ඒ භාවිතා කරන යෙදුම් හැමදේම හරහා අම්මා ගැන පුදුමාකාර විදිහේ මේ පහන් බවක් තමයි මුළු ගීතේ පුරාම දැනෙන්නේ. ඉතින් ඒකින්ද මම මගේ අම්මා ගැනත් මතක් කළා. මොකද අපේ ජීවිතේ ලොකු ශක්තියක් වෙච්ච මේ ඇයවත් මතක් කරන ගමන් මේ ආදරයට උපහාරයක් වෙනවා. අම්ල තාත්තලාගේ මේ රසිකයන් එක්ක විඳ ගන්න කැමති වෙනවා.

0: දහර.
1: අසල් නන්ද මානනිය ගානා කරන්නේ මේ ගීතය මහජර සුනිලා රත්නයන්ගේ ගීපද එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතය. කෙනෙකුට තමන්ගේ ජීවිතේ පොබුදු කරවන්න, ජීවිතේ විකසිත කරවන්න ලැබෙන අස්වැසිල්ලෙන් පිරුණු ආදරයක් තියෙනවා කියලා කියන්නේම එක මහ විශාල ශක්තියක්. මං හිතන්නේ තනියෙන් නැගී සිටින මිනිසුන් හරි අඩුයි. කොහෙන් හරි කොහොම හරි ආලෝකයක් ලැබුණාම තමයි ජීවිතයේ ඒ විදිහට තමන්ගේ එළිය කරගෙන තවත් ලෝකයකට එළියක් ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. සදානන්ද කර වූ ඔබේ මధుර රාවෙන් පිපියාමි අරවින්දයක්සේ තඩාගේ.
2: මං හිතන්නේ අපි ලබන්න කැමති වෙන විදිහ ආදරයක් ගැන කියන්නේ මේ ගීතේ පුරාම. මේක එක කාරණයක් තමයි. මම මේක මට දැනෙන්නේ ඇත්තටම මෙහෙම. අපි කියන්නේ දැන් අපි අර විශ්වවිද්‍යාල මට්ටමේ පොඩි අර ශාස්ත්‍රාලය නැඹුරුවක් එක්ක තියෙන ගීතවල තියෙන පොඩි ගැඹුරක් එක්ක තියෙන එහෙම. ඉතින් මේ ගීතේ මට දැනෙන්නේ ඒ වගේ. මේ මේ මං හිතන අනිවාර්යයෙන් මේ සරසවි ශිෂ්‍යෝ ගොඩාක් ආසරි මේ ගීතේ කියලා. සහ විශේෂයෙන් මේ නන්දාමාලිගේ හඬ තුල තියෙන මේ ඒ හඬ හරිම වෙනස්. ඒ හඬ වගේම ඒ හඬේ තියෙන මහා මේ හරි අනන්‍යතාවයක් තියෙන වගේම හරි විකල්ප ගතියක්. ඉතින් ඒක හින්දා ඒ වෙනසත් එක තමයි මම මේ නිර්මාණය පවා දකින්නේ. මේ නිර්මාණය තුළ මේ ඇගේ හඬ හරහා ලොකු මේ ගීතයට බරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔබ කිව්වා වගේම මේ අපි හැම කෙනාම කැමති ආදරයක්. කියන්නේ මේක ඇත්තටම මේ බෝසත් ආදරයක් වගේ. ඒ කියන්නේ පරමාදර්ශී ආදරයක්. මොකද ඒ ආදරය එහෙම ආදරයක් කිසිම විදිහකින් කලබල නැහැ. ඒ වගේ ආදරයක් කවදාවත් මේ ළඟ අරමුණුත් එක්ක නෙවෙයි සහ මේ මමත්වයේ තුල ආශාවන් තුල මේ ඒ හරි ඒ වගේ ටිකක් අර තමන් මේ සන්තරපෙවීමට වඩා කෙනෙක් තුල අවදි වීමක් ජීවිතයේ ලොකු තල්ලුවක් ජීවිතයේ අවදි කිරීමක් කෙනෙක්ගේ ජීවිතයේ පිටිපස්සෙන් ඉඳෙන ජීවිතයත් එක්ක ඒකෙන් අර කෙනෙක්ව අසරණ කිරීමකට නෙමෙයි ඔබ කිව්වා වගේම. ඒ කියන්නේ ප්‍රේම විරහව තුල කෙනෙකුගේ ජීවිතේ ඊටාම දුක්ඛිත තත්ත්වයට පත් වෙනවා වගේ යහපත් ආදරයක් තුල කෙනෙකුගේ ජීවිතේ ප්‍රබෝධමත් වෙනවා. කෙනෙක් ජීවිතේ ලොකු ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒ සම්බන්ධව උපහාරයක් විදිහට වගේ නේද? ඒ කියන්නේ ඒ ඇත්තටම ගැඹුරින් ආදරයේ සැබෑම ස්වභාවයේ ආදරයක් විදිහට පෙම්වතියක විසින් ලැබෙන ගුණ ගායනයක් විදිහට මට මේක දැනෙනවා.

අතීතය ඔබ මට විවර කළෙහිය. දැන් මගේ අතීතය ඔබය, මගේ වර්තමානය ඔබය, මගේ උත්තරීතර අනාගතයද ඔබය.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සමිතා මුදුන් කොටුව ගයන ගීතයක් රචිතා වාකිෂ්ට ගීතය ලිව දිල්න රෝහණගේ සංගීතවත් කළේ.
2: මෑතකදී මම හරි ආසාවෙන් අහන ගීතය මේකේ ලොකුම ආකර්ෂණය තියෙන තනුවට සහ මේ සමිතා මුදුන් කොටුව මහත්මිය ගායනයේ හරිම මේ මිහිරිනේ. ඒ හඬ හරි වෙනස්, ඒ හඬත් ඒ කියන්නේ මගනේ අර අනනතාවය තමයි. ඉතින් ඒත් එක්ක මේකේ හරි තියෙනවර මේ අපි කියන්නේ පෙම්වතියක් තුළ අපි ආදරණීය බව කියන එක. අර එතකොට ඒ ඇගේ හඬ තුළ ඒක තියෙනවා. සමේ තනුව තුළ මහා මේ අපි තුළට මේ පහදවතට එකපාරට ලොකුවට දැනෙන මේ භාවයක්, ඒ කියන්නේ ප්‍රේමයේ තියෙන අර සුන්දර භාවය හොඳට අපිට හොඳ විදිහට, ඒ කියන්නේ ඒ හැඟීම අපි තුළට ඉබේම ගෙන්නන්න පුළුවන් විදිහේ මේ සංගීතයක් මේ තනුවක් මේ යෙදලා තියෙන්නේ මේ අපේ තිලන රොහන්ගේ සොයුරාගේ. ඉතින් ඒකෙහිඳ මට ලොකු, කියන්නේ මම ඒක ඇතර මේ එහෙම සහ විශේෂයෙන් මේ වචන යෙදලා තියෙන විදිහ පවා ඒ මේ සමස්තයකම මේ ප්‍රේමයේ චමත්කාරය අපි තුළ දනවන විදිහට හරි ලස්සනට, නිකන් අර මේක හරි ලස්සන යෙදුම් තියෙනවා. මේ හෙමි හෙමින් නැවතිලා තව හිතෝ තියෙන ඇත්තමයි නුඹ මගේ හසකම තරම්. අර ඒ වගේ දැන් අර පොඩි අර අපි කියන්නේ දැන් ලොකු බර ප්‍රේමයක් නෙවෙයි මේක, නිකන් හරි අර නිකන් මේ හරි නිකන් සුන්දර අර මේ ගොඩක් අර මේ නවයෝන් ප්‍රේමය කියන්නේ. අනේ නවයෝන් පෙම්වතියගේ තියෙන අර දඟකාර බව, ඒ හැමතෙත්කම ආදරේ විඳින විදිහේ මේ චිත්‍රූප තමයි, ඒ රස විඳින තමයි මට දැනෙන්නේ. ඒකින්ද මම හරි ආසයි මේකේ.

0: වෙලාව රාත්‍රී 8යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679

0: සන්තිය තාර මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක ව්‍යමන සඳතිය දහර සමගයි ඔබ ඉන්නේ එනබෙ මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හිණය වගේම සුපිරි මෝටර් රථයක හිණය හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් එනබෙ මෙගා පව ලොතරැයියත් එක්ක. එනබෙ මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වසනව ආශිර්වාදය එනබෙ. සන්තතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපි දෙක ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩෝමා කලර් සෝටර් යන්ත්‍රය ගැන? කලෝ ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝටර් යන්ත්‍ර ඩෝමා කලර් සෝටර්. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කලෝ ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝටර් යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැනුබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බේක 011 6 679 579.
1: සඳදිය දහර
0: හමුවන්නේ අගේ පදරචකයෙක් වගේම සංගීතවේදියෙක් අහු අචර සොලමන්ස්. අපි යන්නේ චිත්‍රසේනන්ගේ නලදමයන්ති මුද්‍රණාටකය වෙනුවෙන් නිර්මාණය වුණු ගීතය අහන්න. මේ ගීතය මහගමසේකරයන් ලියන්නේ, පණ්ඩිත අමරදේවයන් සංගීතකර ගායනා කරන්නේ. දැන් ගීත කලාව තුළ තියෙන විවිධ ගීත තියෙන විවිධ වර්ණනාවන් අහන්න විඳින්න ලැබෙනවා. මේ ගීත තුළ ගැබ්බලා තියෙන්නේ නල කුමරුගේ කඩවසම් බව, ඒ තිබෙන හැඩ රුව, මේ සියල්ල හංසයෙකු විසින් දමයන්තියට වර්ණනා කරනවා. ඒ තමයි මේ ගීතය ලියවෙන තැන. ඒතුළ තියෙන්නේ බොහොම අගනා වටින ඕනම පුරුෂයෙක් මේ ඇයි කියන්නට, තව කෙනෙක් හඳුනා ගන්නට, තමන් මේ ඇයි කියලා හඳුනා ගන්නට කැමති වෙන ආකාරයේ ප්‍රකාශනයක් වර්ණනාවක් ඇත කඳු කර හිම වරණේ.
2: ඔබ කිව්වාගේ මේක මේ කියන්නේ අර පුරුෂ වර්ණ හරි අඩුයිනේ. දැන් මේකේ විශේෂ මම ආසම දෙයත් ඒකයි. කියන්නේ මේ විශිෂ්ට පද රචකයෙක් කියවගේ සාහිත්‍යවේදී කලාව පැත්තෙන් බලුවම හැම පැත්තකම හැකියාවන් තිබ්බ විශිෂ්ට නිර්මාණවේදියෙක් තමයි මහගම්සේකරයන්. ඉතින් එතුමාගේ නිර්මාණ ඇත්තටම සදාකාලික සදාතනික නිර්මාණ හැමදේම. ඉතින් මම ආශක්ත වෙන්න ප්‍රධානම හේතුව ඇවිල්ලා අපේ ගීත ශිෂ්‍යය තුළ දුර්ලභව අපිට හමු වෙන පුරුෂ වර්ණාවක් මේ ගීත තුළ ගැබ් වෙලා තියෙන එක. මේකේ ප්‍රස්තුතියට අදාළව යෙදුනත් ඒක හරි වෙනසක්. ඉතින් ඒ වගේම මේ සාහිත්‍යමය පැත්ත ගැන ඉතින් අපි අලුතින් අමුතුවෙන් කියන්නම දෙයක් නැහැ. මොකද මහගම්සේකරයන්ගේ සාහිත්‍ය භාවිතාව ගැන අපි හොඳටම කියවලා කරලා තියෙනවා. විශේෂයෙන් අමරදේව යන්ගේ ඒ භාවනාමය කටහඬ තුළ අපිට මේ ඉතාම අපිව මේ රසාත්මකව අපි තුළ මේ රසවින්දනයක් ඇති කරන විදිහේ විශිෂ්ට ගීතයක් විදිහට මම මේ ගීතය හරිම කැමති අහන්නේ.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: වජිර මහකන මුල්ලමින් ගීතය ලියන්නේ සරණායක වෙරළියද්ද සංකේතවත් කොට ගීතය ගායනා කරන්නේ අපි ගොඩක් කතා බහත් ලා කළ ගීතයක්. අපි මිනිසුන්ගේ ජීවිත ඇතුළේ තියෙන විවිධ කතන්දර ගැන ඒ කතන්දර අහන්න කලින් දැනවතන කලින් අපි ප්‍රතිචාර දක්වන විදිහක් තියෙනවනේ ඕනම කෙනෙක් එක්ක අපේ මේ සමාජ ජීවිත වලට ගනුදෙනු කරනකොට. එතකොට අපි දන්නේ නැහැ ඔහු ජීවත් වෙන තත්වය, ඔහුට දැනලා තියෙන වේදනාවන්, සංවේදනාවන් මොනවද කියන දේ. අපි ගොඩක් දේවල් උනාට පස්සේ අයියෝ එහෙම කතාවක් ඉදන් තිබිලා තියෙනවනේ කියලා අපි තැවෙනවා, කලකිරෙනවා, පසුතැවෙනවා. නමුත් දැන් ඔය ස්වභාවය ගැන කතා කරද්දී මේ සහකම්පනී කියලා අමුතුවෙන් අපිට ඒක මේ එම්පති කියලා වෙනමම අරගෙන හදාරලා එන්නේ නැතුව අපිට පුළුවන් නම් ජීවිතේ හැම මොහොතකම මම කියන්නේ අපිට පුද්ගලයෙකුට මෙහෙම වෙන්න පුළුවන් කියලා, කෙනෙකුගේ ජීවිතේ මෙහෙම දේකුත් තියෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම වෙන්නේ නැති කියලා හිතලා වැඩ කරන්න පුළුවන් නේද? පෙරම් පුරාගෙන ආසංසාරේ.
2: ඒ කියන්නේ දැන් උඩාදුර අපි දැන් දකින්න දෙයක් තමයි මේ ආතති යන ස්වභාවයන් එක්ක මේ ජීවිතේ විවිධ විදිහට තමන්ගේ ජීවිතයට හානි කරගන්න තත්ත්වයන්. ඉතින් ඒකට හොඳම මේ පිළිතුරක් මේ ගීතේ තියෙනවා. මේක විශේෂත්වය මම හිතන්නේ මේක අත්දැකීම වෙන්නේ ඒ අත්දැකීමම තමයි. අපි හිතන්න ඕනේ දේ හැමතිස්සම අපි අර කියන්නේ මේ නෙගටිව් කියලා කියන්නේ අපි ඍණාත්මක පැත්තෙම හිතුවොත්ට වඩා ජීවිතේ ඇත්තටම ජීවිතේ අපි හිතන විදිය අනුව තමයි මේ ජීවිතේට අපේ දිශාව තීරණය වෙන නිසා අපි දෙයක් ගැන හිතන විදිය අනුව අපිට ඒකේ අපිට ඕනෙම මේ අර කියන්නේ කළු අලාකුලක් මැද්දේ විදි රේඛාවක් වගේ අර ඕනෙම දේක අපි දකින්න පුළුවන් කියලා මේ යහපත් පැත්ත. ඉතින් මේ ගීතේ මම දකින දේ තමයි අර

දුම්රිය මොහොතක් නේ. දුම්රිය කියන්නේ හරිම අජීවිතය. දුම්රියට මේක නැවතුණා විතරයි, එක මොහොතක් විතර. හැබැයි මේකේ මුළු පුරාම ලියවිලා තියෙනවා ඊට එහා තියෙන කතන්දරේ. අර ඔබ කිව්වා වගේම. ඒ කියන්නේ අපි ඇත්තටම අපි කෙනෙක් ගැන අපි චෝදනා මුකෝ දකිනවා මේ අයියෝ අපරාධ මේවා කරගෙන තියෙන්නේ කියලා. හැබැයි ඇත්තට බැලුවහම මෙතන තියෙන්නේ කවුරුත් ඒ කෙනාගේ අතුලාන්තය ඇතුලලා තියෙන මහා දුක්ඛදායක තත්ත්වය. හැබැයි මේක අපි ඕනම කෙනෙක් මේක ඇත්තටම අහන්න ඕනේ කියන්නේ මම මේ ගීතේ කැමැද්ද මොකද අපි ඕන කෙනෙක් ඒ තත්ත්වයට වැටෙන්න පුළුවන්. හැබැයි අපි දකින්න ඕනේ දේ තමයි දිව්‍ය මොනතරම් සුන්දරද කොමත් කොයිතරම් සතුටක්ද මේකේ හරි ලස්සන රචකයා කියලා තිනවා. දැන් මේ වගේ තැන්වලදී වෙන්නේ බොහෝ දුරට ආතතිය තුළ වෙන කෙනෙක්ගේ සමහරට කෙනෙක්ට කියා ගන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. සහ අර ඒකින්දම ජීවිතේ එක පැත්තකට විතරක් දිගටම අර කලින් අර ආපෝ ගීතයක් මතක් කරනවා. දැන් එක්ටම් ගේ වගේම අපි එක්ටම් ගේ වල හිටනෝනේ. හැබැයි ඊට වඩා අපිට කෙනෙක් ඉන්නවා නම් ජීවිතයේ දේවල් කියා ගන්න එක්කෝ අපි කියන්නේ මේ යාළුවෙක් වෙන්න ඕනේ. සමහරට අපිට ආගමික නායකයෙක් වෙන්න පුළුවන් අපි කියන අපි දන්න කරන මේ ඕනෑම ආගමක තත්වෙන්. ඒ වගේ හොඳ ඒ මිතුරෙක් තුළ අපි මේ අපි අපේම පැත්තෙන් මේකට විසඳුම් හොයන්නේ නැතුව අපි මොකද අපිට පේන්නේ එතකොට එක කෝණයක් විතරයි. හැබැයි අපි දකින්න ඕනේ දේ තමයි අපි ඇත්තටම තව දෙයක් මොනික කියන්න ඕනේ. අපි ජීවිතේ අපි ඉන්න තත්ත්වය ගැන අපි හැමදෙසම අපේ තියෙන ගුණයක් තමයි අපි අපිට තියෙන දේවල් ගැන අපි සතුටු වෙන්නේ. සාහිමකට අපි ලස්සන එකක් මම දැක්ක කියමනක් මේ සාහට අපි දන්නේ අපි ගෙවන්නේ වෙන කෙනෙක්ගේ ජීවිතයේ සිහිනයක් විදිහට තියෙන මට්ටම තමයි අපි ගෙවන්නේ දැක්කේ. සාපේක්ෂව මොකද සාපේක්ෂයෙන් හැමදේම දැන් අපි කෙනෙක් මහා අපිට වඩා මහා සැප සම්පත් තියෙන කෙනෙක් දිහා බැලුවම අපි දුප්පත් කියලා අපි හිතනවා. හැබැයි අපිට වඩා කටුක කෙනෙක් වුණොත් අපි යම්කිසි හොඳ තත්ත්වයක ඉන්නවා. ඒතර අපි ඒ දකින්න තත්ත්වයන් උතන සම්පූර්ණයෙන්ම මේ මොහොත වෙනස් වෙන්නේ. ඉතින් මේකේ මේ ගීතේ චෝදනා කරන්නේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපම නෙවේ. දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ අම සිසිල. මේ මුළු ගීතේ පුරාම කියන මේ ජීවිතයේ සුන්දරත්වය මේ එකම් පැත්තෙන් හිතුවට වැඩක් නැහැ. මේ ජීවිතයේ දුක වුණ දුක තමයි දුක ඇත්ත ස්වභාවය දුක. හැබැයි මේ දුකේ තුල උනත් රසයක් තියෙනවා. මේ දුකත් හරි හැමතිස්සම මේ ඒකාකාරී නෙවෙයි මේ අනිත්‍ය ස්වභාවයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. ඉතින් එතකොට මේ වෙනස් වෙන ලෝකයේ ඇතුලේ නොවෙනස් සම්බන්ධතා නොවෙනස් දේවල් ගැන හිතන්න ගිහිලා තමයි අපි මේ අනවශ්‍ය දුකටපත් වෙන්නේ. ඉතින් මේකේ යෝජනා කරන මම හරිම කැමති දේ තමයි මේ ඛේදවාචක. මේ ගොඩාක් තරුණ තරුණියෝ ඉතාලම අපරාධය යාළගේ ජීවිත වටනා ජීවිත විනාශ කරගන්නවා. මේ මටත් ඇත්තට මේ සම්බන්ධව ගීතයක් මගේ ඉස්සරහට එන්නත් තියෙනවා. මේ ගීතයක් ඔය මේ මගේ විදාගන්න තැන තමයි මේ සියදිවි නසානෝගෙන සියදිවි හදාගමු කියන එක. ඒගෙන මේ ජීවිතේ හදාගමු අපි. ඒකේ තේරුමක් නෑ. මොකද තව දෙයක් මතක් කරන්න ඕනේ. අපි ජීවිතේ නැති කරගන්න හිතනකොට තව මේ වෙලාවෙම අපි කියන්නේ අර මේ ICU කියලා කියන්නේ මොකද්ද මේ දැඩිසත්කාර ඒකක එක මොහොතක් ජීවත් වෙන මිනිහෙක් කොච්චර සටනක් දෙනවද? එක තත්පරයක් මිනිස්සුම ගන්න. ඒතකොට ජීවිතේ වටිනාකම අන්නේ ඒක. ඒතකොට එහෙම තියෙද්දි තමයි මේ සියලු දේවල් සමහරලාට ඒ වගේම විවිධ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෝ ජීවිතේ ජයග්‍රහණ හරහා යන විදිය මේ සියලු දේ දුක සම්බන්ධ මැද්දේ. ඒතකොට මහා කටුක දුක් මැද්දේ ජීවිතේ ජය ගන්න හැටි. ඉතින් එතකොට අපි හිතන්න ඕනේ දේ තමයි මේ ගීතේ තුලින් කියනා වගේම මේ ජීවිතේ අපි හිතන පැත්තම නෙවෙයි හරි. අපිට ඊට වඩා වෙනස් ලෝකයක් තියෙනවා, වෙනස් පැත්තක් තියෙනවා. ඉතින් හැමතිස්සෝ ධනාත්මකව හිතලා මේක සිද්ධියක් විතරයි. අපි අර කිව්වා වගේ මේක නිකන් සාමාන්‍ය සිද්ධියක් ජීවිතේ ප්‍රවෘත්ති වාර්තාවක් එච්චරයි. ප්‍රවෘත්ති වාර්තාවට එහා ගිය ජීවිතේ මහා ගැඹුරක්, ඒ වගේම ජීවිතේ මේ ඛේදාන්තය ඇතුලේ තියෙන මේ පිටිපස්සේ තියෙන කතන්දරේ සහ මේක අපි මෙතනින් මෙහෙම හිතන්න හොඳ නෑ කියන යෝජනාවත් එක්කෙන ගීතයක් විදිහට මම ඉතාම කැමතියි මේ ගීතයට. මේ ගීතේ හරියට ඇහුවොත් කෙනෙක් තුල හැමතිස්සම ඔය වගේ තැනක දෙසරයක් තුන්සරයක් නෙවෙයි සිය දහස් වාරයක් බලලා සමගි ජීවිතේ යහපත් මාර්ගයට ගෙනියන්න පුළුවන් මේ විභාවයක් මේ ගීතවල තියෙනවා.

0: ගේ සංගීත විශාර දමනසිරි පිරිස් ගීතය ගායනා කරන දැන් අපි අර පෙර කතා කළ ගීතය දැන් ඔබ නිර්මාණය කළ ගීතය මේ ඊට පෙර නිර්මාණය වුණු ගීතයක් අර අපිට පුළුවන්කම තියෙනවා නම් සමාජයේ තියෙන දේවල් ඒ දේවල් විදිහට විතරක් දකින්න ඒ පුද්ගලයින් ඒ පුද්ගලයින් විතරක් විදිහට දකින්න යම් වෘතියක් තුළ දැන් විශේෂයෙන්ම මෙතන කියන්නේ ලිංගික ශ්‍රමික කාන්තාවක් ගැන කෙනෙක් ඒ තත්ත්වයට පත් වෙන්න සමාජ ආර්ථික දේශපාලන කාරණා බොහෝ බලපානවා වෙන්න පුළුවන් සහ ඒ කාන්තාවන්ගෙන්ම තමන්ගේ ජීවිතේ නොවින්ද තමන්ට නොලැබෙන මේ මොහොත තුළ තමන්ට අහිමි යම් දෙයක් ලබා ගන්නවා වෙන්නත් පුළුවන් ඒ වුණාට ඉන් බහැරට ගියාට පස්සේ ඇයව අපරාධකාරියක් විදිහට එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන ඉතාම නරකම වෘතිය විදිහට හඳුන්වා දෙමින් ගරහන්නේ මේ මිනිස්සුන්ම වෙන්නටත් පුළුවන්
1: යේසුතුමන් ඔය විදි කියන විදිහේ කාන්තාවක් මිනිසු ගල් ගහලා හිරහැර කරන්න ඇද්දි කියනවා ඔබ කිසිම කෙනෙක් කවදාවත් වරදක් නොකරපු කෙනෙක් ඉන්නවනම් මම පළවෙනි ගල ගහන්න කියලා. ඒ වගේම බුදුන් වහන්සේගේ ශාසනය තුල අපි
0: අම්බපාලි බුදුන් සිරිමා වෙන්න
1: පුළුවන්. ඒතකොට ඒ වෘතීන් වල ඉන්න කාන්තාවන්ට රහත් තත්ත්වයට දක්වා ඉතාම උසස් තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒතකොට මේකේ තියෙන වරද තමයි ඔබ කිව්වා වගේ මේ ජජ් කරනවා කියන්නේ මේ විනිශ්චය කිරීම. අපි කවුරුත් විනිශ්චය කරන්නේ මොකද අපි හැම කෙනාගේම අඩුපාඩු තියෙනවා. ඉතින් මේකේ ප්‍රබලම අපි හැමදාම කතා කරනවා වගේ ප්‍රබලම තැන තමයි ලැම පමණක් ලෝයට පෙනෙන ලයන පෙනෙන ලඳුනේ රහසේ පව කරන දන එළිය රවණ ලඳුනේ. මොන ඔතන තියෙන මුළු ගීතයෙන් මේ කතා කරන දේ. ඇත්තටම අපි මොකද ජීවිත එකිනෙකාට අනන්‍යයි සහ එකිනෙකාගේ ජීවිත අත්දැකීම් සහ ජීවිතේ තමට කැමැත්තෙන් නෙවෙයි තැඟවලට වැටෙන්නේ. ජීවිතේ සමහරවිට මිනිස්සු දේවල් කරන්නේ කැමැත්තෙන් නෙවෙයි. ඒ දේවල් අපිට ඇත්තටම මේ කෙනෙක්ගේ ජීවිතයක් සම්බන්ධව අපිට කිසිම වචනයක් කියන්න බෑ. මොකද හේතුව ඒ ජීවිත හැදිලා තියෙන විදිය, ඒ ජීවිතය එතෙන්ට පත් වෙලා තියෙන විදිය, ඒ ජීවිතය එතෙන්ට වැටිලා තියෙන විදිය ඒ කෙනා තමයි දන්නේ. තමන් තමයි දන්නේ තමන්ගේ ගැටලුව, තමන්ට මෙහෙම උනේ ඇයි කියන එක. ඒකට සමහරවිට අපිට තර්කානුකූල හේතු කියන්න බැරි වෙන්න පුළුවන්. ඒ නොපෙනෙන මහා අර කියන්නේ මේ පාවෙන හිමකන්දක නොපෙනෙන කොටස වැඩිනේ මුහුද තුල. අන්න ඒ වගේ. ඒක අපි පේන කැලරි විතරයි අපි එක එක දේවල් කියන්නේ. හැබැයි කිසිම කෙනෙක් ගැන එහෙම කලින් අර්ථ නිරූපණය කරන්න හෝ අපිට කියන්න බෑ මේ කෙනා ගැන. මේ අපිට විවේචනයක් තමන් තුළ පදුලව තියෙන්න පුළුවන්. පොදුවේ අපි අර කෙනෙක්ව හෙලා දකින විදිහට, කෙනෙක්ව පහත් කරන විදිහට කෙනෙක්ව අන්න එහෙම දකින්න බෑ. මොකද එහෙම දකින්න අපි කවුරුත් එහෙම මේ ඒ මට්ටමක අපි හැම කෙනාම මේ මහා මේ විමුක්තිය පත්වෙච්ච සාරු සම්පූර්ණ කෙනෙක් කට්ටිය නෙවෙයි. අපි හැම කෙනාගේ අඩුපාඩු තියෙනවා. ඒකෙන්ද ඉතාලම කලාකරුවෙක් විසින් ඇත්තටම දකින්න ඕන දැක්මක්, හෙලන්න ඕන බැල්මක් මේ ගීතයේ තනු රචනයේ විශිෂ්ට විදිහට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ඒ තනු රචනය තුළ ඊලාන්විත භවයේ ආමන්ත්‍රණය තියෙනවා. ඒ වගේම ගායනය තුළ අමරසිරි ප්‍රීස් මහත්මයාගේ ආමන්ත්‍රණය තියෙනවා. පදරචනය තුළ ඒ මිනිස් ආමන්ත්‍රණය, ඒ මනුස්ස හදවතක් විදිහට මේක දැක්ගෙන අර මම කලින් කිව්වා වගේම ඒත් පණ ගැහෙන හදවතක් විදිහට මේ කාන්තාව ගෞරවාන්විතව මොන තත්වයක හිටියත් කාන්තාව කියන කෙනා ගෞරවාන්විතව දකින්න ඕනේ. ඒක නම අපිට හිලා දැකලා කතා කරන්න බෑ කියන එක මේ ගීතය තුළ තියෙනවා.

0: ආත්මීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර
1: සඳ දිය තහර
2: අද අපේ සොඳුරු හමුවීම අචල සලමන් සමග ඔහු ගී පද රචකයෙක් වගේම සංගීත නිර්මාණ ශිල්පියෙක් ඊළඟ ගීතය හේමසිරි ගුණතිලක මේ ගීතය ලියන්නේ කල්නි පෙරරාගේ සංගීතයට නීල වික්‍රමසිංහ ගීතය ගයන්නේ
3: ඒ ගීතතර පුංචි කාලේක මතකයක් තමයි මොකද සිලිම් බිලිම් ගීතේ තනුව ඉතාම මිහිරි ඒ සංගීතය ඇහිදි හරි චමත්කාරයක් අර ඒ කියන්නේ මේ මුලින් හදි ලොකු අර්ථයක් අදහසකින් නෙවෙයි අතර ඔය සංගීතය තමයි සංගීත සහ විශේෂයෙන් අපේ නීල වික්‍රමසිංහ මහත්මයාගේ ගායනය ඒ ගායනය හඬත් එක්ක මහා චමත්කාර බවක් උදයන් ලෑස්ති වෙද්දි හරි පුදුම උදයත් එක්ක ඒක හරි මේ ආකර්ෂණීයයි පස්සේ තමයි අතර මේක අතර මේක තියෙන්නේ මේ වෙළඳ ආර්ථිකයක් පැමිණීමත් එක්ක සහ මේ ගමත් එක්ක මේ එකතු වීම ඇතුලේ තියෙන කාරණේ කතා කරන්නේ ඒක එතකොට අර ඒ දේවල් එකතු වුණාම හැබැයි මේකේ තව දෙයක් තියෙනවා අර ඒ දේවල් එක්ක අපේ තියෙන දේවල් විඳින්න බැරි කමකුත් උනානේ හැබැයි අර අර සිහින ඇතුලේ අර පොඩි හිත් දුක් වෙන විදිය අර ඒක හරි යදුම් ලස්සන තැන් තියෙනවා අර කණ්ණාඩියක් තුලින් අර ඉර වැටෙන තැන මද්දහනේ හිරු දෙවියෝ කැඩපතකින් ඔරවනවා හරි ලස්සනට ඒක ලියවිලා තියෙනවා ඒ කියන්නේ අර මේ ඒ කියන්නේ ළමයි අපිට ඇත්තට මේ ඒ ගීතේ පුරා මැවිලා පේනවා මේ සිද්ධිය ඒ වගේම අපිට හරි සානුකම්පිත බවක් දැනෙනවා අර එක ලෝකයක් හැදෙද්දීගෙන මේ ඇති නැති පරතරය සහ මේ වෙළඳ පරිසරයත් එක්ක සමහරවිට ඒ චමත්කාර ජනක දේවල් එක්ක ඒ කියන්නේ අපි කියන්න පුළුවන් අපි ස්වභාවික දේවල් එක්ක ඒ ළමයි හරි මේ ස්වයං පෝෂිතයි සහ ඒ ළමයිට ඒ දේවල් තියෙනවා මේක අනිත් ඒ කියන්නේ ඇත්තට මේක අනිත් පැත්තටත් ගන්න පුළුවන් අර ඒක ගීතයක් තියෙන්නේ මේ ඔය වගේම අහිමිවක් නේ තියෙන්නේ මේ නාගරික ළමයිට මේ ගමේ සුන්දරත්වය ඒකත් බැලුවම ඒ වගේ තිරයනවා කතා කරන්නේ ඒක මේකේ අනිත් පැත්ත. ඉතින් මේකේ කතා කරන්නේ මේ වෙළඳ ආර්ථිකයත් එක්ක ලැබෙන මේ පුංචි ලස්සන දේවල්, එයාලා ආස හිතන දේවල්. ඉතින් ඒවා ලඟ වෙන්න බැරි වෙලා තියෙන්නේ මේ ආර්ථික ගැටලුම තමයි. ඉතින් ඒක ගැන ලස්සනට කියවන මූලික කාරණේ අවිල්ලකින් මේ අනුව තමයි මූලික උනේ අර පුංචි කාලේ අත්දැකීමක්.

0: RTN රටට වග කියන රේඩියෝ ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සමරය
2: කුඹුරු වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි. හෙට අපේ ආයතන වතුර හරවනවලු. හෙටවත් කුඹුරු වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට පුළුවන් නේ මං ත්‍රිවිල්ල කතා කරලා දෙන්න?
3: අනේ මේ මට නම් ඕවා තේරෙන්නේ නැහැ. ඉතින් ওই පුතෙක් ඉන්නේ, ගිහින් කියන්නකෝ.
2: කියන්නේ ඉතින් ඌ ගෙදර ඉන්නိපැ.
3: දැන් මම මේ හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ. මාත් යනවා යන්න බෝඩිමක් හොයාගෙන.
1: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
4: මේ මිනිහෙක් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි. අනේ මන්දා. මට තේරෙන්නේ අපි අපේ ළමයට වැරද්දක් කරන්න කියලා.
5: ලංගේ මදුරංගේ
3: මොකෝ
5: නන්දන ගෙදර නෑ නේද?
3: නෑයි.
5: මේ මුළු ගම පොලිසිය මට කරලා දන්නේ නැද්දති? මම යන්නම් හදිසියේවත් ආවච්චියට ගෙදර ඉන්න එපා කියලා.
1: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය.
6: හැමෝම
7: එකම රේස් එකතු වාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
8: කලබල වෙන්න එපා, මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ.
7: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
8: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් රෝඩි සුවර්ස්.
9: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
10: මම නම් දැන් මාරම රිලැක්ස්.
11: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
12: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රි 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
13: This is a private road, okay?
14: No, you have mistaken.
13: Me or you?
14: No, I'm looking for...
13: Garbage.
14: No, I'm actually looking for this... I'm looking for...
13: What else you could find in a garbage truck?
14: I'm looking for a collect.
13: Collect? You.
1: Dhananjay Sirivardhana Nirmanayak. Thaapapim Penna.
15: Nirmata kiwa? නිල්ගේ ගෙදරට පැන්න හොරුත් ඉංග්‍රීසියෙන් කතා කළේ. දැන් හොරුත් අප්ඩේට් වෙලා.
16: මං කොහෙදනේ මිනි මරන්නේ? පිස්සුද? මං එහේ මිනි මරුවෙක් නෙමේ. අනිත් එක මේ මහදවල් එනවා දනේ හොරු.
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: වෙලාව රාත්‍රී 8යි විනාඩි 36යි.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තාරහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංතතිය දහර අහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර්.
1: සඳදිය දහර.
3: මගේ දුවේ නුඹ අවදීනම් කියලා කිව්වට මං හිතන්නේ දුවලාට විතරක් නොවන මහා ගැඹුරු පාඩමක් තමයි රත්න ශ්‍රී විජේසිංහන් අපිට කියන්නේ.
4: මේ ලෝකේ ගැන දහමක් කියලා දෙනවා කියන්නේ මේ ගීත ඇතුලේ තියෙන සහ මේ අපිට අහිමි වෙන දෙ මේ විශේෂයෙන් මේක තේරෙන්න පුළුවන් මේ අලුතෙන් මේ කියනවා දැන් මේ ස්ක්‍රීනේජර්ස් කියලා අලුත් පරපුරේ ළමයිට කියන්නේ තිරත් එක්කනේ ඉන්නේ. ඒතකොට ස්වභාව දහමත් එක්ක ගැටෙනවා හරි අඩුයි. ස්වභාව දහමත් එක්ක එකහු වෙනවා අඩුයි. මේකෙත් අපි හැම කලාතුලින්ම ওই වැරද්ද වෙනවා. අපි දරුවන්ටත් ওই වැරද්ද වෙනවානේ. ඒ මොකද යාට නාගරික පරිසරයන් තුළ සමහරට එළියේ අයිතික සමාජ සංකේතන වීම. ඒකත් එක්ක ළමයෙක්ව එකපාරට ඉස්සර තරම් නිදහස් සමාජයත් එක්ක දැන් මේ කියන යෝජනා කරන මට්ටම විදිහට එළියට එන්න කියන්නත් බෑනේ දැන් තියෙන තත්ත්වය හැටියට. ඉතින් ඒ කාරණේ තියෙනවා. ඒක ඉතින් සමාජ ආර්ථික හේතු මත ඉතාම සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මේ තාත්තා මේ පරිසරයත් එක්ක මොකද විශේෂයෙන් රත්නශ්‍රී විජේසිංහගේ නිර්මාණ හැම දෙයකම මේ ওই තියෙන දාර්ශනික يعني ජීවන දර්ශනය කියන ගැබ් වෙලා තියෙනවා ගොඩක් ගීතවල හැම ගීතයකම වගේ. ඉතින් එතකොට මේ ගීතය තුළ අර මේ මා හරි කැමැතිම දේ තමයි ප්‍රධාන වශයෙන් මම ආක්ෂාත කරගත්තේ මේ මුළු ගීතයේම තියෙන තේමාවට උචිත විදිහේ රෝහණ විරසිංහගේ සංගීතයේ රාත්‍රිය එළායන්විත බව ඒ සමස්ත හැඟීමම මේ ගීතේ සංගීතේ පුරා තියෙනවා ආචාර්ය රෝහණ විරසිංහගේ. එතකොට ඊට අමතරව මේ අපි කියනවා වගේ කරුණාත් දිරුගෙනී මහත්මයාගේ ගායනය තුලත් මේ ආමන්ත්‍රණය ආදරණීය ආමන්ත්‍රණය තමන්ගේ දුවට කරන ආමන්ත්‍රණය ඉතාම හොඳින් ගැබ් වෙලා තියෙනවා. එතකොට මේකේ තියෙන ලස්සන දේ තමයි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි. ඒනි ඔය ධර්මීය සංවර්ධනය වගේ දෙයක් නේ කතා කරන්නේ. කියන්නේ දැන් මේ අපි හැමදේම විනාශ කරන් යනවා අපිට අමතක වෙනවා තව පරපුරක් ඉන්නවා කියන එක. සහ මේ රැයක සමත්කාරයේ විඳින්න පුළුවන් විදිය තාත්තා කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳම මේ අත්දැකීමක් නේ. ඉතින් ඒක ඉතාම හොඳින් මේ මුළු ගීතේ පුරාම මේ ජීවන දහමත් එක්ක කියලා දෙන හරි ආදරණීය තාත්තා කෙනෙක්ගේ ආදරය හොඳින්

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன
1: චතුක මදුරංග මේ ගීතය ලියන්නේ මාධව හේවාවසම සංගීතවත් කළේ රෙබෙකා ශාලොම් ගීතය ගයන්නේ සමනල තටුවක.
2: මේ ගීතය ඇතරම මෑතකදී මම අහපු ගීතයක්. මේක ඇතරම මාධව හේවාවසම කියන අපි ජනප්‍රිය අහලා තියෙන අපි මජන්ක සංගීත කණ්ඩායමේ සංගීත නායකයෙ හිකම ඔය මේ පදරචකයාත් ඒ සංගීත කණ්ඩායම සොහිරෙක්. මේ ගායන වේදිනිය මේ ඇතරම අලුත් ගායිකාවක් රෙබෙකා ශාලොම්. හරි වෙනස් හඬක් තියෙන, වෙනස් සනනතාවයක් තියෙන, ඒ වගේම එයා ඇත්තටම ඇය මේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධි අදාරපු සංගීතය හොඳින් හදාරපු, ඒ වගේම සංගීත ගුරුවරයක් විදිහට දැනට මේ කටයුතු කරන කෙනෙක්. ඉතින් විශේෂත්වය තමයි මේ ඇයගේ හඬ. ඒ ඇයගේ හඬේ තියෙන හරි වෙනස් තානයක්, ඒ වගේම ඒ ශෛලියක්. ඉතින් ඒකින්ද මම මේ ළඟදී අඳුනාගත්තේ ඉතාම විශිෂ්ට හඬක්. ඒ වගේම තව දෙයක් තමයි ඇය දරුවන්ට විශිෂ්ට මෙහෙවරක් කරනවා සංගීතයේ. ඇයි මොකද ඇය මේ බටහිර සංගීතය වගේම පෙරදිග සංගීත දෙකම හදාරලා තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ සංගීතය මේ ශාලිකාවක් නැත්නම් අපි කියන්නේ සංගීත මේ අකඩමි එකක් කියන එක, සංගීත මේ පාසලක් කියන එක ආරම්භ කරන තමයි අදහස් තියෙන්නේ. ඉතින් ඒත් එක්ක මම දැක්ක දේ තමයි මේ මෑත කාලේ ඉතාම හොඳ ගමනක් යන, හොඳ නිර්මාණත් එක්ක ඉස්සරහට ගොඩක් හොඳ හැකියාවක් තියෙන, ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ තැගේ ඉංග්‍රීසි ගීතත් තියෙනවා. ඒගේ YouTube නාලිකාව තුල අහන්න පුළුවන්. මේ කියන්නේ අපි කියන්නේ මේ ගීතවල කව කියන්නේ මේ ප්‍රතිනිර්මාණය කරපු ගීත විදියට හොඳ හඬක් තියෙනවා, හොඳ ඉදිරියක් තියෙන, හොඳ මේ විභාවයක් තියෙන ගායිකාවක්. ඉතින් ඇයට මේ ඇයව මේ ප්‍රේක්ෂකයන්ට මේ තවත් හොඳින් අඳුල්ලා දෙන්න සහ ඇයගේ හැකියාව අගය කිරීමක් විදියට මම හිතුවා මේ ගීතය තෝරගන්න.

0: ඔබ ලියව් ගීතයක් කසන් කල්හාරගේ රොමැන්ටික් ඔපෙරා සංයුක්ත දැටිය වෙනුවෙන් නිර්මාණය වෙන්න මේ ගීතය. සංගීතවත් කළේ රාහුල සමරනායක. කඳුළු
1: ඉතාම කැටි ගීතයක් මේක. ඇතර හදිස්සියේ කසුන් මට ආරාධනා කළ තියෙන මේ රොමාන්ටික් ඔපෙරාව ඔහුගේ සංගීත දැටියට ගීතයක් රචනා කරන්න. ඉතින් විවිධ හේතුත් එක්ක ඔක පහු වුණා. ඒ මගේ නෙමෙයි කසුන්ගේ, අපි දෙගොල්ලගේම මේවත් එක්ක. ඊට පස්සේ අන්තිමේට කොහරි මේක අවසන් කරන්න කියන දවසට කලින් දවසේ වගේ කසුන් කිව්වා මේක අපි කරමු කොහරි ඉවර කරමු කියලා. ඉතින් මේක ඇත්තටම පොඩි වෙලාවකදී, මේක පැය පහකටත් වඩා අඩු කාලෙකින් ලියුනේ. මේක ලියවෙච්ච ගීතයක් ඇත්තටම. මට මේකට පොඩි මං හිතනවා පොඩ්ඩක් බලපෑවා කියලා. යෙස්ටර්ඩේ කියන ගීතය ගැන, ඒක අදහස නෙවෙයි, යෙස්ටර්ඩේ කියන වචනේ. ඊයේ මේක පටන් ගන්නේ ඊයේ ඇස්වල තිබු කඳුළු. ඒ කියන්නේ මේක පොඩි මගේ අත්දැකීමකුත් එක්ක ආපු දෙයක්. ඒ කියන්නේ සමහරවිට අපි කියන බොරුවට අඬනවා කියලා මිනිස්සු. දැන් සමහරට මේ පෙම්වතියක් අඬනලාට අපි විහිළුවට සමහරට අපිට කියන්න පුළුවන් විහිළුවට හෝ අපේ තියෙන ඒ වෙලාවේ ඇති වෙන යම්කිසි මානසිකත්වයක් එක්ක හිතෙන්න පුළුවන් බොරුවට අඬන්න එපා කියලා කිව්වට, හැබැයි මේක කියවෙනවා ඊයේ ඇස්වල තිබු කඳුළු විසලන්නට බෑ කියු නිසා, ඒ කඳුලේ ආදරේ පැහැයක් මා නෑ කියු නිසා, සඳ අඳුරට මං කියන ඔය ආදරෙත් නෙවෙයි අඬන්නේ බොරුවට අඬන්නේ. හැබැයි මේ ප්‍රේමතර අන්තිමට මතක් වෙනවා, එයා විඳවනවා ඊට පස්සේ ඕක. මොකද එයා එහෙම කිව්වට පස්සේ තේරෙනවා අනේ දැන් මොකද අපිට සමහරවිට අපි මේ මොහොත තුල තියෙන හැඟීම් බරසාවයත් එක්ක අපිට ඇත්ත පේන්නේ නැහැ සත්‍ය. මොකද අපි හැඟීම් බර වෙලා සහ අපි හිතන්නේ අපේ ඊගෝ එක ඇතුලේ, අපේ මමත්වය ඇතුලේ. එතකොට ඇත්ත පේන්නේ නැහැ අපිට. අපි හැඟීම් බර වුණාම ඇත්ත පේන්නේ. පස්සේ තේරෙන්න ගන්නවා තමන් තනියම වෙලා ඉන්නකොට නෑ ඒ වෙලාවේ අඬන්න නැති ඇත්ත. මොකද මේ ගීතේ ඉවර කරන්නේ ඒ කඳුලේ ආදරේ පැහැක් තිබුණා කියලා. ඒ වෙලාවේ පේන්නේ ආදරේ පැහැක් තිබුණා කියලා. පස්සේ තේරෙනවා ආදරේ ඒ පුංචි අත්දැකීම, පුංචි අර අපේ ජීවිතේ අපේ ආදරෙත් එක්ක ලැබෙන පුංචි අත්දැකීමක් තමයි ලියන්නේ.

0: ආරුණක වියමන
1: සංසන්දිය තහර අප අහන විදින අවසන් ගීතයමි මලනි බොලසිංහ සමකින් විශාරද ගුණදාසකපුගේ ගීතය ගන්නේ විශාරද ගුණදාසකපුගේම තමයි මේ ගීතය සංගීතවත් කරන්නේ ලෝෂන් බොලසිංහලයන්ගේ ගීපද සංකල්පනාවක් අපි ප්‍රේමයට ප්‍රේමය ලබා දීම සහ ඒ තුළ අපේ යයි කියා හිමිකම් ඉල්ලා නොසිටීම කියන කතාව ප්‍රේමය ඇතුළේම අපිට කතා කරන්න පුළුවන් තවත් හොඳ මාතෘකාවක්.
2: ඔව්. මොකද මේක ඇත්තට මට මේ මතක් වුණෙත් ඇත්තට මේකට එක හේතුවක් තියෙනවා. මේ සමාජවාදී තුළ අපේ මේ සහෝදරයෙක් චින්තන ධර්මදාස මහත් මේ අපේ හොඳ සහෝදරේ. ඉතින් ඔහු මේ ගීතය යොමු කළා තිබුණා මේ මේ හරිම මේ ප්‍රේමය සම්බන්ධව ලියවෙච්ච නිදහස්ම ගීතයක් කියලා. මොකද මං කියන්නේ මෙහෙම ප්‍රේම කරන්න පුළුවන් නම් අපි කාටවත් දුක් වෙන්න ඕනේ නැහැ කියලා. මොකද මං හින්දා ඔබේ නැතකින් කඳුලක් හෙලන්න එපා. මං හින්දා ඔබේ හද තුළ සුසුමක් නැගෙන්න එපා. ගිවිසා ගනිමු අපි. පෙම් වෙලක්සේ කිසිදා එක් නොවන. කියන්නේ මේ නිදහස් ප්‍රේමයක්. හැබැයි මේකෙ තින් අර කෙනට එකෙකුට දකින්න. හැබැයි මේක ඇතුලේ තියෙන අර අල්ලගන්නේ නැති. කියන්නේ අපිට ඇත්තටම විවාහය තුනක් ඉති වෙන්න පුළුවන්. කියන්නේ විවාහය තුන නිදහස්. කියන්නේ නිදහස් කියන්නේ අපි කියන්නේ මේ අර ඒක කියන්නේ අර වැරදි අදහසකින් නෙවෙයි. හැබැයි අර අපි හිතනවට හිතනවනේ දැන් කෙනෙක්ට දැන් අර සමහරට අපි හිර කරගන්න ඕනේ අපි දෙන්නට විශ්වාසය තියෙනවා නම් අපි වෘත්තීය මට්ටම් භාවය ඇතුළේත් අපිට නිදහසේ කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද කෙනෙක් යාළුවෙක් එක්ක සතුටින් කතා බහ කරනවා නම් සමහරට ප්‍රේමයේ තියෙන නරකම දෙයන්නේ ඔය හිර කරගන්න එක. ඉතින් හිර කරගන්න එක හරහා තමයි ගොඩාක් ප්‍රශ්න මතුවෙන්නේ. එහෙම නැතුව මේ අනවශ්‍ය බැඳීමකින් නැතුව ආදරය කරනවා කියන එක මේකේ හොඳට යෝජනා කරනවා. ඉතින් මේ මුළු ගීත පුරා මේ පෙම්වතුන් දෙදෙනා මං හිතන්නේ ඒක විවාහ පෙම්වතුන් නියලක් වෙන්න පුළුවන්, විවාහ නොවෙච්ච දෙන්නෙක් වෙන්න පුළුවන්. මේක නම් කියන විදිහට මං හිතා අතංගිලි බන්ධන නොපතමි පෙමින් බැඳී කියලා තියෙන්නේ. මං හිතන්නේ නිදහස්ව ආදරය කරන දෙන්නේ ඕපන් රිලේෂන්ෂිප් එක සමහර කියන්නේ මේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක තුල මං හිතනවා අර මේක නිකන් හැමදේම අල්ලගෙන ඉන්න අර අනවශ්‍ය බැඳීමක් තියෙන මහා දුකක් ඉතිරි කරන ආදරයකට වඩා සුන්දරව ආදරේ විදිගන්න මිනිත් අපි වෙමිනුත් ඒ වගේම අපි කෙනෙකුත් වෙනවා වගේම අපි වෙමිනුත් ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරලා මේ කෙටි කාලන ජීවිතය ඇතුලේ ආදරේ විඳගෙන ඒ සුන්දර මොහොතවල් ගත කරලා නිදහස්ව මේ මේ මේ ආදරයේ සුවය විඳමින් ජීවිතය ගත කරමු කියන අදහස හොඳට ගැබ් වෙලා තියෙන හරි නිදහස් ආදර ගීතයක ඒක හරි වෙනස් මේ ආදර ගීතත් එක්ක. ඉතින් මම හිතුවා මේ ගීතේ තොරගන්න.
1: අපි එහෙනම් සමුගෙන යනවා බෙහෙවින්ම ස්තුතියි ඔබට සහ මේ වගේම රසවත් නිර්මාණ තුළින් අපව අමතන්නට ඔබට හැකියාව ලැබෙන කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
2: මමත් බොහොම ස්තුතිවන්ත වෙනවා ලක්හඬ ගුවන්විදුලියට සහ ඔබතුමීට මෙන්න මේ අවස්ථාව ලබා දුන්නට මේ රසවත් හොරා දෙක ගත කරන්න.
1: අපි එහෙනම් සමුගෙන යන්නේ නැවත මොන කියන බලාපොරොත්තුවත් එක්ක අද ගීපද රචක සංගීතවේදී අචල සොලමන් සමඟ එක්ක බැඳුණි රජන් පුෂ්පකුමාර සමඟින් මම මොනිකා සේරසිංහ ප්‍රාර්ථනා ඔබට සෝදායක රාත්‍රියක්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: එන්තික ධර්මතිලක නිර්මාණයක්.
1: යුවාම කියවෙන්නේ ඇත්ත.
2: මුළු කම්මම බලන්න ඕත් මම බලන්න යනවා. ආයෙ නැත්තම් ඊට කමක් නෑ. බලන්න මම ආදරේ කරන මට අයිති කරගන්න ඕනේ.
1: උඹෙත් එන බොරු බයි ලබන් තියෙන්නේ. හැබැයි ඔබ වචන වලින් ගහන්න නම් එන දක්ෂය.
2: මොකද්ද මං කියු බයිලා කියපන් බං.
0: මගේ ඉපැරණි පින්සති.
1: මේ පාර වෙන්නේ ගිය පාර වෙච්ච දෙයක්. හරිද? ඒකී රට ඉඳලා එන. ආවිල ඔබෙන් අහනවා මේ කෝ තාම මාළි තියෙනවද කියලා. එතකොට උඹ කියනවා නූල නම් මාරු කළා, මාළි නම් තියෙනවා තාම එහෙමමයි කියලා. ඊට පස්සේ ආපහු ඉතින් නළලට කිස් එකක් දීලා මිස් යු බබා කියලා ආපහු ෆ්ලයිට් එකේ නැගලා යනවා.
0: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
3: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට.

0: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයි
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
2: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය.
3: මං හිතුව ගිහිල්ලත් ඇති කියලා. අද ඕටි කරනවා කිව්වනේ. බෑ කියලා හිතුණා. ෂේප් එකේ පැනක. අර ගෑණිව තරහ කරගන්න. එයා කොහොමත් මාත් එක්ක තරහයි. අය අමුදින් තරහ කරගන්න දැන්.
2: සමරය.
3: ඇයි මොකද?
4: තරහටද උසයන්නේ නැත්තම් ඇඳුමටද නිරලා පේන්නේ?
3: තොට තියෙන රුදා මොකද්ද?
4: ඒ අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ.
3: හැලි වඳුරා. ඉස්සල ගහන පොළවේ.
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය.

වෙලාව රාත්‍රී 9:59 දැන් මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. ඉතින් මහජන සම්පතක් සමහර වෙලාවට ඔබ ගත ලොතරැය අතර NLB ජය, මෙගාපව, ධන නිධානය, හඳහන, ගුවිසිත සුබ දවසක්. මේ ලොතරැයි කුමන ලොතරැයි ගත්තත් අපේ ප්‍රාර්ථනාව වෙන්නේ ඔබට ජය.

0: අදහස් කරන්නට ඔබ සූදානම්ද? MLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: අයිබෝවන්, ඔබේ ජීවිතේ තප්පර ගණනකින් වෙනස් කරන්න පුළුවන් එකම තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. අන්නේ ඔබ තැබූ විශ්වාසයෙන් නිසාම අදත අපි ආරම්භ කරනවා වාසනාවේ සුබ අඩ හෝරාව එන්.එල්.බී. ජාතික ජයවරණයෙන් ඔබව දිනවන්න. ඔවුඩේ මෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ බදුල දිස්ත්‍රික්කයේ වැලිමඩ අධ්‍යාපන කලාපයේ උඩුහාවර මහාවිද්‍යාලයේ දරුවන් සඳහා අවශ්‍ය නර්තන වාද්‍ය භාණ්ඩ ඇතුළු උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ දිනේ සිදු වුණා. ඒ අවස්ථාවට වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සාගරිකා විමල වීර මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂක MMT වින්ද්‍යා මහත්මිය, උඩුහාවර මහාවිද්‍යාලයේ විදුහල්පති GA උපුල් ප්‍රියංකර මහතා, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරී පිරිසක් සහභාගී වුණා. අද ඔබේ වාසනාව සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී සුපුන් චාමර මහතා. මේ හඳුනා ගන්නේ අද විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී නීතිඥ KK මදරසිංහ මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී JMND කුමාරි මහත්මිය. එහෙනම් වාසනාවේ සුබ අඩ හෝරාවෙන් NLB ජාතික ජයවරණයෙන් ලොතරැයි වර්ග 8කින් ඔබව දිනවන්න. දැන් අපි සූදානම්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 519 දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. එහෙනම් අපි යමු දිනුම් ඇදීමට. NLB ජය ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයක් ජයංක 4ක් දැන් අපි දොරනවා. ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය T ජයංක 1851. මේ වන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය මේ වර්ෂයට ₹500,000 ත්‍යාගලාභින් 252 බිහි කරලා තියෙනවා. NLB ජය ලොතරැයි ₹500,000 ත්‍යාගයක් ඔබ දිනා ගන්නවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කළා MSP මංජනායක උකු වෙලා අලෙවි නියෝජිත. ඒ වගේම ₹50,000 බැගින් දිනා ගන්න ජයග්‍රාහකින් 40 දෙනෙකුත් තද බිහි වෙනවා. ඔවුන් ඇතුළු අද සමස්ත ජයග්‍රාහකින් 77,701 දෙනෙකු අතරේ ₹67,071,000 මුදලක් අපි බෙදා දුන්නා. තවත් තැගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1560 දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. හඳහන වාසනාවන්ත ලග්න සංකේතයයි දැන් අපි තෝරන්නේ. වාසනාවන්ත ලග්න සංකේතයේ කටක මේ අන්තරෙන් වාසනාවන්ත අංක 4ක් දැන් අපි තෝරනවා. අපි බලමු පළමු ඡායග්‍රාහී අංකය. පළමු අංකය අංක 29. දෙවන අංකය අංක 6. කටක ලග්නය අංක 29 අංක 6. දැන් අපි තෝරන්නේ තුන්වෙනි ඡායග්‍රාහී අංකය. තුන්වෙනි අංකය අංක 58. තීරණාත්මක සිව්වන ජය අංකයයි දැන් අපි තෝරන්නේ. සිව්වන අංකය අංක 2. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන හඳහන ලොතරැයෙන් මේ වර්ෂයට සුපිරි තෑගි 7ක් අපි ඔබට ලබා දීලා තිනවා. හඳහන ලොතරැයෙන් ₹10,00,000 ප්‍රථම තෑගයක් ඔබ දිනා ගන්නවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කළා රචිත ප්‍රසාද් ඕස්හිලා අලෙවි නියෝජිත. ඔහුද ඇතුළු අද සමස්ත ජයග්‍රාහකයන් 138,992 අතරේ ₹94,91,460 මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, මේ මතක් කරන්නේ හෙට හඳහන ලොතරැයෙන් ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම ₹48,90,348,140 මුදලක්. සත් දිනම ජයනියත ගොවිසෙත 4,493 දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. එහෙනම් දැන් අත්‍ර ගන්න ගොවිසෙත ලොතරැයිය. ගොවිසෙත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරන්නේ. ගොවිසෙත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය T. මේ අන්තරයෙන් ජයග්‍රහී අංක 4ක් දැන් අපි තෝරනවා. පළමු ජයග්‍රහී අංකය අංක 8. මේ තෝරන්නේ දෙවන ජයග්‍රහී අංකය. දෙවන අංකය අංක 25. දැන් අපි තෝරන්නේ තුන්වෙනි ජයග්‍රහී අංකය. තුන්වෙනි අංකය අංක 79. තීරණාත්මක සිව්වන ජය අංකයයි දැන් අපි තෝරන්නේ. සිව්වන අංකය අංක 28. ෘෂිකර්මාන්තය නග සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර මුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන ගොවිසත ලොතරයියෙන් මේ වර්ෂයට සුපරිතයගි දෙකක් රුපියල් ලක්ෂ විසේ ප්‍රථමත්‍යයාගලාබීන් පනස් අටදනකුත් අපි බිහි කරලා තියෙනවා. ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක තුනක් ගලපාගෙන දෙලක්ෂ පනස්දාහ තෑගි දිනාගන්න පුළුවන් ගොවිසත ලොතරයෙන් විතරයි. අන්නේ විදිහට ජයග්‍රහකින් හය දිනක් බිහිවෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතයන්. අය කුසුමාවති වැල්මිල්ල සංජීව ප්‍රනාන්දු මහනුවර ආර්.එම්. වසන්ත නාවුල සුදත්ත සිල්වා අම්බලංගොඩ ලක්ෂ්මන් රත්නායක හංවැල්ල රත්නපුර දිස්ත්‍රික්කනොත් එක් ලොතරැයි පතක් කලෙ වුණා. ඔන්දැතුළු අද සමස්ත ජයග්‍රහකින් 126,573 දෙනෙක් අතරේ රුපියල් 980,128 මුදලක් අපි බෙදා දුන්නා. ඔව් මේ මතක් කරන්නේ ගොවිසත ලොතරැයෙන් හෙට ඔබ දිනා ගන්න සුපිරිතයාගේ වටිනාකම රුපියල් 7,31,26,687 මුදලක්. දවස සුබයි සිහින දිනයි. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ලොතරැයි. සුබ දවසක් ලොතරැයි දැන් අලුත් වුණා, පහසු වුණා, තෑගි වැඩි වුණා. ඒ බව ඔබ හොඳින්ම දන්නවා. මේ තෑගි වැඩි වුණු නවතම තෑගි රටාව තුලින් සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අංක 3ට රුපියල් 50,000ක් ඒ වගේම ප්‍රවර්තන තෑගි අංකය ඔබ ගලප ගත්තොත් මුදලින් රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රසක් ඔබට දිනා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 367 වෙනි දිනුම් වාරය. සුබ දවසක් ලොතරැයියේ සුබ ලග්න සංකේතයයි දැන් අපි තෝරන්නේ. සුබ ලග්න සංකේතය තුලා මේ යන්ත්‍රයෙන් සුබ අංක 3ක් දැන් අපි තෝරනවා. පළමු සුබ අංකය අංක 59, දෙවන සුබ අංකය අංක 7, තුන්වෙනි සුබ අංකය අංක 66. මුදලින් රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකයයි දැන් අපි තෝරන්නේ. ප්‍රවර්තන ත්‍යාගාංකය 1359. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාපත් අරමුදල ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි ජයග්‍රහකින් 248 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. සුබ දවසක් ලොතරැයියෙන් මුදලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් ඔබ ජයග්‍රහණය කරනවා. ඒ ලොතරැයිපත ඔබ චාලිවි කළා එජ්ජී යමුනා පුෂ්පරාණි මුල් කිරිගල අලෙවි නියෝජිත වැඩිය. එවගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 8 දෙනෙකුත් අද බිහි වෙනවා. එවගේම ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපාගෙන මුදලින් රුපියල් 25,000ක් දිනා ගන්න ජයග්‍රහකින් 42 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔන්දැතුළු අද සමස්ත ජයග්‍රහකින් 110,826 දෙනෙකු අතරේ රුපියල් 97,7160 මුදලක් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණු, වාසි වැඩි වුණු ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න අචල සමග ජේමන් සෝදානමේ.
2: මීළඟට මෙගා පවර්.
3: රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක දැවැන්ත සුපිරිතෑගි දෙකක් ඔබට ලබා දුන් එකම ලොතරැයිය එනර්බි මෙගා පවර් රටම කතා වෙන ලොතරැයිය මේ. දැන් මෙගා සුපිරිතෑගි ලෙස රුපියල් කෝටි 29කට වඩා වැඩි සුපිරිතෑගියක් ඔබට දෙන්න සෝදානම් ඔබේ හීන සැබෑ කරමින් මෙගා පවර් වසනාවන්ත 2599 වන අද දිනුම් වාරය. මෙගා පවර් ලොතරැයියට වැය කළ පුංචි රුපියල් 40ටම ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ ලෙස දැන් ඔබට සුපිරි මෝටර් රථයක් ඔබේ කරගන්න පුළුවන්. වටිනාකමින් වැඩි සුපිරිතයාගි තුනක් තියෙන ඔබට දිනා ගන්න අපි එහෙනම් යමු ඉක්මනින් දිනුම් මැදීමට. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. අද ඉංග්‍රීසි අක්ෂරයේ D අපි තෝරගමු දැන් සුපිරි අංකය. සුපිරි අංකය අංක 16. පුංචි රුපියල් 40කට පුළුවන් කෝටි ගානක වටිනාකමින් යුතු සෙහින සැබෑ කරන්න මෙගා සුපිරිතයාගේ ඔබේ වෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. ජයග්‍රහී අංක 4 අපි දැන් තෝරගමු. අංක 12 පළමු ජයග්‍රහී අංකය. අංක 65 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. අංක 28 තුන්වන ජයග්‍රහී අංකය. අංක 78 සිවන ජයග්‍රහී අංකය. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවලතරයියෙන් අපි මේ වසරට සුපිරිතයාග ලාබින් 5 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාබින් 55 දෙනෙක් බිහි කළා. රුපියල් 102 බැගින් වාසනාවන්තයින් 4 දෙනෙක් දිනාගත්ත ලොතරැයිපතාලි විකලා මේ අලෙවි නියෝජිතයින් ඉන්ද්‍රාණි ගුණසේකර මාතලේ, WDM නිලුෂා මාතර, පත්මසිරි ජයවර්ධන යටිගල් ඔළුව, HMK ඩිංගිරි බණ්ඩා ගල්නෑව ජයග්‍රාහි අද දිනුම් වාරෙන් වාසනාවන්තයින් 127,202 දෙනෙක් අතර රුපියල් 80,89,000 මුදලක් අපි බෙදා දුන්නා. නිසැකවම දිනන අති දැවැන්ත සුපිරිතෑගි ඔබට ලබා දෙමින් ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පවර් හෙට මෙගා සුපිරිතයාගේ රුපියල් 29,81,12,418ක් හෙට පවර් සුපිරිතයාගේ රුපියල් කෝටියක් හෙට ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ සුපිරි මෝටර් රථයක්. ජෙමන් අද හත්වනි මාසේ 17 වැනි දවසනවන්ත දවසක ජාතිය මහදන සම්පත දන්නේදානය ලොතරැගෙන් රුපියල් කෝටි 9කට වඩා වැඩි සුප්‍රත්‍යාගයක් තියෙනවා. එහෙනම් ඔබට දිනාගන්න මේ ජයග්‍රහී 2281 වන දිනුම් වාරය. මේ සුප්‍රත්‍යාගයේ ඔබෙම වෙන්නයි අපේ ප්‍රාර්ථනාව. එහෙනම් යමු දිනුම් ඇදීමට. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. ඉංග්‍රීසි අක්ෂරය B. අංක 48 පළමු ජයග්‍රාහී අංකය, අංක 28 දෙවන ඔබට වාසනාව ගෙනාවේ, අංක 18 තුන්වන ජයග්‍රාහී අංකය, තිරණාත්මක අවසාන අංකය අංක 42. රට සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන දන්නේදා නිලතරයෙන් මේ වසරට අපි සුප්‍රත්‍යාගලාභී කෘපය 120 ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක්, 2,00,000 423 දෙනෙක් ඔබ අතරට එකතු කළා. රුපියල් 102 බැගින් 4 දෙනෙක් දිනාගත්තා. එලතරපත් අලවිකලේ මේ අලිනියෝජිතයින් තුසිත මහේෂ් කළුබෝවිටියාන, එම් ඒ සමන්ත කක්කපල්ලිය, ජේ තුලසිකන් නීර්වේලි සහ W1ගේ බේයන්ගොඩ. දන්නේදානිය අද දිනුම් වරෙන් අපි වසනවන්තීන් 95,611 දෙනෙක් අතර රුපියල් 60,48,240ක මුදලක් බෙදා දුන්නා. කාටත් අමතක නොවන රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරිතෑගි ඔබට ලබා දුන් දන්නේදානිය හෙට රුපියල් කෝටි 9ක වැඩි සුපිරිතයාගයක් දිනා ගන්න ඔබට පුළුවන්. රුපියල් 9,11,32,369 752ක්.

0: උත්තරේ D ජයග්‍රහී අංක 791975 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පතරත්‍රයයෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභින් 12 දෙනෙක් රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභින් 217 දෙනෙක් ලක්ෂපතියන් 3946 දෙනෙක් බිහි කළා රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනවන්ත ලොතරැප්පත ඔබට අලෙවි කළේ වරකාපොල අලෙවි නියෝජිත සුරංග ඉලන්දර ජයංග පහක් මුල සිට අගටත් අග සිට මුලටත් ගලපගෙන රුපියල් ලක්ෂය බැගින් 24 දෙනෙක් දිනාගත්තා එලතරේපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් සුදද සිල්වා මාතර කේ චන්ද්‍රරත අනුරාධපුර බුද්ධික රත්නායක බුත්තල සුභද්‍රා කාන්ති මැතිරිගිරිය රුචිර ලක්නාත් ඇල්පිටිය ප්‍රබත් ජයන්ත වැරළගම නන්දන වික්‍රමසිංහ මොල්ලිපොතාන ඉන්ද්‍රාණි රණතුංග නත්තරම්පොත පි ආර්යපාල කොළඹ කොටුව ට්‍රෙසිලා ප්‍රනාන්දු පාලවිය ජිජි අල්විස් ගෙලියෝය ධම්මික ක්‍රිෂාන්ත ආනියම්බලම රජිත ප්‍රසාද් ඕසිල් එඩි බද්ධවිතාන බෙන්තොට ඒ එම් ප්‍රේමචන්ද්‍ර මහඔය ඉන්දික සමන් නුවරේලිය එම් චන්ද්‍රකාන්ති හැඩිගම පද්මසිරි පීරිස් මාරවිල කේ ඒ සිරිසේන තිස්ස මහරාම චින්තක සාරංග විතාරන්දෙනිය ලකී 1 ඩිජිටල් ලොතරැයි සේවාවෙන් ලොතරැයිපත් 3ක් ඔබට අලෙවි වුණා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1 ලොතරැයිපතක් ඔබට අලෙවි වුණා මහජන සම්පත අද 6251 වන දිනුම් වාරෙන් සමස්ත ජයග්‍රහකින් 270752 දෙනෙක් අතර රුපියල් 2,21,81,360ක මුදලක් අපි බෙදා දුන්නා හෙට මහජන සම්පත දිනුම් වාරය 6252 හෙට මහජන සම්පත සුපිරි ත්‍යාගය 2,463,528ක්. අද විදමට අද මුදා තෑගි ඔබට දිනා ගන්න පුළුවන් අද සම්පත ලොතරැයි ඔබට අද වාසනාව ගෙන අවදිනුම් වාරය 826. මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අද සම්පතින් අදත් මුදල් තෑගි ඔබ දිනාගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරේ D අද ජයග්‍රහී අංක 1,975. රුපියල් 2,50,000 බැගින් වසනවන්තින් දෙදෙනෙක් දිනාගත්තා. ඉරතරේපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් ගයන් මදුලාල් මොරගහ හේන LDR පුෂ්ප කුමාර අංගම්පිටිය. වසනවන්තින් 52 දෙනෙක් රුපියල් 50,000 බැගින් දිනාගත්තා. අද සම්පතින් අද ජයග්‍රහකින් අතර රුපියල් 1,20,43,040ක මුදලක් අපි බෙදා දුන්නා. රටටම වාසනාව ගෙනෙන එනර්බි චාතික ජයවරණය අද වාසනාවන්තීන් 974,219 දෙනෙක් අතර රුපියල් 8,33,16,380ක මුදලක් බෙදා දීලා අදට සමුගන්වා. අපි දන්නවා කවදත් ඔබට මතකයි ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: එල්.එල්.බී.
2: දවස සුපයි සිහින දිනයි සුබ දවසක් චාතක ලොතරැයි මණ්ඩලය.

0: වැඩ ඉදිරියට යන්නේ ඔබ නොසිතූ මේ ලොතරැයි විරුවාගේ දායකත්වයෙන් නොවේද? රටක් වැඩාල්ලන දවසේ මුල්ම ගනුදෙනුව NLB ජීවිතේ සේනේට වාසනාවේ ආශිර්වාදය.
1: වෙලාව රාත්‍රී 10:00 විනාඩි 16යි. ඔබ ලක්කන්න සමග

වෙලාව රාත්‍රී 10යි විනාඩි 27යි. හෙට උදෑසන 6ට සතියක පත්තර විස්තර සමග හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්න අවසරයි. ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ්.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්සවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

පාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

එයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: අජාතක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්වීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

ස්වභාවේ ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, ස්මීසියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින් ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින් ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැලේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.